0: Money. ඉතිං අපි ලෑස්ති වෙන අපේ පළවෙනි පොඩ්ඩත් එක්ක අද දවසේ පොකට් මනි අභියෝගය දිනා ගන්න නේද?
1: ඔව් ඉතින් ඔන්න පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න ප්‍රශ්න හතරකට හරියට උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න. සුදීප සංජන ගුඩ් මෝර්නින්.
0: අපි යන්නේ මාතර පැත්තට. සුදීප ඉන්නවා නේද? නාරන්දිනී ජාතික පාසලේ තමයි ඉගෙන ගන්නේ 6 වසරේ නේද පුතා?
2: ඔව්.
0: හරි දැන් ලෑස්තිද? අද ප්‍රශ්න හතරක් තියෙනවා පොකට් මනි දිනා ගන්න. මේ හතරටම හරියට උත්තර දීලා සුදීප අපි වැහෙනවා නේද?
2: ඔව්.
0: රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේ.
1: ටිකක් සද්දට උත්තර දෙමු සුදීප. ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාට පුළුවන් අතේ තියෙන පොකට් මනී ගාන දෙගුණයක් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. වචනවල පෙනෙන මතුපිට අර්ථ ඉක්මවා වෙනත් විශේෂිත ගැඹුරු අදහසක් ගෙන දෙන කෙටි වාක්‍ය ඉඟිවැකි වේ. එදිනෙදා කතාබහටත් ඉඟිවැකි භාවිතා වෙනවා. ප්‍රශ්නය. බලලා මල්ලෙන් එළියට පැන්නා. මෙම ඉඟිවැකිය භාවිතා වන අවස්ථාව මේ අතරින් මොකක්ද? 1. අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීම. 2. සැඟවීමට උත්සාහගත් දෙයක් එළිදරව් වීම.
1: සැඟවීමට උත්සාහගත් දෙයක් එළිදරව් වීම තමයි හරි උත්තරේ. රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පැරණි සිතුවම් කලාව ප්‍රධාන යුගයන් තුනකට වර්ග කෙරෙනවා. ප්‍රාගෛතිහාසික යුගයෙන් පටන්ගත් පැරණි සිතුවම් කලාව අනුරාධපුර, පොළොන්නරුව හා මහනුවර යුගවලදී තවත් දියුණු තත්ත්වයට පත් වුණා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඇති පැරණි සිතුවම් තියෙන විශාලතම ලෙන් විහාරය මොකක්ද? 1. දඹුලු රජමහා විහාරය. 2. මාතලේ අලු විහාරය.
1: දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙනවා සුදීප. දඹුලු රජමහා විහාරය තමයි ශ්‍රී ලංකාවේ පැරණිම සිතුවම් තියෙන විශාලම ලෙන් විහාරය. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
0: විද්‍යා විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. පත්‍රතලය සම්පූර්ණයෙන්ම කුඩා පත්‍රිකාවලට බෙදී තිබෙන පත්‍ර සංයුක්ත පත්‍රයි. ප්‍රධාන පත්‍ර දණ්ඩි පත්‍රිකා පිහිටා තිබෙනවා. ප්‍රශ්නය. මේ අතරින් සංයුක්ත පත්‍ර ඇති ශාකයක් වන්නේ 1. කොහොඹ, 2. කොස්.
1: සුදීප ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 1005 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් නිසා බෝනස් ප්‍රශ්නේ තෝරමුද? බෝනස් ප්‍රශ්නෙට යමුද අපි?
0: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ තමයි රටේ නීති සම්පාදනය කරන්නේ. ජනතාව විසින් තෝරා ගන්නා ලද මහජන

0: හරි දක්ෂ පොන්ඩෙක් නේද?
1: පොකට් මොනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
2: සියපා පොකට් මොනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තමන් අකමැති දේට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: බල කරන්න පුළුවන්.
0: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. කිව්වවත් ඔළුව වල. අනේ මන්දම කාටද මේ දෙක බලලා තියෙන්නේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරය ගොබ්බයා.
8: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
2: නිලබල කරේති ඔලමුල පුරේ.
6: ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
1: සියත ජීවී තුලින්.

0: Kata Pocket Money.
1: හයි විනාඩි 54යි. තවත් විනාඩි 6යි තියෙන්නේ. මේ 6 වෙන්නේ.
2: ඔව්. ඉතින් තවත් ඔන්න පොඩ්ඩක් හොයාගෙන අපි අර හෝමාගම පැත්තට යනකොට ඔන්න අනුත් මේ සෙහන්සල ඇස්තුලා ඉන්න ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් වින් කරන්න.
1: බලන්න 6ට තවත් විනාඩි 6යි. 6 වසර පොඩ්ඩක් ඉන්න අපිත් එක්ක කතා කරමු. Good morning.
3: Good morning.
1: දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙලා දින්නේ පුතා.
3: අද යන්නේ
1: නැද්ද?
2: අලුත් සතිය පටන් ගද්දිම පොඩි නිමාඩුවක් නේ, ලෙඩ නිමාඩුවක්. හරි. ඉතින් එහෙනම් ප්‍රශ්න හතරටම අපි උත්තර දීලා රුපියල් 5000ම පොකට් මනි දිනා ගමු. මම තරගේ කොන්දේස් ටික ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර තෝරලා තිබ්බොත් රුපියල් 250ක් අපි ඔයාට දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාගේ පොකට් මනි ගාන ඔයාට පුළුවන් දෙගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න ඔයාට චාන්ස් එක තියෙනවා. එහෙනම් අනුත් මී අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. නිමල්ගේ යෝජනාව තරිඳු එකපයින් ස්ථීර කළා. එකපයින් යන්නෙන් අදහස් වෙන්නේ තනි කකුලෙන් සිටමින් දෙක කැමැත්තෙන්.
2: රුපියල් 250ක් ඔන්න අතට අරගෙන තිනව පළවෙනි ප්‍රශ්නට උත්තරේ තෝරලා තව ප්‍රශ්න 3යි තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මානව සමාජයේ වැදගත්ම එකකේ තමයි පවුල. පවුලක ඉන්න සමාජිකයන් අනුව න්‍යෂ්ටික පවුල සහ විස්කෘත පවුල ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රශ්නය, දෙමව්පියන් සහ දරුවන් පමණක් සිටින පවුල කුමක්ද? 1. න්‍යෂ්ටික පවුල, 2. විස්කෘත පවුල.
2: දෙමාපියන් සහ දරුවන් පමණක් සිටින පවුල මොකද්ද කියලා තමයි අපි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ න්‍යෂ්ටික පවුල. හරි, කමක් නෑ, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් පුනරුදේ යනුවෙන් අදහස් කරන්නේ යලි ඉපදීම යන්නයි. 15 වන සියවසේදී වර්ධනය වූ කලාව, සාහිත්‍ය ආදිය පුනරුදේ ලෙස සැලකෙනවා. ප්‍රශ්නය, යුරෝප පුනරුදය ආරම්භ වුණ රට මොකක්ද? 1. ග්‍රීසිය, 2. ඉතාලිය.
2: යුරෝප පුනරුදය ආරම්භ වුණ රට මොකක්ද කියලා තමයි අපි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ වෙන්න ඕනි ඉතාලිය. දැන් එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් අතේ තියෙන නිසා ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හා.
1: ලොව ප්‍රථමයෙන්ම පොත් අච්චු ගැසීමේ යාන්ත්‍රික මුද්‍රණ යන්ත්‍රය 1440 ජර්මනියේදී නිපදවනු ලැබුවා. පොත් සිය ගණනක් මුද්‍රණය කිරීමට ඉන් හැකියාව ලැබුණා. ප්‍රශ්නය, පොත් මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ කවුද? 1. ලියනාඩෝ ඩාවින්චි, 2. ජොහැනස් ගුටෙන්බර්ග්.
2: බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා අතේ තිබ රුපියල් 250 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 1250ක් දිනා ගන්න අනුත්මි සෙහන්සට පුළුවන් වුණා. අනුත්මි, ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. බොහොම ස්තුතියි, ජය වේවා. අනුත්මි, ඒ විදිහට පොකට් මනි දිනා ගද්දී ඔන්න මම ආයෙමත් නම්බර් එක මතක් කරනවා. ෆෝන් එක අතේ තියෙනවා නම් ඔන්න අම්මලා තාත්තලාට පුළුවන් තමන්ගේ පොඩ්ඩගේ නම ගම අපිට විස්තර මැසේජ් එකක් විදිහට එවලා තියන්න. 0714 151 151.
1: දරුවෙක් කියන්නේ ලොකු වගකීමක් නිමාශි. දරුවා ජීවත් කරවන්න වගේම දරුවව දවසක රජෙක් කරවන්න තමයි දෙමව්පියන්ගේ කල්පනාව. සහ ඒගොල්ලෝ එක වෙනුවෙන් තමයි හැම වෙලාවෙම උත්සාහවන්ත වෙන්නේ. දරුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම දේ තමයි එයාට හොඳට උගන්න ගන්න එක. ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් නම් තමයි අනාගතය වෙනුවෙන් දරුවව ඔසවලා තියන්න පුළුවන් වෙන්නේ. ඉතින් දාඩිය මහන්සියෙන් ඔබ උපයාගන්න මුදලට හෙට දවස වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන ගමන්ම ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය වෙලාවක ඒ මුදල් ටික පාවිච්චි කරලා කරන්න ඕන හැමදේම කරගන්න ඔන්න පුළුවන්කමක් තියෙනවා. 13:19 කතා කරලා ස්ථාවර තැන්පතුවක අදම ආයෝජනය කරන්න. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත යන්න. 13:19 කතා කරන්න දරුවාගේ අනාගතයට, ඔබේ සිහින නිවහනට, වගේම සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැමදාම ස්ථීර කරන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත අදම කතා කරන්න. 13:19 කතා කළ විස්තර දැනගන්න පුළුවන්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා 9:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මීගමුව බන්ධනාගාරයේ ගැටුම අවසන් 34 දෙනෙකුට තුවාල ඉහළ නැංගු බස් ගාස්තු අද සිට ක්‍රියාවට ඩෙංගු ලක්ෂණ නැත්නම් ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්නයි උපදෙස් ගල්ලඟුරු කොමිසමේ සාක්ෂි විමසීම අද අන්දුවර 20 කාන්තා ලෝක කුසලානේ ඕස්ට්‍රේලියාවට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: Siapa Pocket Money?
1: හයයි විනාඩි හයයි මාෂි දැන් වෙලාව.
2: අපේ තුන්වෙනි තරඟ කාරිණියද තරඟ කාර්යයද? Good morning.
3: Good morning.
2: තරඟ කාරයෙක් නේද?
1: මේ අපි යන්නේ අම්බලන්තොට පැත්තට නේද?
2: තරඟකාරයාට ඔන්න ප්‍රශ්න හතරක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර තෝරන්න ලෑස්ති නේද?
3: ඔව්.
2: හරි, එහෙනම් මම තරඟේ කොන්දේසි ටික ඉක්මනට මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් අපි ඔයාට දෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාට පුළුවන් අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න. ඊට පස්සේ බෝනස් ප්‍රශ්න තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන ඔයාට 5 ගුණයක් කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
3: හරි.
1: පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි අපි මේ ප්‍රශ්නේ නිර්මාණය කරන්නේ. මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ස්ථානය තමයි මක්කම. මක්කම වන්දනා කරන සමයේදී හජ් උත්සවය පවත්වනවා. ප්‍රශ්නය, මක්කම ශුද්ධ භූමිය පිහිටා ඇත්තේ කොහෙද? එක ඉන්දියාවේ, දෙක සවුදි අරාබියේ.
3: සවුදි අරාබියේ.
2: හරියටම හරි, රුපියල් 250කුත් ඔන්න අතේ තියෙනවා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
1: ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පාපන්දු ක්‍රීඩාව. කණ්ඩායම් දෙකක් අතර තරඟය පැවැත්වෙනවා. ප්‍රශ්නය, පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කී දෙනෙක් ඉන්නවද? 1, 15, 2, 10.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා රුපියල් 500ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ආගන්තුක පුද්ගලයා විමසිල්ලෙන් වටපිට බැලුවේය. ආගන්තුක පුද්ගලයා යන පදයේ විරුද්ධාර්ථ පදය වන්නේ 1, 2, 2.
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. හරි, අතේ දැන් රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: ගාලුකොටුවට වසර 400කට අධික ඉතිහාසයක් තියෙනවා. ගාලුකොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන පෞරාණික බලකොටුවක්. මෙන්න ප්‍රශ්නය, ගාලුකොටුව ඉදිකලේ කුමන ජාතිකයන් විසින්ද? 1, ලන්දේසි ජාතිකයන්. 2, පෘතුගීසි ජාතිකයන්.
2: ගාලුකොටුව ඉදිකලේ කුමන ජාතිකයන් විසින්ද කියලා තමයි ප්‍රශ්නය ඇහුවේ. හරි උත්තරේ පෘතුගීසි ජාතිකයන්. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට උත්තර තෝරන්න බැරි වුණ නිසා රුපියල් 250ක් වෙනකන් පොකට් මනි අඩු වුණා. හැබැයි ආයෙ දවසක් අපි ට්‍රයි කරමු නේද? හරි ගවිඳු, ජය වේවා. ගවිඳු, ඒ විදිහට පොකට් මනි දිනන්න උත්සාහ කරද්දී අපි ආයමත් සරයක් කියන්න ඕන, උත්තර වැරදුනාට ප්‍රශ්නයක් නෑ. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි පොකට් මනි කියන්නේ. ඒ නිසා මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 කියන අපේ WhatsApp නම් එකට.
1: අපි හැමෝටම හීන තියෙනවනේ මාෂි. දැන් දරුවෝ ඉන්න දෙමව්පියන්ටත් හීන තියෙනවා. පළවෙනි හීනේ තමයි දරුවන්ගේ අනාගතය. කොයි විදිහෙන්ද සරුසාර කරන්නේ? දෙවෙනි හීනේ තමයි අපේ ගෙදර කොහොමද තව ටිකක් ලස්සන කරගන්නේ. ලස්සන ගයක් අපි හැමෝගෙම හීනයක්නේ.
2: ඒ
1: වගේම තමයි ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කරාට පස්සේ දරුවන්ට කරදරයක් වෙන්නේ නැතුව කොහොමද පාඩුවේ පැත්තකට වෙලා තමයි විශ්‍රාම ජීවිතේ ගත කරන්නේ. ඉතින් ඌවා හිත හිත ඉඳලා වැඩක් නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ආයෝජනයක් කරන්න ඕනේ. 13:19ට දැන්ම කතා කරන්න. දැන්ම කතා කරන්න එපා, අදම කතා කරන්න. දැන් කතා කරන්න කවුරු නැති වෙයි ඈ. 13:19ට කතා කරන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔබට පුළුවන් අතේ තියෙන පුංචි මුදල දාලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. 10.5% ස්ථාවර පොලියක් ලැබෙනවා. වාර්ෂික සපල පොලිය. ඒ වගේම තමයි අවුරුදු දෙකක් ඔබට පුළුවන් නම් මේ මුදල තැන්පත් කරලා තියන්න. 11.5% වාර්ෂික සපල පොලියක් ලැබෙනවා. අවුරුදු පහක් ඉතින් පොඩි මුදලක් හරි දාලා තිබ්බොත් ඒ පොලියයි මුදලයි කොහොම අවුරුද්ද ගානේ ගිහිල්ලා අවුරුදු පහක් යනකොට ලොකු මුදලක් ඔබේ අතට ලබා ගන්න පුළුවන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නෑ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටිය උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපිට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය.
5: රජය වී ගත්තට කොටන්න මොහොතක් නෑ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා. දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටීඑන් ඩාන්සර්ක 100ට වතුර රත් වෙනකන් කකුලව දිය ගලි ගහනවා.
7: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: අපේ බී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
3: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 FM.

0: සියත දෙවයිනපුරා සියත පොකත්මනි
1: හයයි විනාඩි 22යි දැන් වෙලාව. තවත් පොඩ්ඩක් ඉන්නවා. මේ තමයි අද දවසේ පොකට්මනී අපේ චැලෙන්ජ් එකට සහභාගී වන
2: අවසාන තරඟකාරිනිය.
1: කාරිනිය, good morning.
3: good morning.
1: පුතාගේ නම මොකක්ද?
3: සසන්ජලි අයවන් කාරිනිය.
1: හරි, කොහෙද ඉස්කෝලේ?
3: දැන් මාෂෝගේ මහාවිද්‍යාලේ කඳාන.
1: කඳාන, right. කඳාන අපේ තියාලුවෙක් ඉන්නවනේ.
2: හරි, ඉතින් ඔන්න රසංජලි, අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා හොඳට උත්තර දුන්නොත් අපි ඔයාලට රුපියල් 5000ක් පොකට් මනි දෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250යි. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි ඔයාලට රුපියල් 250 දෙගුණයක් කරලා දෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්න ඔයාලට තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න ඔයාලට chance එක තියෙනවා. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයක් තමයි ඩයිනමෝව. මයිකල් ෆැරඩේ විසින් තමයි ඩයිනමෝව හොයාගෙන තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය, ඩයිනමෝව මගින් නිපද වෙන ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවකි, දෙක සියුම් ධාරාවකි?
2: රුපියල් 250ක් ඔන්නවාට හම්බ වෙනවා පළවෙනි ප්‍රශ්නෙම. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඕල්කට්තුමා මෙරට ආගමික හා සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ විශිෂ්ටයෙක්. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නගා සිටවීම සඳහා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළා. මෙන ප්‍රශ්නය, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කිනම් ජාතිකයෙක්ද? එක බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, දෙක ඇමරිකානු ජාතිකයෙක්?
2: රුපියල් 500ක් දැන් ඔන්න අතේ තියෙනවා. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. අනාදිමත් කාලයක් මුළුල්ලේ ඔවුහු එම ගමෙහි වාසය කළෝය. අනාදිමත් කාලයක් යන්නේ අදහස් වන්නේ, එක ඉතා ඈත කාලයක සිට, දෙක ඉතා කෙටි කාලයක සිට?
2: කොහොමහරි ප්‍රශ්න තුනටම ඔන්න උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි අරගෙන තියෙන රසාංජලි, දැන් තමයි ඔන්න බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න වාට තියෙන්නේ. අපි බෝනස් ප්‍රශ්න තෝරමුද?
1: ජලයට පසු ලෝකයේ වැඩිපුරම පරිභෝජනය කරන පානීය තේ. ලංකාව ලෝකයේ සිවවන විශාලතම තේ නිෂ්පාදකයා වේ. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ තේ පරේෂණ ආයතනයේ පිහිටා ඇත්තේ, එක තලවා කැලේ, දෙක හලාවත?
2: ප්‍රශ්න හතරටම උත්තර තෝරලා රුපියල් 5000ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා රසාංජලි. නියමයි රසාංජලි.
1: ඉන්නව නේද? මොකද හිතෙන්නේ පුතාට සතුටුයිද දැන් රුපියල් 5000ක් පොකට් මනි වින් කරන්නේ නේද?
3: ගොඩක් සතුටුයි.
1: හරි, ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ.
2: ජය වේවා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මේකම බන්ධනාගාරයේ ගැටුම අවසන්. 34 දෙනෙකුට තුවාල. ඉහළ නැංවූ බස් ගාස්තු අද සිට ක්‍රියාවට. ඩෙංගු ලක්ෂණ ඇත්නම් ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්නයි උපදෙස්. ගල්ලකුරු කොමිසමෙහි සාක්ෂි විමසීම අද. 15:20 කාන්තාලෝක කුසලානිය ඔස්ට්‍රේලියාවට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරයේ තත්ත්වය මෙවන විට සමතයකට පත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක පවසනවා. ඔහු සඳහන් කළේ ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේ සහාය හිමි වූ බවයි. බන්ධනාගාරෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව අනියුක්ත කර තිබුණා. මේ ගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇත්තේ ඊයේ දහවල් කාලයේදී. ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 36 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව 2 දෙනෙකු මිය ගියා. කාන්තා රැඳවියන් සිටින කොටසේද යම් උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඔවුන් කිහිප දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක නිරත වුණා. පසුව එම තත්ත්වයද පාලනය කළ බවත් කිසිදු කාන්තා රැඳවියෙකු තුවාල ලබා නොමැති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. සිදුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා. ගැටුමෙන් පසු රෝහල්ගත කළ රැඳවියන්ගේ ඥාතීන්ට නිසි තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීමෙන් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ලේකම් නිතිඤ්ඤ සේනක පෙරේරා සඳහන් කළේ.
3: මේ තත්ත්වය මත රැඳවියන්ගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ රැඳවියටත් මේ ඉරණමට යටත් වෙන්න වෙලා තියෙනවද කියලා. තමන්ගේ රැඳවියටත් මේ විදිහට තුවාල වෙලා මොනවා හරි අනතුරක් වෙලා තියෙනවද කියන සැකයක් තියෙනවා. හැබැයි දැන් බන්ධනාගාර බලධාරීන් මේගොල්ලන්ට කියන්න ඕනේ තමන්ගේ රැඳවියා බොහොම ආරක්ෂිතව ඉන්නවා කියලා. නමුත් එහෙම දෙන්නේ නැහැ. මේගොල්ලෝ එළියේ ඉන්න පොලිසිය නිලධාරීන් කියන්නේ ඒගොල්ලෝ රෝහල් ගත කරලා තියෙනවා, රෝහල්ට ගිහිල්ලා විස්තරය ගන්න කියලා. හැබැයි රෝහල්ට ගියාම ඒක දෙන්නේ නැහැ. බන්ධනාගාරෙන් අවසරයක් ගන්න කියලා. ඉතින් මේක මහා උපතෝකෝටික කතාවක්. ඒ කියන්නේ මේ ආගතියට වෙලා තියෙන මිනිසුන්ව තවත් අගතියටපත් කිරීමක් තමයි දැන් මේකෙන් කරන්නේ.
1: බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ගැටුම බන්ධනාගාර රැඳවියන් අතර පමණක් ඇති වූ ගැටුමක් බවයි. ඒ සඳහා නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බැවින් රැඳවියන්ගේ ඥාතීන් කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු කියා සිටියා. රෝහල්ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය ඇතුළු විස්තර අද දිනේ ලබා දීමට කටයුතු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම බෝරු මූනා නැමැති අපරාධකාරී සමාජිකයාගේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සුරේෂ් නෙමැත්තකු විසින් මෙහෙවා ඇති බවයි පොලිසිය පැවසුවි. මද්‍රව්‍ය ජාවාරමක් පවා දුන් බවට කියන සිද්ධියක් මීට මූලික වී තිබෙනවා. මේ අතර මෙරට බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සංඛ්‍යාව 41,500ක් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සඳහන් කළේ පසුගිය 2019 වසර වන විට බන්ධනාගාර තුළ රඳවා සිටි සංඛ්‍යාව 19,000ක් බවයි. මේ ගමෝ බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ගණන 650ක් වුවද මෙවන විටත් එම බන්ධනාගාරයේ රැඳවියන් ගණන 2,400 ඉක්මවා තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් භාවිතයේදී සාමාන්‍ය දිනවලට වඩා වැඩියෙන් ඉන්ධන නාස්තියක් සිදුවන බවට ඇතමුන් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පැවසුවේ ඔක්ටේන් 92 පෙට්‍රල් සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල පැමිණිලක් මෙතෙක් ලැබී නොමැති බවයි.
4: ඔක්ටේන් 92 සම්බන්ධයෙන් අපිට තිබුණ නීත්‍යානුකූලව පැමිණිලක් අන්දලා නැහැ. ඒත් මම පිටපෙළෙන් පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒ වගේම බොහෝ වෙලාවට 95 විචිනීම ලාභ නිසා ඒක ඉදිරියෙන් කවුරු වුණත් වෙනවෙන්න පුළුවන්. ඒ වරෙන් 92 කිසිදු වෙන ගැටලුවක් තියෙන බව අපිට කවුරුත් කම්ප්ලේන් කරලා නැහැ. ඒ වගේම ඒක අවශ්‍ය නම් ඒකම වුණත්
1: මේ අතර ඉහළ නැංවූ නව බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුවයි. අද සිට ක්‍රාත්මක වන පරිදි කිලෝමීටර් 100ට අඩු සාමාන්‍ය බස් සේවාවල බස් ගාස්තුව ඉහළ නැංවා ඇත්තේ 12%කින්. කිලෝමීටර් 100ක් හා ඊට වැඩි සාමාන්‍ය සේවාවල බස් ගාස්තුව 20%කින් ඉහළ නැංවනු ලැබුවා. කිලෝමීටර් 100ට අඩු සියලුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින ගාස්තුව මෙන් 12%කින් ඉහළ නැංවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. කිලෝමීටර් 100ක් හා ඊට වැඩි සියලුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී බස් ගාස්තුව මෙන් 15%කින් ඉහළ නැංවා තිබෙනවා. අර්ථ සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු වැඩි කළ සාමාන්‍ය සේවා බස් ගාස්තුව මෙන් 1.5%කින් ඉහළ නැංවනු ලැබුවා. මෙඩිකල ගාස්තු අනුව මෙවන විට අවම බස් ගාස්තුව රුපියල් 34ක්. නව බස් ගාස්තු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සියත 24 වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි. නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කරන්නන් සම්බන්ධයෙන් නීතියානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 19.55 ක්ෂණික දුරකථන අංකයට හෝ 0.71 25.95555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවට දැනුම් දී සිටිනවා. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමෙහි සාක්ෂි විමසීමේ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි. කොමිසමේ ලේකම් පීවී බන්දුලසේන සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කරන බවයි. ගල්ලඟුරු ගැටලුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කළ පුද්ගලයින්ගෙන් මෙන්ම සිදුව පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ගෙන්ද සාක්ෂි ලබා ගැනීමට නියමිත බවයි ලේකම්වරයා සඳහන් කළේ. මෙ අතර විදුලි ගාස්තු අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහිලෙකම් සංජීව ධම්මික සඳහන් කළේ අඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි.
5: අපි කියනවා රටනුට කියන ප්‍රතිපත්තිය නැවත කියවගන්න කියලා මේ ආණ්ඩුවට. ඒ නිසා ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න. විශේෂයෙන් අපි විදුලි බිල ගත්තාම දැන් විදුලි බිල 33%ක් අඩු කරනවා කියලා ආවේ. දැන් අඩු කරන බව පේන්නේ නැහැ. කෝ දැන් ඉන්ධන මිල සූත්‍රයේ ඉස්සෙල්ලා පාරිදුස්ස බව හදන්න. ඒ නිසා ගෑස් මිල සූත්‍රයේ පාරිදුස්ස බව හදන්න. ඒ නිසා මේක මහ ජනතාවට බලා ගන්න පුළුවන් විනිවිද භාවයක් ඇති වෙන විදිහට මේ මිල සූත්‍ර ටික හදන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ නිසා කයිවාරු විතරයි ජනතාවට සහන ලැබෙන්නේ නැන්නේ.
1: පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තු අඩු කිරීම ආණ්ඩුවට අසීරු වන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
6: අපි දන්නවා වර්ෂාව දැන් අඩු වෙගෙන යන්නේ. හැබැයි ජලාශ වතුර තියෙනවා. හැබැයි ජලාශ වතුර අඩු වුණාම අපි දැන් එල්නිනෝගේ තත්ත්වයක් ගැන කතා කරනවා. ඊටත් අමතරව තාම අපිට ඉන්ධන වලින් විපදවන විදුලිය පිළිබඳ පිළිවෙත් තාම වැඩි. තාම මොකද අපිට ඉන්ධන මිල අඩු වුණ එකේ ප්‍රතිලාභය තාම ලැබෙන්නේ නැහැ. ඒක කොහොම ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම IMF කතාව නිසා, ඉන්ධන මිල ප්‍රශ්න නිසා, ඉදිරියේදී ඇතිවන නියම් කාලය නිසා මම හිතන්නේ අපිට විදුලි බිල අඩු කර ගැනීමට විශාල වශයෙන් හැකියාවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේක හරියට කළමනාකරණය කරන්නේ නැහැ.
1: විදුලි ගාස්තුව අඩුවීමක් මෙම වසර අවසානයේදී අපේක්ෂා කළ හැකි බව ජාතික පද්ධති ක්‍රියාකරු සංගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
7: දිවා කාලයේදී ලැබෙන සූර්ය බලශක්තිය ගබඩා කරගන්න අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඇතැම් අවස්ථාවලදී විදුලිය විසන්ධි කරන්න සිදු වුණා. මෙම බැටරි පහසුකම් ස්ථාපිත කරන්න ගෙන තිබෙන පියවර මොනවද?
8: මෙගොඩ් 10 බැටරි 16ක් එතකොට ඔක්කොම 160ක් වෙන්න තමා මේ ටෙන්ඩරේ අපි ප්‍රදානය කරලා තියෙන්නේ. ක්වික් අප් ස්ටේෂන් 16ක තමා මේ බැටරි අපි වෙන්නේ. ඔය 16න් 15ක් මේ ලංකාවට ගෙනල්ලා තියෙනවා. තව 250ක් අපි අලුතෙන් ටෙන්ඩර් කරන්න යනවා. පළවෙනි අදීරේ කරපු ඒවා ටික ගොඩක් කලාවට සැප්තැම්බර් මාසෙ ඉවර වෙනකොට පද්ධතියට අපි වෙයි. අර 250 ටෙන්ඩර් එක දැන් සමහරවිට අපි බලාපොරොත්තු දෙන අප්‍රියල් මාස විතර වෙනකොට ඒ කියන
7: මේ ව්‍යාපෘති තුලින් විදුලි උත්පාදන පිරිවැයට ඇතිවන බලපෑම මොන වගේද?
8: රාත්‍රී කාලයේදී අපි තෙල් වලින් කරන මේ විදුලිය ජනනය කිරීම ෆෑන දුරට අඩු කරන්න පුළුවන්. මේකෙන් අපිට මේ පිරිවැය අඩු කරන්න පුළුවන්. මෙත් එක දැන් මේ ජාත්‍යන්තරව අපේ පරිපාලනයෙන් තොරව වෙන මේ තෙල් මිල වැඩිවීම වගේ ඒවා හින්දා ඇතිවන විදුලි මිලේ උච්චාවචන ඒවා මේක හින්දා මේ නැති කරගන්න පුළුවන්.
7: මේ වෙනකොට පාර්ශව රැසක් චෝදනා කරනවා විදුලි ගාස්තුව වැඩි කියලා. විදුලි බිල අඩු කරන්නේ කවදද?
8: විදුලි බිල පිට යම් කිසි ගාණයක් අපිට එන අවුරුද්ද විතර වෙනකොට මේ බැටරි හින්දා ගන්න පුළුවන්. බැටරි නැතත් මං හිතන්නේ දැන් මේ යුද්ධෙම ඉවරුණාට පස්සේ තෙල් මිල අඩු වුණාම අපිට යම්කිසි ස්ථානයක් මං හිතන්නේ මේ අවුරුද්ද අන්තිම කාලේ වෙනකොට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුලි මිලේ තියෙන අර උච්චාවචන අපිට නැති කරන්න පුළුවන්. මොකද අපි පුනර්ජනනීය බලශක්තිවලට ගෙවන පිරිවැය අපේ පරිපාලනය යටතේ තියෙන ඒවා වෙනස් වෙන්නේ
7: නැහැ. නව විදුලි බලාගාර ඉදිකරන්න සැලසුමක් තියෙනවද?
8: ගොඩක් වෙලාට රණුරුචුලි වගේ මේ ලොකු එක තැනක හැදෙන බලාගාර නෙමෙයි. පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න බලාගාර ඒ වගේ ලොකු ඒවා තියෙනවා කීපයක්. ඊට අමතරව දැන් අපේ වහල්වල් උඩ තියෙනත් ඒ වගේ බලාගාර තමයි. Inside story.
1: බස්නාහිර පළාතේ ඩෙංගු අධේ අවදානම් කලාප 23ක් ආවරණය වෙන පරිදි ක්‍රාත්මක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමෙහි දෙවන දිනය අදයි. එම මෙහෙයුම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 172 දෙනෙකු ඊයේ දින ආනියුක්ත කර තිබූ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ.
9: සියලුම දිස්ත්‍රික්කවල මේ වන විට පරිශ්‍ර 6160ක් මේ කණ්ඩායම් මගින් පරීක්ෂාවට භාජනය වෙලා තිබෙනවා. ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන සහ පරිශ්‍ර 1399ක් සොයාගෙන තියෙනවා. ඒතර මේ තුළ ඒ කීටයන් සිටින ස්ථාන 235කුත් මේ තුළ සොයාගෙන තියෙනවා. එතකොට අද දිනේදී ඒ හම්බවෙච්ච ස්ථාන ඒව නැවත පිරිසකර කිරීමට 1036ක් ස්ථානවල ඒව කරෙක් කරලා තියෙනවා. රතු නිවේදන 97ක් දීලා තිබෙනවා සහ නීතිමය ක්‍රියාමාර්ග 67ක අරන් තියෙනවා.
1: ඩෙංගු රෝගී ලක්ෂණ නැත්නම් සිතඟි පරිදි ඖෂධ පානය කිරීමෙන් වැළකී සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
10: මේ ඩෙංගු රෝගයට නොගත යුතු බෙහෙත් තියෙනවා. විශේෂයෙන්ම සයික්ලොෆිනැක්, සෝඩියම් බ්‍රූෆන්, මෙෆනමික් ඇසිඩ් වැනි බෙහෙත් සහ ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සමෙතසෝන් වැනි බෙහෙත් තවමත් ජනතාව තමන්ගේ රෝග ලක්ෂණ අඩු කර ගැනීම සඳහා මෙවැනි බෙහෙත් පාවිච්චි කරනවා කියලා අපිට රෝහල් වලින් ආරංචි වෙනවා. ඊට අමතරව මොනර කුඩුම්බිය මෙවැනි දේත් කිසිම වෛද්‍ය උපදේශයකින් තොරව පාවිච්චි කරලා රෝගය උත්සන්න වෙලා රෝහල් වලට පැමිණෙනවා කියලා අපිට ආරංචි ලැබෙනවා රෝහල් වලින්. නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම තද උණ සමග රෝග ලක්ෂණ දෙකක් තියෙනවා නම් තමන්ට ඩෙංගු කියලා සැකහැර දැන ගැනීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන.
1: වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 59638 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 39ක්. ඊශ්‍රායලය ලෙබනනයට යළි පහර දීම ආරම්භ කර තිබෙනවා. ඒ ඇමරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් මියගිය ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමේනීගේ අවමංගල්‍ය උත්සවය පවතින අතරතුරදී අයතුල්ලා අලි ඛමේනී මේ ආමත් සමග නව උත්තරීතර නායකයා ලෙස පත්වූයේ ඔහුගේ පුත් මොජ්ටබා ඛමේනී. රොයිටර් ස්පෝර්ට් සේවය පැවසුවේ මොජ්ටබා ඛමේනී සිය පියාගේ අවමංගල්‍ය උත්සවය සඳහා මෙවනතෙක් සහභාගී වී නොමැති බවයි. ඊශ්‍රායලයේ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සහ ඔහුගේ ආරක්ෂාව මූලික කරගනිමින් මෙම තීරණය කෙන තිබෙනවා. හත්වන වරටත් පන්දු අර 20 කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් පළමු පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දු අර 20 තුලදී කඩුලු 4ක් දෙවි රස් කර ලකුණු ගණන 150ක්. ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දු අර 17යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 153ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුලු 3ක් පමණක් දෙවි සිටියතේ. යලි සිරස්තල මේකමෝ බන්ධනාගාරයේ ගැටුම අවසන් 34 දෙනෙකුට තුවාල. ඉහළ නැංවූ බස් ගාස්තු අද සිට ක්‍රියාවට. ඩෙංගු ලක්ෂණ ඇත්නම් ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්නයි උපදෙස්. ගල්ලඟුරු කොමිසමෙහි

0: of the town.
1: ඒක තමයි මේක. මේ කියන්නේ ඒ ගැන.
2: දැන් මේ ටික විකුණගන්න අපි කන්ටැක්ට් කරන්න කවුද?
3: නම් මේ ගමන යන කිසි උමනාවක් නැහැ.
4: මට නම් ආයි කොහොමවත් ගෙදර යන්න බෑ.
5: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකේ වැඩි විස්තර අහන්න අපි කතා කළේ ජනාටයි ප්‍රියාටයි.
1: කොහොමද පළවෙනි ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් එක?
6: අපි ජනාය ප්‍රිය විදිහට අපි දෙන රංගපාන පළවෙනි චිත්‍රපටිය. ඉතින් අතිශාර්ථකව මේ දවස්වල තිරගත වෙනවා. ඒක මාව කියන්නේ මේ ඇත්තම දැනන්ත ශේෂ්ත්‍රයක්. ඉතින් මේ ෆීල්ඩ් එකට එනකොට පොඩි ජටිතයක් තිබුණා. හැබැයි අපි ජනාය ප්‍රියයි ලකයි සිකයි රැක්ට
5: හොඳ සපෝට් එකක් හම්බෙන්නේ නැති
6: මේ අධ්‍යක්ෂකතුමා සුරංග ගියල්විස් මහත්තයා ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. මොකද අපේ චරිතම ඒ කියන්නේ ජනාට ජනා විදියටම ප්‍රියාට ප්‍රියා විදියටම මේකන් ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. අනිත් අයත් එක්ක ඉතින් වැඩ කරන එක ඉතාමත්ම හරිම සුන්දර චිත්‍රපටිය බැලුවා මේක තේරෙනවා කොච්චර
1: ජනප්‍රියයි. ෆිල්ම් එකක් කරන්න අදහසක් නැද්ද?
6: කලින්චි වගේ සිනමාව කියන්නේ ඉතින් අත්දැකීම් ටිකක් වැඩිපුර අරගෙන එන්න ඕන ක්ෂේත්‍රයක්. ඉතින් ඒක නිසා ඒකට අත්දැකීම් එකතු කරමින් මූලික අදියරේ අපි පිටපත සූදානම් කරමින් ඉන්න. හැබැයි ඒකට ටික කාලයක් අපි අරගන්නවා. ජනප්‍රියයි සිනමාවට එනවට වැඩිය සමලුයි රංගයි සිනමාවට එන වැඩක් විදියට තමයි. මොකද සිනමා නිර්මාණයක් විදියට තමයි ඉන්ටාගේ ඉන්නේ.
7: සිකා ඔයා කතා කරන්න ඕනේ. ඔයා නිදාගන්න. ඒකිට නෙවෙයි බම් මට නිින්ද යන්නේත් නැහැ. උඹ කොරෝනා සද්දේ.
0: Talk of the town.
1: ඉස්සර Wimbledon කියන්නේ ටෙනිස් චැම්පියන්ෂිප් එකක් විතරයි.
5: හැබැයි දැන් ඒක ලෝකෙ ලොකුම සමර් ෆැෂන් රණවේ එක වෙලා තියෙනවා.
1: පහුගියද පටන් ගත්ත Wimbledon චැම්පියන්ෂිප් එකේ පළවෙනි දවසේ හැමෝගෙම අවධානය දිනා ගන්න සීටින් ඒරියා එකට ඉන්වයිට් කරලා තිබ්බ සෙලබ්‍රිටීස්ලට පුළුවන් වුණා.
5: ඒක මැච් ඕපනින්ග් සෙරමොනි එකක් විදිහට නෙවෙයි, හොලිවුඩ් ප්‍රීමියර් එකක් විදිහට තමයි එදා තිබ්බේ.
1: එදා වැඩිපුරම ටෙන්ෂන් එක ගත්තේ ඇන් හැත්වේ. එයා එදන් හිටිය අවුට්ෆිට් එක ගැන මේ වෙනකොට ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් කතා කරන්න ආරම්භ කරනවා.
0: Talk of the town.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIB the City University, the place to be.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න. මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
6: බල කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වවත් ඔළුව වල. අනේ මන්දම කාටද මේ වගේ බඩලක්
7: දෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: 98.2 98.4 දෙව

0: Νοικοκυριακά.
1: Mommy's Pocket Money.
2: ඔන්න මාෂි පොඩ්ඩෝ හතර දෙනෙක් පොකට් මනි දිනාගෙන ඉවරයි. දැන් අම්මලගේ චාන්ස් එක. අද මමීස් පොකට් මනි ප්‍රශ්න හතරට උත්තර දෙන්න බොරලැස් ගමුවෙන් චම්පා නිශාන්ති ලෑස්ති. Good morning, Champa.
3: Good morning.
4: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. පළවෙනි ප්‍රශ්නෙට ඔයාලට රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන ඔයාලට දෙගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ක් වෙනකම්

0: ට දිනා ගන්න පුළුවන්. මේ තමයි ශම්පෝවාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ලංකාවේ මුල්ම ටෙලිනාට්‍ය විකාශනය වුණේ 1984දී. ඒ අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ඩී.බී. නිහාල් සිංහ. අපි අහන්නේ ලංකාවේ විකාශය වූ මුල්ම ටෙලිනාට්‍ය වන්නේ 1. දිමුතුමුතු 2. පලිඟු මැණිකා.
2: පලිඟු මැණිකේ
0: චම්පා උත්තරේ වෙන්නෝනි දිමුතුමුතු. පලිඟු මැණිකේ නාට්‍ය විකාශනය වුණේ 1985 අවුරුද්දේ. හරි චම්පා, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මේ ඇසල මාසේ පෙරහැර මාසේ කියලාත් කියනවා. නුවර පෙරහැර බලන්න යන්න අදහසක් තියෙනවද?
2: ඔව්, යන්න කැමතියි.
1: නුවර පෙරහැරේ පළවෙනි දවස් පහ කුඹල් පෙරහැර ලෙස හඳුන්වනවා. අවසන් දවස් පහ රන්දෝලි පෙරහැර ලෙස හඳුන්වනවා. අපි අහන්නේ ඉතිහාසයේ රන්දෝලි දෝලා භාවිතා කළේ කවුරුන් සඳහාද? 1. අගබිසවට 2. රජතුමාට.
0: චම්පා, දෙවනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි අතට අරගෙන තියෙනවා. ඉස්සර පෙරහැරේ රජ බිසවරු රන්දෝලි දෝලාවල ගමන් කරාට අද වෙද්දි රන්දෝලි දෝලා භාවිතා කරන්නේ දේවාභරණ වැඩම කරවන්න. චම්පා, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පරිපාලන පහසුව සඳහා කොළඹ නගරය කොටස් 15කට බෙදලා තියෙනවා. චම්පා, කොළඹ කොටුව කොළඹ 1 ලෙස හඳුන්වනවා. කොළඹ 15 ලෙස හැඳින්වෙන්නේ මෝදර සහ මට්ටක් කුලියයි. අපි අහන්නේ කොළඹ 4 ලෙස හැඳින්වෙන්නේ 1. බම්බල පිටිය 2. කොල්ලු පිටිය.
2: කොල්ලු පිටිය.
0: තුන්වෙනි ප්‍රශ්නට හරි උත්තරේ වෙන්න ඕනි බම්බල පිටිය. කොල්ලු පිටිය කොළඹ 3, බම්බල පිටිය කොළඹ 4 කියලා තමයි හඳුන්වන්නේ. චම්පාගේ අතේ රුපියල් 250ක් තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. චම්පා, බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා අතේ තියෙන පොකට් මනි ගන්න 5 ගුණකින් වැඩි කරගමුද?
1: ප්ලේන් එකක රවුමක් යන්න අපි කවුරුත් ආසයි. ලංකාවටම කියලා ජාතික ගුවන් සේවාවක් ආරම්භ වෙන්නේ 1947. වර්තමානයේදී එය හඳුන්වන්නේ ශ්‍රී ලංකන් එයාලයින් නමින්. 1979 ඉඳලා 1998 වෙනකන් එයා ලංකා ලෙසින් තමයි එය හැඳින්වුවේ. අපි අහන්නේ මුල් කාලේ ජාතික ගුවන් සේවය හැඳින්වුවේ 1. සිලෝන්නයා 2. මිහින් ලංකා.
0: චම්පා, බෝනස් ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. එයා සිලෝන් තමයි හරි උත්තරේ. අතේ තිබ්බ රුපියල් 250ක් දැන් බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරලා රුපියල් 1250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. එහෙනම් අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි චම්පා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ජය වේවා.
3: සියතා පොකට් මනි. Pocket Money.
1: දරුවෝනේ දෙමව්පියන්ගේ හීනේ. දවසක දරුවව යවන්න පුළුවන් ඉහළටම යවන්න තමයි දෙමව්පියෝ දවල් රෑ නැතුව වැඩ කරන්නේ. කවදාහරි දරුවව පිටරට විශ්වවිද්‍යාලයකට යවලා උගන්න ගන්න ඕන වුණොත් ඒකට කොච්චර මුදලක් යයිද? ඒ අනාගතය වෙනුවෙන් අද කරන්න පොඩි වැඩක් තියෙනවා. ගන්න කෝල් එකක් 13:19ට. මේ දවස්වල 10.5 බිංදුවක වාර්ෂික සපල පොලියක් දෙනවා ස්ථාවර තැන්පතුවලට. ඉතින් ගිහිල්ලා ආයෝජනයක් පටන් ගන්න. අවුරුදු දෙකක් තිබ්බොත් 11.5 බිංදුවක් වෙනකන් වාර්ෂික පොලිය වැඩි වෙනවා. අවුරුදු 5ක් 10ක් පරිස්සමට ඔය මුදල තියලා අනාගතයේ දරුවෙක් රට යවලා උගන්න ගන්න. කාටවත් බරක් වෙන්නේ නැතුව තමන්ගේම පෙන්ෂන් ප්ලෑන් එක හදාගන්න. මේක තමයි දවසේ සුභාරංචි. ගන්න කෝල් එකක් 13:19ට. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට ඒකට උදව් කරයි. අපි ගිහින් එන්න. මම නිශාන්.
0: මම ආශි.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: පූර්ව දියවැඩියාව යනු කුමක්ද?
0: ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග.
2: පූර්ව දියවැඩියා තත්ත්වය එහෙම නැත්නම් ප්‍රී ඩයබටික් කියන තත්ත්වය ගැන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. මේ තත්ත්වය සරලවම හඳුන්වනවා නම් ඔබගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ඔබ දියවැඩියා රෝගියෙක් විදිහට නම් කරන්න තරම් වැඩි නොවුනත් හැබැයි ඔබගේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක තමයි පවතින්නේ. උදාහරණයක් විදිහට ඔබ නිරාහාරව සිට බලන රුධිර ග්ලූකෝස් ප්‍රමාණය 100 ත් 125 අතර නම් ඔබ අයිති වෙන්නේ ප්‍රී ඩයබටික්ස් එහෙම නැත්නම් පූර්ව දියවැඩියා කියන කාණ්ඩයට. ඒ වගේම ඔබගේ පසුගිය මාස 3 තුල තියෙන රුධිරගත සීනි ප්‍රමාණය බලන HbA1c කියන පරීක්ෂාව 105.7 106.4 අතර තිබේ නම් ඔබ අයිතිවන්නේ ප්‍රී ඩයබටික් කියන කාණ්ඩයට. මෙහි තියෙන අවධානම තමයි මේ තත්ත්වය දිගටම පැවතුනොත් ඔබට අනාගතයේදී ටයිප් 2 ඩයබටික්ස් එහෙම නැත්නම් දෙවැනි ආකාරයේ දියවැඩියාව, හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අධික තරබාරු බව, ස්ථූලභාවය, අධික සුවපහසු ජීවන රටාව, ඒ වගේම වයස 45ට වැඩිවීම, දියවැඩියාව තියෙන පවුලේ සමාජ කියන සිටීම, අධිරුධිර පීඩනය වගේම රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තිබීමත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අද ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011467222 අමතන්න.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 832 1000. NIBM The City University. The place to be.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
8: Coco Fry සතුට රසය ගෙනෙන
10: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 767 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
12: සමග 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
13: SLT Mobitel Pure TV නිල විකාශක
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
15: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
16: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Peters e-mobility වෙතින් 011 747 550
17: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
18: Siri Board සමාජිකයන් සඳහා Cargill's Versity වෙතින් මෙගාවට්ටම් Gold Supreme Chicken Sausages ඉතිරි රුපියල් සීවිසයි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් ෆර්සිටි
19: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් සීඩීබී රන්න එක ලයිට් වෝටර් ෆෝන් බිලට සහනය මෙන්න
20: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 767 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: Stylish penumai mileage ekai dekama ekama ride eken. Electronic fuel injection taakshane samage Platina 100 hada weda karya. David Pierce Motor Company Private Limited
5: maasima karana viyadam Combank debit card ekin karala hita ganna beri taram tage dina ganna. Combank debit card challenge. Maasitama mulu viyadama rupiyal 20000 kunoth maaspata TV fridge washing machine mul tange upakarana athulu tage dina ganna jayagrahakin 1000 katath wediye. Avasan dinu medimen side by side fridge, laptop, iPhone athulu තැගි රසක් කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
6: කඩුවෙල නගරයේ මැද new bypass road එකේ ඉදිවන tallest and safest apartment experience එක. OZ නිවාස ඒකක 352ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 34 77 77 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්.
7: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0101 14 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: සිතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්. අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 0111 4 700.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති 0114 700 550.
13: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අදහසක් ශ්‍රී ලාංකිකයෝ. කතා කරන්නේ කටින් නෙමෙයි නහයෙන්. සීරියස්ලි මාර හෙම්බිරිස්සාවක් කැස්සක් උනක් නේද මේ දවස්වල තියෙන. ඒ කියන්නේ ඩෙන්ගුවල්ට අමතරව තව යනවා කැස්සකුයි උණකුයි යනවා. දැන් මටත් හැදුනා. හැබැයි මම නිවාඩු ගත්තේ ඒ නිසා නෙවෙයි. මට පොඩි පොඩි වැඩ වගේක් තිබ්බා. අද හැබැයි අරවින්ද නෑ. අරවින්දට හොඳටම අසාධ්‍යයි. ඒගොල්ලන්ගේ ගෙදර මහා ස්පිරිතාලේ වගේ ඔක්කොටම සනීප නැති වෙලා. ඉතින් එයාට අපි පොඩි බ්‍රේක් එකක් දෙමුනේ. නැත හොඳ නෑනේ. නැත හොඳ නෑ කියන්නේ නැත්ත මේ ඔෆිස් එකේ අනිත් ළමයි පව්. ඒක මේ හරිකමට බෝ වෙනවා. ඉතින් මේ පොඩක් එහෙම කැස්සක් උණක් හෙඹිරිසාවක් තියෙනවා නම් මාස්ක් එකක් දාන්න අමතක කරන්න එපා. සහායක හැදුනම හරි අමාරුයි. උගුර රිදෙනවා, කැස්සෙනවා හැමතිස්සෙම. මටත් හැදිලා තියෙන මගේ කටහඬත් පොඩක් නියවට තේනවා නේ. චුටි වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩි අයට එහෙම හැදුනොත් හරි අමාරුයි. එහෙම තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ. ලොකු අයට හැදුනමත් ඒක තේරෙනවා, පොඩි එකෙකුට හැදුනොත් කොච්චර අමාරුද කියලා. ඒ නිසා පුළුවන් තරම් මාස්ක් එකක් දාගෙන එහෙම පරිස්සම් වෙන්න බලන්න. Right? හතයි විනාඩි 23යි. Good morning හැමෝටම. දැන් අපේ පොඩි අදහසක් තියනවා නේද, ලෝකෙ ලොකුම බුද්ධිමතා වුණාට පස්සේ. නැත්තම් නිකන් හිතන්නකො, විශේෂ දේවල් හොයාගන්න අපි දකිනවනේ, විශේෂ හැකියාවල් තියෙන මිනිස්සු අපි දකිනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ අතින් කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ කියන වගේ අදහසක් අපේ තියනවා නේද. ඒ කියන්නේ ඒ මිනිස්සු මොන දේ කරත් ඒක හැම වෙලාවෙම නිවරදි. ඒගොල්ලෝ ගන්න හැම තීරණයක්ම නිවරදි. මොකද මිනිහා මොළකාරයා. මිනිහා ඇවිල්ලා බුද්ධිමතා. එහෙම කියලා පොඩි සීන් එකක් තියනා නේද? Yes. ඒ කතාව මමත් ඉස්සර විශ්වාස කරා. හැබැයි මේ ආටිකල් එක කියෙව්වට පස්සේ මගේ ඒ තීරණය වෙනස් වුණා. හරිද? දැන් ඔය ලෝකේ වෙනස් කරන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සුන්ට සමහරක් අවස්ථාවදී සරල දේ පේන්නේ නැහැ. ඒකට උදාහරණයක් අපි කියන්නම්. දන්නවනේ නිව්ටන් ගැන. නිව්ටන් ගුරුත්වාකර්ෂණය මතකද? ඇපල් ගෙඩිය ඩාන් ඩීන් ඩොන් ඔලුවට. හරි, එයාගේ ගෙදර ඉඳලා තිනවා පූසෙක්. හරිද? ඉතින් මේ පූස හැමතිස්සෙම මේ ගෙදරින් එළියට යන්න ඕන වෙලාවටයි ඇතුළට එන්න ඕන වෙලාවටයි එයා ගෙදර දොර හූරලා පොඩි සද්දයක් දානවලු. ඉතින් නිව්ටන් ඉතින් හැමතිස්සෙම වැඩනේ. නිව්ටන් මහත්තයා කොහොමද නිව්ටන් කිව්වට කමන්න මොනාරි හිතයි දන්නේ කවුර අපි නිව්ටන් කියමු කමන්. ඉතින් එයා වැඩවල ඉන්න නිසා මේක යාට හැමතිස්සෙම හරි කරදරයක්. යාට ඩිස්ටර්බ් වෙනවා. එයා ඉතින් එක එක සමීකරණ ලියලා අරක කරලා මේක කළා. ලොකු ලොකු වැඩනි කරන්නේ. මොකද බුද්ධිමතානි. ඉතින් මෙයා හිතුවා මේකට මොකද්ද මං කරන්නේ කියලා. එයාගේ ගෙදර තියෙන ලොකු දොර යටින් එයා පොඩි කවුලුවක් හැදුවා පූසට යන්න එන්න පුළුවන් වෙන්න. ඉතින් කාලයක් ගියා. ඒ පූසත් ඉතින් ඒ දොරෙන් යනවා එනවා එහෙම වෙලා. ඊට පස්සේ කිසි අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කාලෙකට පස්සේ පූසා ඔහොම ගිහිල්ලා ඇවිල්ලා ගිහිල්ලා ඇවිල්ලා මෙයා දැම්ම පැටවු තුන්දෙන. හරිද? අනේ මන්ද කොහෙ ගියාද දන්නේ නැහැ. කොහොම හරි පැටවු තුන්දෙනෙක් දැම්මා. ඊට පස්සේ නිව්ටන් කල්පනා කරා තව පැටවු තුන්දෙනෙකුත් ඉන්නවනේ කියලා. මෙයා කරපු වැඩේ ඒ අර කපපු ටිකක් පූසට යන්න කපුවනි චුටි දොරක්, ඒ දොර ළඟින්ම තව පොඩි පොඩි දොරවල් තුනක් කැපුවා. Excuse me. Oh seriously. අර ලොකු දොර ළඟින්ම චූටි දොරවල් තුනක් කැපුවලු අර පූස් පැටවුන්ට යන්න. අච්චර ගුරුත්වාකර්ෂණයේ නියමයේ හොයාගන්න පුළුවන් දැවැන්ත මොලයක් තියෙන මනුස්සයට මේ අර ලොකු සිදුර ඇතුළෙන්ම පුංචි පූස් පැටව තුන්දෙනාටත් යන්න පුළුවන් කියන සරල අදහස තේරුම් ගන්න බැරි වුණා. හිනා යනවා තමයි. හැබැයි මේක මෝඩකමවත් මේක නිකන් අයියෝ මේ මනුස්සයට මෙච්චර මොලයක් තියෙනවා මේක තේරුම් ගන්න බැරිද වගේ එකකට යනවට වඩා මෙතන තියෙනවා පොඩි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න. මොකද අපි හැමෝගෙම තියෙනවලු බ්ලයින්ඩ් ස්පොට්ස් කියලා සීන් එකක්. හරිද? ඒ කියන්නේ අඳුරු ලප කියලා තියෙනවලු. අඳුරු ලප කිහිපයක් හඳුනගෙන තියෙනවා. හැබැයි මම මේ නිව්ටන්ට සම්බන්ධ අඳුරු ලපය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි හැමෝටම තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙනවා දැන් මේ මිනිස් මොලේ පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි විසඳුමක් හොයාගත්තම ඒ රටාව දිගටම අනුගමනය කරන්නලු. දැන් එයා මොකද්ද මුලින්ම ආපු ප්‍රශ්නේ? පූසට එළියට යන්න ඕනි. එයා විසඳුම හැටියට මොකද්ද ගත්තේ? පූසට කවුලුවක් හදලා දුන්න එක. ඊට පස්සේ ආයි පුංචි පූස් පැටව තුන්දෙනෙක් ආවට පස්සෙත් එයා ආයි කල්පනා කරලා බලන්න ගියේ නෑ ආර කවුලුවෙන් මෙයාට යන්න පුළුවන් ඒව හිතන්න ගියේ නෑ. කලින් ප්‍රශ්නෙට විසඳුම කවුලුව, පුංචි පූස් පැටව තුන්දෙනාටත් විසඳුම කවුලුව කියලා මොලේ තීරණය කරලා එයා සිදුරු තුනක් හැදුවා. එන්නේ එහෙමලු සමහරක් අවස්ථාවලදී අපේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මා හරි උගතා මා හරි ජගතා කියලා හිතාගෙන හිටියත් මොකද අපි හැමෝටම සමහරක් සරල පොඩි දේවල් තේරුම් ගන්න බැරි වෙනවා.
1: ඕ

ඉන්න හොඳටම ගැලපෙගල ච්චර ගැල්පෙන්න්න අර කතාවට රයි මේක කෑලක්මට මිස්සුනා ඔගලන්ට කියන්නන්නේ දැන් අපි අපේ ජීවිතවලටත් එක පොඩි පොඩ්ඩක් ගත්තතින් අපි ලොකු ලොකු තීරණ ගන්නවනි හරිමික්මනට අපේ පවුල ගැන රැකියාව ගැන සල්ලි ගැන සෞඛ්‍ය ගැන අනාගතය ගැන ලොකු ලොකු බර බර තීරණ අපි ගන්න හැබැයි සමහරක් වෙලාවට අපි කාමරයට යනවා අපි කාමරයටාවේ මොකටද කියලා අපිට මතක නෑ එහෙම වෙලා නැද්ද අපි ෆ්‍රිජ් එකේ දොර අරිනවා මොකටද අපි ෆ්‍රිජ් එකේ දොර ඇරියේ එහෙම වෙනානේ සමහරවිට මට ඔෆිස් ආවමත් එහෙම නේද මම ඔෆිස් එනවා හැබැයි මොකටද මං ඔෆිස් ආවේ රයිට් අපි ෆ්‍රිජ් ගැන කතා කරමුද ඔගලගේ ගෙදර තියෙන්නේ සාමාන්‍යයෙන් අර පිටුරට වගේ ෆ්‍රිජ් එකක් ඔගලන් ගෙදර තියෙන එක මම මේ කතා කරන්නේ ෆ්‍රිජ් එකේ මොඩල් එක නෙමෙයි ෆ්‍රිජ් එකේ ඇතුළ ගැන මම මේ කතා කරන්නේ ඔගලන් ගෙදර තියෙන අර ෆිල්ම්ස් වල එතකොට එක එක වේ සීරීස් වල ඩ්‍රාමා සීරීස් වල එහෙම පෙන්නන ෆ්‍රිජ් තියෙන්නේ කෑම පුරවලා තියෙන එහෙම ෆ්‍රිජ් එකක්ද ගෙදර තියෙන්නේ එහෙම නැත්තම් ඔගලන් ගෙදර තියෙන අපේ ගෙදර වගේ දෙහි බෑවයි කරපිංච නැට්ටයි රම්පෙකයි වේලිච්ච එහෙම තියෙන ෆ්‍රිජ් එකක්ද කොමනත් අපි පොඩක් ඉගෙන ගන්න ඕනේ ෆ්‍රිජ් එකක් ලස්සනට පාවිච්චි කරන විදිය නේ මොකද පරණ කෑම පුරෝලා කිසිම නෑ ක්වොලිටි එකක් අපි ෆ්‍රිජ් එක පාවිච්චි කරනකොට මං කියන්න යන්න සිංගයකට ගිහිලා ගන්න ඒගොල්ලන්ගේ අලුත්ම ෆ්‍රිජ් එක මේක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් ඇයි ඔබ අලුත් ෆිල්ම් ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ ඒකත් අපි කතා කරමුකෝ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පැය 24ම දාලා තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණය තමයි ෆ්‍රිජ් එක කියලා කියන්නේ. එතකොට ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කරන්ට් බිලට සෑහෙන දුරට වග කියන කෙනා තමයි ෆ්‍රිජ් එක කියලා කියන්නේ. ලොකු කරන්ට් බිල් එකක් එනවා නම් අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. ඔබේ ගෙදර සමහරක් විට ඇත්තේ හොඳටම කරන්ට් කන ෆ්‍රිජ් එකක්. ඉතින් මේක වෙනස් කරගන්න පුළුවන් වුණොත් මෙතනින් මොකක් හරි ඒ කියන්නේ විදුලිය සඳහා යන වියදම අඩු කරගන්න ක්‍රමයක් මොකක් හරි තියෙනවා නම් මේ ෆ්‍රිජ් එක කියන කෑල්ලෙන් මං හිතන්නේ ඔබ ඒකට යන්නම ඕනි. ඒක ගන්නම ඕනි. මොකද මං අර කලින් කිව්වා වගේ පැය 24ම දාලා තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණය සහ වැඩිපුරම විදුලිය භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපකරණය තමයි ෆ්‍රිජ් එක කියලා කියන්නේ. ඉතින් අපි මේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක මොකද්ද? ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන කතා කරන්න විශේෂම හේතුව තමයි මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා 50%ක් විදුලිය ඉතිරි කරන්න. මුළු ගෙදරම කරන්ට් බිලෙන් 50%ක් අඩු කරන එක නෙමෙයි මම මේ කියන්නේ. ෆ්‍රිජ් එකට යන කරන්ට් බිලෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේකට පුළුවන්. මොකද මේක ඩිජිටල් ඉන්වර්ටර් එකක්. හරිද? ඒකට තියෙනවා මොලේ. ඒකෙත් මොලේ තියෙනවා. යස්. අනිත් එක හොඳ ලොකු ෆ්‍රිජ් එකක්. ලීටර් 276 සයිස් එකේ හොඳ කැපැසිටි එකක් තියෙන ෆ්‍රිජ් එකක්, 2 door ෆ්‍රිජ් එකක්. ඊට පස්සේ මේකේ තියෙන ගෑස් එකත් පරිසර හිතකාමී R600. ඒ ගෑස් එක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තවමනාද තියෙන වාසි කියලා බැලුවොත් අවුරුදු 20ක් වොරන්ටි එක දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ අර ඩිජිටල් ඉන්වර්ටර් එකට, කම්ප්‍රෙසර් එකට. ඊට අමතරව මේ ෆ්‍රිජ් එක ගෙවන්න ගන්න පුළුවන්. මොකද අපි යන්නේ සිංගයකට. සිංගයකට ගියොත් ඕනම දෙයක් එතන වැඩ කරන මැනේජර්ව නෑ මැනේජර්ව බෑ එතන තියෙන ඕනම දෙයක් ඔබට ගෙවන්න ගන්න පුළුවන්. 142,999ක් වෙන මේ ෆ්‍රිජ් එක රුපියල් 5,950 ගානේ මාසිකව ගෙවලා ගෙදර අරගෙන යන්න පුළුවන්. මේක වාසි. මේ 5,950ක් ගෙවන එක ඔබට වාසි තඩි කරන්ට් බිලක් ගෙවනවට වඩා. ඒ නිසා තියෙන ෆ්‍රිජ් එක කොහෙට හරි පොඩ්ඩක් තල්ලු කරලා දාලා ඔය තියෙන්නේ විකුණ ගන්න පොඩි පොඩි තැන් තියෙන්නේ නේද? මාකට් ප්ලේස් තියෙන ඒවට දාලා විකුණලා හරි කමන්නේ නැත්නම් කාට හරි දීලා හරි කමන්නේ. අලුත් ෆ්‍රිජ් එකට යන්න, සිංගයකට යන්න, සිංගයකට ගියොත් ඔබට ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපකරණ ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ ලැප්ටොප්ස් ගැන විශේෂයෙන් කතා කරනවා. MSI, Dell, Acer, Asus. ඉතින් මේ මොඩල්ස් වලින් ඒ කියන්නේ ලෝකෙම ජනප්‍රිය උඩම කියලා ඒ කියන්නේ අපි තියෙනවනේ එහෙම ලැප්ටොප්ස් ගන්නකොට මෙන්න මේ සෙට් එක නම් මරු කියලා තියෙන ලැප්ටොප්ස් සෙට් එකක් තියෙනව නේද? ඒ සෙට් එකම සිංග එකේ තියෙනවා. මෙතනත් විශේෂ දෙයක් තියෙනවා. ඔබ ගන්නෙ ජෙනුයින් ලැප්ටොප් එකක්. සමහරක් වෙලාවට අපි තැනින් තැනට ගිහිලා ලැප්ටොප්ස් ගන්නවා. ඒවා අර ෆේක් ප්‍රොඩක්ට්ස් වලට අපි ඕන තරම් අහු වෙන අවස්ථා තියෙනවා. සමහරක් ඒවා නමක් ගමක් නැහැ. හරි බ්‍රෑන්ඩ් එකක් නැහැ. එහෙම ගන්න එපා. ගන්න දෙයක් පොඩි බ්‍රෑන්ඩ් එකකට යන්න පුරුදු වෙමු. ඒක නිකම් මේ දැන් අර ලක්ෂරි වැඩක් නෙමෙයි. එහෙම බ්‍රෑන්ඩඩ් දෙයක් ගන්නවා කියන එක මාර නිකම් මෙයා මාර ලක්ෂරි ජීවිතයක් ගත කරනවා කියන එකම නෙමෙයි. ගොඩාක් සල්ලි තියෙන ප්‍රකෝටිපතියන්ට විතරක් නෙමෙයි බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න පුළුවන්. අපි හැමෝටම දැන් ඇචීව් කරන්න පුළුවන් ගානට ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි මේක සැරේ සල්ලි ගෙවන්නේ නැතුව මේවා අපි ගන්න ගෙවන්න. ජෙනුයින් ලැප්ටොප් එකක් ගත්තම ඔබට හරි පහසුයි වැඩ කරගන්න, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්වොලිටි දෙයකට යනවා නම් අනිවාර්යෙන් සිංගයකට යන්න. ලැප්ටොප්ස් තියෙනවා පුරෝලා. ඔබේ අවශ්‍යතාවය කියන්න
මට ඕනි මෙන්න මේ වැඩේ කරගන්න, මට ඕනි මෙන්න මේ දේට ඉස්කෝලේ වැඩ ටික කරගන්න, මට ඕනි මගේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න, මට ගේමින් වලට ඕනි, මට ඕනි ටිකක් ලොකු මං ෆිල්ම්ස් හදන කෙනෙක්, මට ඕනි ෆිල්ම්ස් හදන්න, මම ඔඩියෝ වැඩ කරන කෙනෙක්, මට ඕනි ඔඩියෝ වැඩ ටික මේකෙන් කරගන්න. ඔබේ අවශ්‍යතාවයේ සිංහයකට කියන්න, සිංහයක ලෑස්ති ඔබට ගැළපෙන විදිය ලැප්ටොප් එක තෝරලා දෙන්න. මෙතනදි මට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනි කාරණාව තමයි, ලැප්ටොප් එකක් වුණත් ඔබ ගන්නෙ කෙලින්ම මුළු ගානම දීලා නෙමෙයි, සල්ලි දීලා නෙමෙයි, කෙලින්ම ඔක්කොම සල්ලි ටික දීලා නෙමෙයි, ඔබ ගන්න ටික ටික ගෙවන්න. හරිද? ලැප්ටොප් එක ගෙදර අරගෙන යනවා, පාවිච්චි කරනවා, සමහරක් විට ඔබ ඒකෙන්ම සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. ලැප්ටොප් එකෙන් මොන හරි පොඩි බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් නේද? ඉතින් ඒකෙන්ම සල්ලි හම්බ කරලා මාසිකව ගාන ගෙවලා ඔබට ලැප්ටොප් එක තියාගන්න පුළුවන්. සිංහ එක ලෑස්ති ඔබට මේ සියලුම වැඩ ටික හරි ලස්සන්ට ප්‍රවේශමට කරලා දෙන්න. ඔබට තියෙන සිංහ එකට අනේක විතරයි. හරිද? 7:46.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තේමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමගින්. අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
0: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
3: කකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: හොඳ බදී අඩුම කසාගල ග්‍රීන් සුපර් දැන් පිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
6: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින්ග් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 120

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
6: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-5411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011-2200.
10: 98.2 98.2

සමරක් වෙලාට ඔය මගේ යාළුවෝ එහෙම ඒගොල්ලන්ගේ හිතට ප්‍රශ්නයක් ආවම විශේෂයෙන්ම ආදරය කරන ඒවයි මොනහරි පරාද වුණාම දාලා ගියම් වගේ මංගාවට එනවා ඇඩ්වයිස් ගන්න සීරියස්. හැබැයි මට ඒ වගේ වඩා හොඳ මොලයක් තියෙන එක මට හොඳට ඇහුම් කන් දෙන්න පුළුවන්. මං ඉතින් නැත මේ අරවින්ද කියනවා මෙච්චර මෙහෙම අහගෙන ඉන්නේ කොහොමද මමනේ ඔයගොල්ලෝ හිතන ඇත මට හොඳ ඇහුම් කන් දීමේ හැකියාවක් තියෙනවා. මම ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න හොඳට අහගෙන ඉඳලා මං ඒ හැම කෙනාටම දෙන ඇඩ්වයිස් එකක් තියෙනවා. ඒක අද මං ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඔබත් මොකක් හරි ප්‍රශ්නයකින් එකම ප්‍රශ්නයකින් ඔබ වේදනාවට පත්වෙවි ඉන්න කෙනෙක් නම් මං හිතනවා මේක මාර හොඳ ඇඩ්වයිස් එකක්. මේක මටත් හම්බුන එකක්. මමත් ඔය වගේම නිකන් පොඩි නිකන් ආදරේ කළා එක මෙවලා එහෙම ප්‍රශ්නකින් ඉන්න කාලේ මටත් මගේ යාළුවෙක් කියපු කතාවක් තමයි ඒක. හරිද? දැන් ඔය තායිලන්තේ වගේ වඳුරු අල්ලන්න පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කරන දෙයක් තමයි කුරුම්බ ගෙඩියක් අරගෙන, ඔය තායිලන්තේ තියෙන කුරුම්බ රියල් ලොකෝට තියෙනවනේ නේ, කුරුම්බ ගෙඩියක් අරගෙන වඳුරෙක්ගේ අත දාන්න පුළුවන් සයිස් එකට ඒක සිදුර හදනවා. ඊට පස්සේ කුරුම්බ වතුර ටික හලලා නැත්නම් ඒගොල්ලෝ බීලා හරි මොකක් හරි කරලා ඒ කුරුම්බ ගෙඩිය ඇතුලේ මොකක් හරි කෑම එකක් ගම් වඳුරා වැඩිපුරම කන්නාස කෑම ජාතියක් ඒක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මේ කුරුම්බ ගෙඩිය හොඳ ලණුවකට ගහලා ගහකට වගේ සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න දැන් වඳුරා එනවා. වඳුරෙක්ද ගෝරිල්ලෙක්ද? හරි කම නැහැ. ඔන්න එනවා. ඇවිල් ඉවරලා වඳුරා කරන දේ අර කුරුම්බ ගෙඩිය ඇතුලට අත දානවා. අත දාලා අර කෑම එක අල්ල ගන්නවා. අල්ල ගත්ත ගමන් කොහමද අත මිට මෙල වෙනවානි. මෙහෙම අත නිකන් අර ඉස්සල කෙලින් දාන්නේ. දැන් අත මිට මෙල වෙලා තියෙන. ඊට පස්සේ වඳුරා මේ කුරුම්බ ගෙඩිය ඇතුලෙන් තමන්ගේ අත ගන්න ට්‍රයි කරනවා බෑ. මොකද අර කෑම එකත් අල්ලගෙන අත මිට මොලෝලා තමයි මෙයා ගන්න ට්‍රයි කරන්නේ. එතකොට එළියට එන්නේ නෑනේ. වඳුරාව හිර වෙනවා. ඊට පස්සේ ඉතින් අර කුරුම්බ ගෙඩිය මේව කරපුව මනුස්සයා ඉතින් ඇවිල්ලා ශකබුම් වඳුරව අල්ල ගන්නවා. හරි මොකක් හරි එතන ඉහට මන් දන්නේ නැහැ. අන්න ඒ විදිහටලු වඳුරන්ව අල්ලන්නේ. දැන් වඳුරට තේරෙන්නේ නැහැ වඳුරා මාර මෝඩයා. මොකද වඳුරට තේරෙන්නේ නැහැ අත මේ මෙහෙම මිට මොලෝගෙන ඉන්න එක අතෑරියානම් මේ අල්ලගෙන ඉන්න එක අතෑරියානම් එයාට ගැළවිලා යන්න පුළුවන් කියන එක මේ මෝඩ වඳුරට තේරෙන්නේ නැහැ. අපිට එහෙම හිතෙන්නේ. සමහරක් වෙලාවට අපේ ලයිෆ් එකෙත් අපිත් ඒ වගේ මෝඩයෝ තමයි. අපිට තේරෙන්නේ නැහැ මේ තියෙන ප්‍රශ්නේ අතෑරලා දාලා අපි ඉස්සරහට ගියොත් අපිට ඊට වඩා ලොකු දේවල්. හරිද? ඒ මොකද්ද ඒ අපිට මිස් උනේ? අයියෝ මුහුදේ තව කොච්චර මාළු ඉන්නවද? අයියෝ ගාලා අපේ හිත හදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කියනක අපිට තේරෙන්නේ. අපිත් වඳුරා වගේම අර ප්‍රශ්නේ අල්ලගෙන මිට මොලෝගෙන ඒ ප්‍රශ්නේ ඇතුළෙම හිර වෙලා අපි ඉන්නවා. එළියට එන්න සහෝදරයා, එළියට එන්න. හරිද? දැන් ඔයගලන්ට මොන හරි ප්‍රොබ්ලම් එකක් આવුවොත් ඒක හිතන්නේ මික ලව් සම්බන්ධෙම නෙමෙයි වෙන ඕන ප්‍රශ්නකදී.

බ්‍රේකක් කරන්න හොඳ තේ එකක් බොන්න. අපි මේ දවසල හොඳම තේ එකක් ගැන කතා කරනවා. ඒ තමයි රෝස කහට. රෝස කහට හදාගන්න ඕනි විදිහත් අපි ඔබත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ හදිස්සියේ කලබලේ කඩදාසි ලිපේ දාලා ඇවිල්ලා වගේ අපිට තේ හදන්න බෑ. තේ හදනවා නම් පොඩ්ඩක් ඒකට වෙලාව ගන්න ඕනි. හරිද? පැය පහක් හයක් නෙමෙයි මං කියන්නේ, පොඩි වෙලාවක් ගන්න ඕනි. මොකද රෝස කහට පැහෙන උණු වතුර දාලා අඩුම වශයෙන් විනාඩි එකමාරක් දෙකක් ඇතුළත කාලයක් මේක තඹ ගන්න ඕනේ. එතකොට තමයි රියල් ටේස්ට් එක එන්නේ. නැත්නම් රෝස කහට දැම්මා, වතුර දැම්මා, ගඩගඩගඩ බිව්වා, එහෙම හරියන්නේ නැහැ. විනාඩි දෙකක් මේක තඹ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබට නියම රහට තේ එකක් බොන්න පුළුවන්කම ලැබෙන්නේ. එක දවසක් ඔබ රෝස කහට ට්‍රයි කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි, අයියෝ අපි මෙච්චර කල් තේ කියලා මොනවද අනේ බිව්වේ කියලා. සමහර කාලාට සමහර මිනිස්සු තේ හදලා දුන්නා නිකන් වතුර වගේ, ඇල් වතුර වගේ, නිකන් තේ රහක් නැහැ. සමහර කට ඕනවට වඩා සීනි දානවා, කට ඇලෙනවා, තොල් දෙක තේ එක දුන්නට පස්සේ ඇලවිලා තොල් දෙක. එහෙම නෙමෙයි තේ හදන්නේ. තේ වලට තියෙනවා ක්‍රමිතියක්, ක්වලිටි එකක්. අපිට පුරුදු නැහැ තේ නිකම්ම බීලා, අපිට පුරුදු නැහැ. සමහර මිනිස්සු ඉන්න හැම බොන, හැබැයි අපිට පොඩ සීනි මික්ස් කරලා තමයි බීලා පුරුදු. හැබැයි සීනි දාන ප්‍රමාණය ටික ටික අඩු කරමින් රෝස කහට ට්‍රයි කරලා බලන්න. ඔබ පස්සේ මට ස්තුතිවන්ත වෙයි, මොකද ඒකේ නියම ටේස්ට් එක තියෙනවා. විනාඩි දෙකක් තම්බන්න, ඒක අනිවාර්යෙන් කරන්න. රෝස කහට මාකට් එකේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගැන තව තව විස්තර අපි කියන්නම් ඉස්සරහට. මේ තේ එකකට පුළුවන් හොඳ එනර්ජි එකක් දෙන්න, හොඳට පොඩි නිකන් රිෆ්‍රෙෂ් කරලා ඔබව ගන්න. ඒකනේ අපි උදේ තේ එකක් බොන්නේ, හවසට මහන්සුනම තේ එකක් බොන්නේ නේද? ඉතින් හිතනවට වඩා ගොඩාක් දේවල් මේ රෝස කහට එකට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ මෙච්චර කල් බිව්ව තේ එක ගැන එච්චර සැටිස් නැත්තම් අද නම් රෝස කහට බීලා බලන්න. ඔබ අනිවාර්යෙන් ඒකට සතුටු වෙයි. හරිද? ඊළඟට අපි මතක් කරන්න ඕනේ හජ් 15 පැකේජ් එක ගැන. මේ හැම විස්තරයක්ම මේ ගොඩක් වෙලාවට අපි ෂෝවල කතා කරන දේවල් ගොඩක්, ඔය අපි විස්තර රටේ තොටේ විස්තර අපි ඉස්සර තමයි ටීවී එක ඉස්සරහ ඉඳගෙන ඔය දේවල් හොයාගත්තේ. හැබැයි දැන් අපි ඉන්න ඕනම තැනකින්දලා අපිට ඒ විස්තර හොයාගන්න පුළුවන්කම තියෙනවා. හොඳ ෆෝන් එකක් තියෙන්න ඕනේ, ඔනර් ෆෝන් එක වගේ. අනිත් එක තමයි හොඳ කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ හජ් 15 වගේ. හජ් 15 කියලා කියන්නේ මෑත කාලයේදී අපිට හම්බ වුණ හොඳම ඩේටා පැකේජ් එක කියලා කිව්වොත් හරියටම හරි. දැන් ඔය එක එක සම්මාන උළෙලවල් තියෙන හොඳම නළුවා, නිලිය, එහෙම තෝර ඒ වගේ හොඳම පැකේජ් එක තෝරන සම්මාන උළෙලක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඒකේ සම්මානයට පාත්‍ර වෙන්න ඕනේ හජ් 15. මම දැකලා නැහැ මෙච්චර කාලෙකට, මම දැකලා නැහැ මෙච්චර ඇප්ස් තොගයකට, මේ වගේ සාධාරණ ගානකට මෙච්චර ඇප්ස් තොගයක්. රුපියල් 1199කට ඇප්ස් 15ක් සඳහා ඔයගලන්ට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා හජ් 15 වලින්. ඒ නිසා ට්‍රයි කරලා බලන්න. ඩේටා කියලා කියන්නේ තව දුරටත් ආශ්චර්යක් නොවේ. හරිද? ඒක අපි හැමෝටම achieve කරන්න පුළුවන් දෙයක්. හච්, ඔයා එක කළා. Thank you. Thank you. 50යි.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
5: Hi Hasa, good morning.
6: Good morning Ashcharya. Good morning.
5: හරි good morning.
6: අපි මේ ලෑස්ති වුණා මේ. හරි. පත්‍රේ කියවන්න බෑ. පත්‍රේ විස්තර
5: කියන්න. දැන් නැගිට්ටේ.
6: නෑ නෑ මේ දැන් නැගිට්ටේ. මේ මයික් එක හෙට මෙහෙට වෙලා තිබුණා.
5: හරි.
6: රයිට්. පත්‍රවල විස්තරයට යන්න කලින් මම මතක් කරලා ඉන්නම් අපිත් එක්ක ඉන්න අනුග්‍රාහක බවතුන් ගැන. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් X55 එක අදත් අපිත් එක්ක ඉන්නවා. බයික් X55 කියලා කියන්නේ ඉතින් SUV අත්දැකීම ඔබට වඩාත් හොඳින් විඳගන්න සලස්සන වාහනයක්. මේක මේ ගොඩක් හිතන්න දෙයක් නැහැ. පාරට බැස්සහම බයික් X55 මේ වෙනකොට 1500කට වැඩි විකුණලා තියෙනවා. පාරදී ඕනතරම් දකින්න පුළුවන් වාහනයක්. ඉතින් එච්චර පිරිසක් විශ්වාස කරලා අරගෙන තියෙන වාහනයක් මෙහිඳ ඔයාටත් හිතේ විශ්වාසෙන් මේ වාහනේ අරගන්න පුළුවන්. මේකේ සේෆ්ටි ෆීචර්ස් ටික ගැන අපි අද පොඩ්ඩක් කතා කරමු. අංශක 360ම ආවරණය වන කැමරා පද්ධතියක් සහිතව තමයි මේ වාහනය නිකුත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්වයංක්‍රීය හදිසි තිරිංග, ඒ කියන්නේ වාහනය කරේ අනතුරකට මුහුණ දෙන්න හදනවනම් එළවන කෙනා බ්‍රේක් ගන්න කලින් වාහනේ විසින්ම වාහනේ බ්‍රේක් කරගන්නවා. ලේන් ඇසිස්ටන්ස් තියෙනවා. මන්තිරුව නිසි පරිදි පවත්වා ගැනීම සඳහා වාහනේම රියදුරාට සහාය වෙනවා. පොඩි මොකක් හරි වාහනයක් තමන්ගේ වාහනේ ළඟින් යනවා වැඩි නම්, එහෙම නැත්නම් තමන් ඉස්සරහන වාහනේ ළඟින් යනවා වැඩි නම් ඉදිරි ගැටීම් අනතුරු ඇඟවීමත් මේ වාහනය ඇතුලේ තියෙනවා. ඉතින් සේෆ්ටි ෆීචර්ස් ගණනාවක් එක්කගෙන මේ බයික් X55 එක පැදලා බලන්න 011 7400 678 කෝල් එකක් දෙන්න. ඔයාට පුළුවන් දවසක, ඔයාට පුළුවන් වෙලාවක ටෙස්ට් ඩ්‍රයිව් එකක් බුක් කරගන්න පුළුවන්. මොකද දවස් 7ම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ටෙස්ට් ඩ්‍රයිව් වලට ඕපන්. ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන මං ටක් ගල පතක් කරගෙන යන්නම්. ස්විස්ටෙක් ඇලුමිනියම් ජූලි මාසේ 31 වෙනිදා දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඕගොල්ලන්ට ගෙදර හරි ඔෆිස් එක හරි දැන්ට ඉදි කරගෙන යන මොකක් හරි ගොඩනැගිල්ලක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කොටේෂන් එකක් ගන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් වලින් මේ වැඩේ කරන්න කොච්චර ගාණක් යනවද කියලා. ඊට පස්සේ කොටේෂන් එක වාට පුළුවන් 076 780 7000 කියන අංකයට වට්සැප් කරන්න. වට්සැප් කරලා ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ බලලා රුපියල් million 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ තමයි ස්විස්ටෙක් ඇලුමිනියම් ඔයත් එක්ක වැඩ කරන විදිය. CDB රන් අය ගැන මං මතක් කරන්නම්. CDB රන් අය අඩුම පොලියට වැඩිම අත්තිකාරමක් දෙන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්නත් දැන් සූදානම්. වැඩි විස්තර දැනගන්න මේ තරඟයට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවකට යන්න, නැත්නම් 011 7400 388 388 අමතන්න. CDB රන් අය රත්රන් අය දෙන ඉස්තරම්ම තැන. දැන් අපි ගන්නවා ලංකාදීප පත්‍රය අතට. ආශ්චර්ය රැඳවියෝ දෙකක් මරුට 33ක් රෝහලේ මීගමු හිරගෙදර යුද්ධ පිටියක් බවට පත්වෙයි. කාන්තා රැඳවියොත් වහල උඩ රැඳවියන් දෙපිරිසකගේ ගැටුමට මුල මද්‍රව්‍ය. බන්ධනාගාර ඔසුසල කඩා පෙතිත් ගහලා විශේෂිත සිරමැදිරිවල ඉබි අතුරු කඩා රැඳවියන්ට පහර දීලා මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර දෙපාර්ශ්වයේම රැඳවියන් 33 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි කියලා අද ලංකාදීප පුවත්පතේ විතරක් නෙවෙයි සියලුම පුවත්පත්වල හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ මේ ප්‍රවෘත්තිය. මේ මීගමුව බන්ධනාගාර රෝහලේ මීගමුව බන්ධනාගාරය ඇති වෙලා තියෙන මේ ගැටුම්කාරී තත්ත්වය, මේක කිසියම් කල්ලි කණ්ඩායම් දෙකක් අතර මද්‍රව්‍ය ප්‍රශ්නයක් උඩ ඇතිවෙච්ච ගැටුමක් හැටියට තමයි සියලුම පුවත්පත්වල අද වාර්තා කරලා තියෙන්නේ. දීර්ඝ විස්තරයක් තියෙනවා. මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කරනු රැඳවියන් 33 දෙනා අතර සිටි රැඳවියන් දෙදෙනෙකු බරපතල තත්ත්වයක පසුවන බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත කියලත් වාර්තා වෙලා තියෙනවා. මේ ඉතින් පුවත්පත්වල මේ තොරතුරු වාර්තා වෙන්නේ ඊයේ රාත්‍රියේ තිබිච්ච අප්ඩේට් එක දැන් වෙනකොට මේක තව ටිකක් සමහර විට වෙනස් වෙලා ඇති. දිනමින පත්‍රයට මං එනවා. කුඩුකල්ලි දෙකක ගැටුම දුරදිග යයි මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් දෙකක් මරුට 34කට තුවාල කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ගැටුම මඩින්න පොලිසිය හා STF කැඳවයි කියලාත් වාර්තා වෙනවා. පැණිබීමවල සීනි සීමාව තවත් අඩු කරයි අලුත් ගැසට්ටුවක් ඒ කියලා පුවතක් තියෙනවා දිනමින පුවත්පතේ. දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙන බව තමයි කියවෙන්නේ. නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සීනි ප්‍රමාණයන් රතු, ඇඹ සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක් කිරීමේදී අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩු කරලා තියෙනවා. ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100 අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩු කර තිබේ. ඇඹ කියන්නේ තැඹිලි පාට වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතයද මිලිලීටර් 100ට ග්‍රෑම් 2.5 සිට ග්‍රෑම් 8 දක්වා වන පරාසය දක්වා අඩු කර ඇතැයි සඳහන් වේ. කොළ වර්ණයෙන් දක්වන සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 2.5ට අඩු විය යුතුයි කියලා තමයි අලුත් ගැසට් එකේ හැටියට තීරණය කරලා තියෙන්නේ. ඔය අතරේ දේශපාලනයෙන් දැන්ම සමුගන්න බෑ, රටට වැඩ කළා මදි කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා කියලා තියෙනවා. කවුරු හරි මාධ්‍යවේදී කහනවා, එයාගෙන් ඇහුවම කියනවා මේ දේශපාලනයෙන් සමුගන්නේ එයාට රටට වැඩ කළා මදි කියලා හිතෙනවයි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාට. ඉතින් මදි කියලා සමහරට හිතෙනවා ඇති, මොකද මෙහෙම ප්‍රවෘත්තියකුත් තියෙනවා. හමුදා ඉඩම ශැංග්‍රිලා හෝටලයට විකිණීම, මහින්දට කෝටි 100ක් දුන්නයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. ඉතින් මේ ජාතිය වැඩ තවත් කළා මදි කියලා ඒ මහත්මයාට සමහර විට හිතෙනවද දන්නේ නැහැ. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශැංග්‍රිලා හෝටලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් මිලියන 5ක, ඒ කියන්නේ කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඉතින් කෝටි ගණන් වලින් අල්ලස් ගත්තා කියලා පැමිණිලි යන අතරේ ඒ මහත්තයා කියනවා රටට වැඩ කළා මදිලු. හොඳ වැඩේ අපිට නේද? මං අරුණ පත්‍රයට එන්නම් ටක් ගාලා. ඔත්තු දීමේ හා වාට්ටු මාරු කිරීමේ සිද්ධියකට මීගමුව බන්ධනාගාරයේ යුද්ධයක්. ඒක තමයි අද අරුණේ හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ. ඔය අතර ඩෙංගු රෝගීන් 60,000 සීමාවට ආසන්නයි කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ වෙනකොට ඩෙංගු රෝගීන් 59,638 හම්බ වෙලා තියෙනවා. ඔය අතර ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් කරගෙන තියෙන බවත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඩෙංගු මදුරුවන් මෙතෙක් කලක් මිනිස් හිරුවට දෂ්ට කළේ හිරු උදාවන හා හිරු බැස යන කාලයේ වුවත් අලුත්ම පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ පෙරවරු 6 සිට පෙරවරු 11 දක්වා මදුරුවන් වඩාත් සක්‍රියව මිනිස්සුන්ට විදීම කරගෙන යනවා කියලා. ඉතින් ඒක මං හිතන්නේ ඒ ප්‍රවෘත්ති අලුත් මිනිස්සුත් උදේ 6ත් උදේ 11ත් අතර කාලයේදී මදුරුවන්ගෙන් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ කියන එක තමයි ඒ ප්‍රවෘත්තියේ තේරුම. ඔය අතර විනිසුරු වයස් සීමාව වෙනස් කිරීම යෝග්‍ය නැහැ කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියනවා. සිම්බාබ්වේ වගේ අර්බුදයක් ඒ නිසා ඇතිවේ කියලා කියනවා. අභියාචන අධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්‍යවමතික ලෙස වෙනස් නොකළ යුතුයයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පැවසීය කියලා අරුණු පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව කතා බහක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩුවෙන් එහෙම එකක් කරන්න යනවා කියලා මේ ඒ ගැන තමයි නීතිඥ සංගමය තමන්ගේ අදහස දක්වලා තියෙන්නේ. ඔන්නෝ තමයි අද දවසේ පත්‍රවල වාර්තා වෙලා තියෙන්නේ. අද ඉතින් සතිය පටන් ගන්න දවසක් හින්දා
5: හරි
6: ඒ තරම් ඉතින් ලොකුවට ප්‍රවෘත්ති වාර්තා වෙලා නැහැ. අපි බලමු හෙට මොනවාද පත්‍රවල තියෙන්නේ කියලා. සුබ දවසක්.
5: සුබ දවසක්.
0: හතර වටේම පත්‍ර තප්පරේට සියතට.
1: සියත පත්‍රේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින් 98.2 98.4
7: දෙන්නම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකින්.

0: Theater Top Story.
1: ඉදිරි මාස කිහිපයේ ප්‍රබල එල්නිනෝ අවදානමක්. ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වන බව එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසනවා. එම ඒජන්සිය සඳහන් කළේ මෙම මාසයේ සිට ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ප්‍රබල වන බවයි. එහෙතුවෙන් අධික උණුසුම, නියඟ සහ ගංවතුර අවදානම ඉහළ යනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පැවසුවේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ලොවපුරා රටවලට අනතුරු අඟවා ඇති දැනටමත් ආරම්භ වී ඇති එල්නිනෝ තත්ත්වයේ බලපෑමට සූදානම් වන ලෙසයි. ලොව ප්‍රධාන දේශගුණික මධ්‍යස්ථානවල පුරෝකථනවලට අනුව මධ්‍යම සහ නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති. උතුරු අර්ධගෝලයේ සරත් ඍතුව වන විට එල්නිනෝ තවදුරටත් ශක්තිමත් වන අතර එහි බලපෑම බොහෝ ප්‍රදේශවලට පැතිරෙනු ඇතැයි අපේක්ෂිතයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී සෙලෙට්සේ සෞලෝ පැවසුවේ එල්නිනෝ තත්ත්වයෙන් මිනිස් ජීවිත සහ ආර්ථිකයට සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අනතුරු අඟවීමේ පද්ධති සහ සූදානම් වීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් සිටින බවයි. එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය ඉහළ යාමින් ඇතිවන ස්වභාවික දේශගුණික සංසිද්ධියක්. එමගින් ලොවපුරා සුළං වායු පීඩනය සහ වර්ෂාපතන රටාවන් වෙනස් වනු ඇති. මේ අතර භාවිසුලක නටුව හේතුවෙන් ගුවම් සහ උතුරු මරියානා දූපත්වලට තද වැසි සහ තද සුළං හටගෙන තිබෙනවා. පැටි කිලෝමීටර 350ක වේගයෙන් භාවිසුලක නටුව පැසිෆික් දූපත් හරහා හමායන බවයි ඇමරිකානු ජාතික කාලගුණ සේවය පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

මම කාලයක් තිස්සේ ඉඳන් ඔබට කියන්න කරුණු නවයක් එකතු කරගෙන හිටියා. ඒ නවය අද මට කියන්න ඕනි. මම කල්පනා කළ බැලුවා ඇයි මට මේක කියන්න බැරුණේ? මොකද ඉතින් අරවින්ද හැමදාම ආවනේ. ඒ ඉඳ මට කියන්න බැරුණා. අද මම ඔබත් එක්ක ඒක ෂෙයා කරගන්නවා. මේක සමහර දේවල් තියෙනවා, මම ට්‍රයි කරන දේවල් තියෙනවා, සමහර දේවල් තියෙනවා මම ට්‍රයි කරන්න බලාපොරොත්තු වෙන දේවල්. සමහර විට මේ දේවල් ඔබ දැනුත් කරනවා ඇති. හැබැයි මේ කතාවෙන් පස්සේ ඒවා නවත්ත ගන්න පුළුවන් නම් මං හිතනවා ලයිෆ් එක ඔබට මෙච්චර කල් තිබ්බ ප්‍රශ්න වලින් පොඩ්ඩක් එකෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා මගේ වොයිස් එක. කැස්සනේ කැස්සනේ, මොකද කරන්නේ නේද? රයිට්, අංක එක. හැමතිස්සෙම තමන්ගේ ප්‍රශ්න කියව කියව වැළපෙන්න එපා. මුලින්ම මිනිස්සු ආට අනුකම්පා කරයි. හැබැයි හැමදාම තමන්ගේ දුකම කියවන්න ගියොතින් මිනිස්සු ආව දකින්නේ, "හා පෝ, මේක නම් ඇඬියාවක් නේ." තව ඒකට ඉස්සරහ පොඩි කෑල්ලක් දානවා. මයන්නයි ලයන්නයි මල එහෙම දා ඇඬියාවක් නේ කියලා අන්න ඔබව හඳුන්වන්න පටන් ගන්නවා. ඒ නිසා තමන්ගේ ප්‍රශ්න කියව කියව වැළපෙන්න එපා. අංක එක. දෙක, තමන් ආදරය කරන අයත් එක්ක ප්‍රසිද්ධියේ රණ්ඩු වෙන්න එපා. දෙන්න අතර තියෙන ප්‍රශ්න ගෙදරදි විසඳ ගන්න. හරිද? මොකද ඔබ ප්‍රසිද්ධියේ හැමෝම ඉස්සරහා රණ්ඩු වෙන්න ගියොතින් ඔය දෙන්නම තමයි නිකාම්ම නිකන් නෝන්ඩි වෙන්නේ. හරිද? සෞත්තු වෙන්නේ. ඔබේ කමතක කරයි ඔබේ ප්‍රශ්නේ හරි රණ්ඩුනා හරි අපි දෙන්න යාළු රැට කන්නේ මාළු කියලා ඔබ දෙන්න යාළුවේ. හැබැයි අනිත් මිනිස්සු ඒක අමතක කරන්නේ නැහැ. ඔය දෙන්න සතුටින් ඉන්නකොටත් ඒ අර බලන්නකො මේ දිස්නයි අරවින්දයි අර බලන්න අපි නම් හොඳටම ප්‍රසිද්ධිය රණ්ඩු වෙන්නේ නේ. රේඩියෝ එකෙන් රණ්ඩු වෙන්නේ. ඔහොම හිටියට ඔය දෙන්න මේ රේඩියෝ එකේ කතා. ඒ නිසා කවදාවත් ප්‍රසිද්ධිය රණ්ඩු වෙන්න එපා. හරිද? නම්බර් 3, අංක 3, තමන්ගේ සල්ලි සාර්ථකත්වය දක්ෂතාව ගැන ඕනට වඩා පම්පෝරි ගහන්න එපා. ඇත්තටම දක්ෂ කට්ටිය, ඒගොල්ලන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන කට්ටිය හරි නිශ්ශබ්දයිලු. තමන් ගැන ලොකුවට කියවන්නේ හිතේ පොඩක් මොකක් හරි බයක් තියෙනවා. මට මේක හරියට කරගන්න පුළුවන් වේද? මට ඉස්සරහට මෙහෙම කරන්න පුළුවන් වේද? දැන් මේ මම ලැබපු එක කිව්වේ නැත්තම් අයියෝ කවදා හරි මට කරගන්න බැරුණොත් මං මොනවද කියන්නේ? අන්න ඒ වගේ හිතේ පොඩි අවිශ්වාසයක් තියෙන කට්ටියලු ඒ වගේ පම්පෝරි කියන්නේ. හැබැයි මට එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මමත් සාමාන්‍යයෙන් මගේ දක්ෂතාවයේ සාර්ථකත්වය ගැන මමත් කතා කරනවා, මං ආදරේම කරන අයත් එක්ක. එතකොට සමහරක් වෙලාවට මාව ඉන්ස්පයර් වෙනවා. හරි, කමන්නේ, මාත් ඒක ඇල්ල හදාගන්නම්කොනේ. එහෙම ඕනට පම්පුරි ගහන්න එපා. රයිට්. ඊළඟට අපේ ෆියුචර් ප්ලෑන්ස් තියෙනවානේ. ඉස්සරහා අපි සැලසුම් කරන දේවල්, ඒවා කාත් එක්කවත් කියවන්න යන්න එපා. ඔයා දිහා බලාගෙන ඉන්න හැමෝම ඔබ දිනනවට නෙමේ යාස. හරිද? දිනනවාට ආස මිනිස්සු ඉන්නවා. හැබැයි හැමෝම එහෙම නෙමෙයිනේ. ඒ නිසා හැමදේම කරලා ඉවර වෙලා ප්‍රතිඵලය ඒගොල්ලන්ට පෙන්නන්න. ඒක කරනවා මම, මේක කරනවා මම, මේ ෂෝ එකේ මෙන්න මෙහෙම කරන්න ඉන්නේ අරවින්ද. එහෙම කියන්නේ නැහැ මං කවදාවත්. ඒ මම රහසිගතව තමයි සැලසුම් කරන්නේ. හරිද? එයා කියන්නෙත් නැහැ, මං කියන්නේ. හරි, ඊට පස්සේ නම්බර් 5, අනිත් අය ඉස්සරහා සල්ලි ගණන් කරන්න යන්න එපා. තමන්ගේ සල්ලි බලය පෙන්වන්න හදන්නත් එපා. මොකද සමහරක් අය ඔබ දියුණු වෙනවා දැකලා සතුට වෙනවා. හැබැයි තවත් සමහරක් කට්ටිය හිත යටින් ඔබට ඉරිසියා කරන්න පටන් ගන්නවා. දැනට ඔබට ඉරිසියාකාරයෝ නැත්තම් අලුතින් ඉරිසියාකාරයෝ හදාගන්න තියෙන එක විදිහක් තමයි තමන්ගේ තියෙන සල්ලි ගැන කට්ටිය ඉස්සරහා කතා කරන එක. මම දැකලා තියෙනවා සමහරක් කට්ටිය සල්ලි ගණිනවා 1000යි 2000යි 3000යි 4000යි 5000යි 25000යි. ප්‍රෝග්‍රෑම් වලනේ. හරි, ඊළඟට 6 වෙනි එක, කෙනෙක් නැති තැන එයා ගැන වැරදි කතා කරන්න එපා. දැන් අද අරවින්ද නෑ, එයා ගැන වැරදි කතා කරන්න එපා. කිව්වට සමරකලාට කියවෙයි මට. මොකද ඔයා ගාව තව කෙනෙක් නැති වෙලාවේදී එයා ඒ කෙනා ගැන අපි නරක දේ කතා කරනකොට එයා අහගෙන ඉන්න අය අර අපි නරක දේ කියන පුද්ගලයා ගැන නෙමෙයි වැරදියට හිතන්නේ, අර කියන පුද්ගලයා ගැන, අපි ගැන. දැන් මම කාගෙන හරි වැරදි දෙයක් කියවනකොට ඒ මිනිස්සු අර පුද්ගලයා ගැන නෙමෙයි මං ගැන තමයි වැරදි කියන්නේ. මේකිනම් මේ ඇත්තට හොඳ එක්කෙනෙක් නෙමෙයි, දැක්කද අපි නැති තැනත් මෙයා එක එක්කෙනා මොන හරි කියන වැටි අරකයි මේකයි කියලා අපි ගැන වැරදියට හිතනවා. ඉතින් ඒ නිසා තව කෙනෙක්ගේ චරිතය නෙමෙයි එතනදී බාල වෙන්නේ, තමන්ගේම චරිතය. ඕකේ. අංක 7, අලුතින් හඳුනගත් අයට තමන්ගේ දුර්වලකම් කියන්න ඉක්මන් වෙන්න එපා. ඊයේ පෙරේද හම්බෙච්ච යාළුවෝ ඕන තරම් ඇති ඔබටත්. ටග්ගාල කෙනෙක්ව විශ්වාස කරලා තමන්ගේ තියෙන දුර්වල තැන් කියන්න යන්න එපා. මට මේ පොඩි දෙයටත් ඇඬෙනවානේ, මට මේ හිත ඌ නනේ ඔයාට කියන්න. දැන්
මන්ද මෙම වැඩක් කර කරන්නවා නේද කවරු හරි ඇවිල එබිල බැලුවොත් මට බය හිතෙන. තමන්ගේ අඩුපාඩුකම් දුර්වලතා කියන්න එපා. මොකද ඒගොල්ලෝ ඊට පස්සේ ඒව තමයි පාවිච්චි කරන්නේ අපිව වට්ටන්න. ඒ නිසා කවුරු හරි අඳුනගෙන එයාව විශ්වාස කරන්න එච්චරක් මං වෙන්න එපා. කාලය දෙන්න, ටයිම් එක දෙන්න, හරිද? ඊට පස්සේ අංක 8, ඔයාව කේන්ති ගස්සන්න උත්සාහ කරන අය ඉස්සරහ කවදාවත් කේන්ති ගන්න එපා. ඔබ කොහොම හරි ඔබව පාලනය කරගන්න ඕනේ ඒ වගේ අවස්ථාවලදී. මොකද ඔය අවසන මිනිස්සුන්ට ඕනේ ඔබව තරහ ගස්සලා ඔබ අතින් වැරද්දක් වෙනවා දකින්න තමයි ඒගොල්ලන්ගේ එකම අරමුණ. ඉතින් ඔබ ඒකට ඇයි ඉඩ දෙන්නේ? ඇයි ඔබ කේන්ති ගන්න? ඔබව කොච්චර ඇවිස්සුවත් ඔබ පොඩ්ඩක් නිශ්ශබ්දව, පොඩ්ඩක් නිකම් විනීතව හැසිරෙන්න, පොඩ්ඩක් තමන්ව පාලනය කරගන්න ට්‍රයි කරන්න. ඒක ගොඩක් වටිනවා කවදාරි ඔබේ ජීවිතයට. කොහොමද මගේ ඇඩ්වයිස්? හරි, ඊළඟට අංක 9, ලාස්ට් වන්. කිසිම කෙනෙක්ව ඔයාට ඉහලින් තියලා ඔයා නිකන් වඳින්න යන්න එපා. ඒ කියන්නේ තමන්ට වඩා මාර ඉහලින් ඉන්නවා කියලා හිතාගෙන, මම මේ කියන්නේ ආගම දහම නෙමෙයි, මම කියන්නේ පුද්ගලිය විදියට ගත්තොත් ඒ සමහර කයින් නෝ මාරයි මාරයි මාරයි කියලා තමන්ව පල්ලෙහාට දාගෙන, ඒ ඔයා නම් මාර ලස්සනයි, මේ මං නම් ඉච්චර ලස්සන නෑනේ, ඉතින් බල මාත් එක බලුවා කොච්චර ලස්සනද, එහෙම කියන අය මං ඕන තරම් දැකලා. එහෙම එපා. තමන්ව පල්ලෙහාට දාගෙන තව කෙනෙක්ව ඉහලින් තියලා එයාට වඳින්න යන්න එපා. මොකද ඕනම කෙනෙකුට ගෞරව කරන්න ඕනේ, ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ. හැබැයි තමන්ගේ ආත්ම ගෞරවය නැති කරගෙන තව කෙනෙකුට ගෞරවය දීලා වැඩක් නැහැ. ඒ නිසා කෙනෙක් වගේ යන්න. හැබැයි නිකම් වැඳ නමස්කාර කරලා ඔයා නම් අනේ අම්මෝ මම කවුද, ඔයා නි පොර, ඒකේපා ඒකේපා, හරිද? ඉතින් මේ හරි ලේසියෙන් කරන්න පුළුවන් තියරි 9ක් ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේක ගොඩක් වෙලාවට කියනවා ලෝකේ, අපි මතක තියාගන්න ඕනි විස්ඩම් එක තමයි කියලා, අපේ පෞද්ගලික දේවල් රහසක් විදියට තියාගන්න එක. ඒක අනිවාර්යෙන් අපි කරන්න ඕනි දෙයක්ලු. හැමදේම හැමෝටම කියන්න ඕනේ නැහැ. මම මේ ආටිකල් එකේ තියෙන විදියටම කියනනම් හැමදේම හැමෝටම කියන්න ඕනේ නැහැ. හිතට එන හැමදේම සිතුවිල්ලක්ම වචන කරන්න ඕනෙත් නැහැ. හැම ජයග්‍රහණයක්ම ලෝකෙට අඬ බෙර ගහලා කියන්න ඕනෙත් නෑ. වැඩේ නිශ්ශබ්දව කරන්න, ඔයාගේ සාමකාමී බව රැකගන්න. මොකද ඔයා ඊළඟට කරන්න යන දේ මිනිස්සු දන්නේ නැත්නම් ඒක කඩන්න කාටවත්ම බෑ කියලා කියනවා. Yes, definitely. ආස ගැලක් තමයි අර කට්ටි ඉස්සර රණ්ඩු වෙන්න එපා කියප එක. ආදරය කරන අය කට්ටි ඉස්සර රණ්ඩු වෙන්න එපා. මොකද අපිත් ඊට පස්සේ එක එක කතා කියනවා. ඔහොම හිටියට මේගොල්ලෝ මෙහෙමයි යන්නේ.

වදනේ කිව්වා මට ලස්සන කතාවක් මතක් වුණා. සමහරකට මේගොල්ලෝ මේ කතාව ඕගොල්ලෝ දන්න කතාවක්. හැබැයි මං ඒක ආයි කියනවා. හරිද? ආයි කිය. මේ දවසක් හොරු කණ්ඩායමක් ආවලු ගෙදරකට. හරිද? ගෙදරට ඇවිල්ලා දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි ගෙදර ඉන්නේ. ඊට පස්සේ හොරු ඉතින් මේගොල්ලන් ගත් ගැට ගහලා ඉතින් මේගොල්ලන්ව දැන් තියෙන ඔක්කොම දේපලත් අරගෙන දැන් මේගොල්ලන්ව මේ මරන්න තමයිලු මේ මංකොල්ල කාරියෝ ටික දැන් ලෑස්තිලා ඉන්නේ. ඉස්සලා හොරු කට්ටියක් ආවා දැන් මංකොල්ල කාරියෝ. කවුරු හරි මේ සෙට් එක දැන් ලෑස්ති අර දෙන්නව මරන්නලු. හරිද? ඊට පස්සේ දැන් එක හොරු කණ්ඩායමේ නායකයා ඇහුවලු අර කාන්තාවගෙන් ඇහුවලු මට කියන්න ඕගෙ නම මොකක්ද කියලා. කියලා ඇහුවලු රසාරයක් වලු. මගේ නම පියවති කියලා කිව්වලු අර බිරිඳ. හරිද? ඊට පස්සේ අර හොර නායකයා පියවති කියලා කියන්නේ මගේ අම්මගේ නම. මට බෑ ඔයාව මරන්න. මෙයාව නිදහස් කරන්න කියලා හරිම සංවේගී වෙලා ඉතින් අර හොර නායකයා අර වයිෆ් නිදහස් කරලා දැන් හස්බන්ඩ් මං දැන් ඔබව මරන්න යන්නේ. නාට්‍යයක් වගේ. ඊට පස්සේ මරන්න කලින් මම ඔයාගෙනුත් අහනවාගෙන අම මොකද්ද කියලා කියලා අර හොර නායකයා ඇහුවලු අර මනුස්සයා. ඒ මනුස්සයා කියනවා පියවති ඈ පියවති ඔව් මගේ නම සෝමපාල හැබැයි ගෙදරට කියන්නේ පියවති. අලවඩර පියවදනී කෝ පියවතිව මතක් වුණා ඒක. රයිට් අපි කතා කරමු ඔබව කෝටිපතියෙක් කරන විදියක් ගැන අපි කතා කරමුකෝ නේද? මේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ අපිට සල්ලිනි. හිතන්නකො අපි දැන් කරන රස්සාවේ මාසික පඩිය රුපියල් 50,000කින් වැඩි වුණා නම් අපිට තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා කියලා අපිට හිතනා නේ. හැබැයි මම කතාවක් අහලා තිනවා එහෙම හිතුණට 50,000කින් වැඩි වුණා කියලා හිතන්නකො. ඊට පස්සේ ඒ 50,000ටත් හරියන විදිහට තමයි අපේ වියදම් ටික ඔක්කොම ප්ලෑන් වෙන්නේ. ආයි අපිට අයියෝ සල්ලි මදිනේ තව 50,000කින් වැඩි වුණා නම් එහෙම හිතෙනවා. එහෙම තමයි ලයිෆ් එක. එකපාර කෝටි ගාණක් සල්ලි හම්බ වුණොත් ඉතින් මේක ජොබ් එකක් කරලා නම් අපිට එහෙම හම්බ කරගන්න බෑ. ඒකට තියෙන හොඳම මාර්ගය තමයි ලොතරැයි ගන්න එක. ඔබ දන්නවද සමහරක් මිනිස්සු ඔබ ගාවම ඉන්න සමහරක් මිනිස්සු ඇති දවස ගානේ ලොතරැයි ගන්න. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒ මට මෙහෙම හැදුනානේ මෙහෙම මේකක් ආවනේ මට මෙච්චර ලක්ෂයක් හැදුනා. එහෙම කියන්නේ. හැබැයි ඒ මිනිස්සුන්ට සල්ලි ඇදෙනවා. මොකද ඔය ගන්න මිනිස්සුන්ට පැල උතරයි දිනුන් අදිනකොට ඇදෙන්න නේද? ඉතින් එහෙම දිනන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි කෝටි ගණන් වලින් සල්ලි දුන්න විස්තර ඔබත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඇයි ඔබ ප්‍රමාද? ආ ඔබටත් දෙයියෝ දෙන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඔබ ප්‍රමාද. ඔබ ලෑස්ති නෑ. දෙයියෝ ඔන්න ලොතරැයි මල්ලි කෙනෙක් හරහා ඔබට සල්ලි ටිකක් ඔන්න දෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඔබ ලොතරැයි මල්ලි දිහා බලලා අහක බලන් යනවා. එහෙම නෙමෙයි. අද මතක තියාගෙන පුළුවන් නම් ලොතරැයියක් අරගන්න. ඔබට ඕනි නිකන් පොඩි දවසට ඕනි පොකට් මනි ටික හම්බ කරගන්න නම් ඒකට හොඳම ලොතරැයිය තමයි සුබ දවසක් කියලා කියන්නේ. මොකද හරි ලේසි මේකේ ලග්න 1 අංක 3 මේ ටික නිවැරදිව ගැලපුවාම ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හරි මුදලින් රුපියල් 105,000 හරි ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. අනිත් එක මේකේ ළඟ දිනුම් තියෙනවා. අංක 3යිනි ගලපන්න තියෙන අංක 3 විතරක් ගැලපුවොත් රුපියල් 50,000යි තව රුපියල් 25,000 තෑගි තව මුදල් තෑගි ගොඩක් ඔබට දෙන්න ලෑස්ති කරලා තිනවා. දවසම සුබ වෙන ලොතරැයියක් තමයි සුබ දවසක් කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔබට සුබ දවසක් ලොටරි එකත් එන්නේ. සුබ දවසක් විතරක් නෙමෙයි ගෝවිසද මහජන සම්පත දන නිදානය මෙගා පවර් ලකී 7 හඳහන අද සම්පත ජය 7 සමෘද්ධි මේ තමයි NLB එකේ ලොතරැයි. ගන්න මිනිස්සු තමයි දිනන්නේ. ඒ නිසා පුළුවන් නම් එකපාර ටිකට්ස් 5 වගේ අරගන්න. හරිද? එකම ජාතියෙන් 5 ගන්නකෝ. එතකොට එකකට දිනන්න තියෙන සම්භාවිතාවය තියෙනවා. එකකට දිනන්න අනිවාර්යෙන් ඊට වඩා ගානකුත් දිනන්න පුළුවන්. ඉතින් එහෙම තමයි සම්භාවිතාවය හැදිලා එනකොට. සමහරක් මිනිස්සු ලොතරැයි 100 විතර ගන්නවා. ඉතින් එතකොට හිතන්නකෝ ලොතරැයි 5 එකක් තිබුණා නම් 100 20 දිනන්න තියෙන සම්භාවිතාවය තියෙනවා. හරිද? NLB එකේ ලොතරැයි ගන්න කියලා ඔයගලන්ට මතක් කරන ගමන් අපි චුට්ටක් අර හිතේ නිදහස ගැන කතා කරමුද? මම හරි ආස දෙයක් තමයි හිතේ නිදහස කියලා කියන්නේ. ඕනම වෙලාවක අපේ හිතේ නිදහස තියෙනවා නම් අපිට අපේ ජීවිතේ එකක් තමයි සතුටින් ගත කරන්න පුළුවන්. අනිත් දේ තමයි අලුත් දේවල් වලට යන්න පුළුවන්. හිතන්නකෝ එකම ප්‍රශ්නකින් හැමදාම හිත හිටියොත් අපිට අලුත් දෙයක් කරන්න බෑ. ගෙදරට දාලා තියෙන ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබ සතුටු නැත්නම් ඒවල ප්‍රශ්න මතුවෙලා නම් ඔබ දොරක් අරින වාරයක් පාසා ඔබට මතක් වෙන්නේ අයියෝ මේ බාල ඇලුමිනියම් කරපු දෙයක්
අපේ මුළු ගෙදරම විනාශ කරානි කියන සිතුවිල්ල නම් ඔබට එන්නේ. ඔබට ගෙදර අලුත් දෙයක් ගැන ඔබට හිතන්න බෑනි. ගෙදර පොඩක් වෙනස් කරලා ගෙදර නිකන් වෙන ලුක් එකකට හදන එකක් ගැන ඔබට හිතන්න බෑනි. ගෙදර ගාඩන් එක වෙනස් කරන එක ගැන ඔබට හිතන්න බෑනි. ඔබට හැමතිස්සෙම එන්නේ යෝ මම මේ බාල ඇලුමිනියම් දාලා කරගත්තු දේ කියන එක. ඒ නිසා ඔළුව නිදහස් කරගන්න ඔබට තියෙන හොඳම ක්‍රමය තමයි ඇලුමිනියම් සම්බන්ධයෙන් නම් ඇලුමෙක්ස් එකට යන එක. ඇලුමෙක්ස් කියලා කියන්නේ ඇලුමිනියම් සම්බන්ධයෙන් එක්ස්පර්ට්. මොකද රටවල් 17කට ඒගොල්ලන්ගේ ඇලුමිනියම් එක යවනවා කියන එකම ඒකට හොඳ උත්තරයක්. වෙන වෙන රටවල් වල මිනිස්සු මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අපි වගේ නෙමෙයි. අපි බලනවානේ ඔනි මේ ඩිස්කවුන්ට් 750ක ඩිස්කවුන්ට් එක ගමු. ඒ වගේ අපිට පොඩ්ඩක් තියෙනවා අපේ මානසිකත්වයේ පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි වෙන රටවල් වල මිනිස්සු මෙච්චර ක්වොලිටි කියලා කියන්නේ වෙන රටවල් මෙච්චර ක්වොලිටි කියන්නේ මේ මිනිස්සු හිතන පතන විදිය වෙනස්. ඒ මිනිස්සු ওই වගේ සුළු ලාභයක් දිහා බලලා තමන්ගේ මුළු ජීවිතේම දීර්ඝ කාලීන දුකකට ඒගොල්ල පත් වෙන්නේ නැහැ. ඒගොල්ල බලන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දාලා දීර්ඝ කාලීනව හිත සැනසෙල්ල සතුටින් ජීවත් වෙන්න. ඉතින් පුළුවන් නම් අපි මේ මිනිස්සු විදිහට අපි අර අපි ආසයි බිල්ඩින්, අපි ආසයි සල්ලි, අපි ඔය ඔක්කොටම ආසයින් වෙන රටවල් වල තියෙන. හැබැයි මේ මිනිස්සුන්ගේ ක්වොලිටි දේවල්, ඒගොල්ලන්ගේ ගති පැවතුම්, හිතන පතන විදිය ඒව ගන්න අපි කැමති නැහැ. අපි ආස අර කෑලි. හරි, පුළුවන් නම් ඒ කෑලි ටිකත් අපි ගමු. මොකද එහෙම ගත්තොත් අපේ ලයිෆ් එක හරි ලේසි. අපිට මේ තියෙන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයකට උත්තර හොයාගන්න පුළුවන්. අපේ කතාව ඇලුමෙක්ස් ගැන, අපි කතා කරන්නේ ඇලුමිනියම් ගැන. ඇලුමෙක්ස් රටවල් 17කට යවනවා ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒ යවන ප්‍රොඩක්ට් එකම තමයි අපේ ලංකාවේ අපිටත් පාවිච්චි කරන්න ඇලුමෙක්ස් දෙන්නේ. ඒගොල්ලෝ ගාව ක්වොලිටි දෙක තුනක් නැහැ, තියෙන්නේ එක ක්වොලිටි එකයි. හරිද? ඉතින් ඒ නිසා ඇලුමෙක්ස් එකෙන් ඇලුමිනියම් ගන්නවා කියලා කියන්නේ ප්‍රකෝටිපතියත් අපි සාමාන්‍ය අපි වගේ මිනිස්සුත් ගන්න එකම ප්‍රඩක්ට් එක, ක්වොලිටි ප්‍රඩක්ට් එක. හරිද? ඉතින් ඒ ගැන සැකයක් හිතේ තියාගන්න එපා. අනිත් එක මම ආස නැති දෙයක් තමයි, ක්වොලිටි කිව්වම ඒකේ කොටස් කොටස් තියෙන විදියක් නැහනේ. මේ අපි ගාව ක්වොලිටි ප්‍රඩක්ට්ස් තියෙනවා, ක්වොලිටි එක මේක, ක්වොලිටි දෙක මේක, ක්වොලිටි දෙක තුන කියලා කියන්නේ ක්වොලිටියක් නැහැ කියන එකනේ නේද? හරි, කමක් නැහැ. කොහොම වුණත් ඇලුමෙක්ස් ගාව තියෙන ක්වොලිටි ප්‍රොඩක්ට්ස්. ඒ නිසා ඕගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරගන්නවා නම් ඇලුමෙක්ස් එකට යන්නේ. බිල්ඩින් සිස්ටම් එකම තියෙනවා. දොරක් ගන්න ඕනි වුණොත් ඕගලන්ට ඒ දොරට ඕනි කරන උළුවස්ස, ඊට පස්සේ සරණේරු, ඊට පස්සේ ලොක් එක, හැන්ඩල් එක, මේ හැම දෙයක්ම බිල්ඩින් සිස්ටම් එකම ඇලුමෙක්ස් වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ ලබාගෙන තියෙන සහතික සම්මාන, ඒ හැම දෙයක් ගැනම අපි පහුගිය දවස්වල කතා කරා. කොලනෝඩ් තියෙනවා, කොලිකෝඩ් තියෙනවා, ඊට පස්සේ මුහුද ආශ්‍රිතව මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඒකට ගැළපෙන විදිහට ඒ සහතික ටික ලැබිලා තියෙනවා. මොකද මුහුද ළඟ තියෙන ඇලුමිනියම් සාමාන්‍යයෙන් පොඩක් අර කාලයක් යනකොට ඒක පොඩක් අර මලකඩ කෑමේ අවදානමක් තියෙනවනේ. හැබැයි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට, ක්වොලිටි විදිහට තමයි ඇලුමෙක්ස් ඒගොල්ලන්ගේ නිෂ්පාදන හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවා නම් පළවෙනියටම ඔබ කරන්න ඕනේ දේ තමයි ඇලුමෙක්ස් එකට යන්න. ගිහිල්ලා චුට්ටක් පොඩක් බලන්නකො, ඒගොල්ලන්ගෙන් ගන්න කොටේෂන් එකක් ගන්නකො, ගාන බලන්නකො, තව තැන්වලින් කොටේෂන් ගෙන්නගෙන බලන්නකො, සසඳන්නකො. ඔය කියනවා වගේ ඔය ඩිස්කවුන්ට් දෙනවා කියන කට්ටිය නිකන් ඒගොල්ලන්ගෙන් හම්බෙන්නේ කීයක ඩිස්කවුන්ට් එකක්ද කියලා සුට්ටක් බලන්න. ඔබ මේ බාල ප්‍රොඩක්ට් එකකට ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔබ ගත්තා කියලා ඔබට වාසියක් තියෙනවද කියලා බලන්නකෝ. තමන්ම තමන්ගෙන් අහලා බලන්නකෝ. එතකොට උත්තරේ හම්බ වෙයි. අපි කතා කරේ ඇලුමෙක්ස් ගැන. ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරගන්න තියෙනවා නම් ඔබ යන්න ඕනි තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ආයේ ඒකේ කතා දෙකක් නැහැ. ඊට පස්සේ දැනමුන් නිකන් මට පුළුවන් ගෙයක් හදන්න. ඇත්තටම සීරියස්ලි මට හිතෙනවා ඉඩමක් අරගෙන ගෙයක් හදන්න. මොකද මට ඒ ගැන හොඳ නොලෙජ් එකක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් අපි ටයිල් කතාව ගත්තොතින් ලස්සන්ට හදන ගේ නිකන් හිතන්නකෝ. ගෙයක් හැදුවට පස්සේ ඒ ගෙදර නිමාව ගැන, ඒ ගෙදර ලස්සන ගැන අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ටයිල්ස් එකනේ. ටයිල් එක ලස්සන එකක් වුණොතින් අපේ හිතට වදින ටයිල් එකක් ඒ ගෙදර තිබුණොතින් අපිට ඒ ගෙදරම මාර නිකන් අමුතු ලස්සනක් ක්වොලිටි එකක් පේනවා. ඒක සහතික ඇත්ත. ඉතින් සමහරක් ගෙවල් වල අපි දැකලා තියෙනවා අපෝ පච්ච වඩා ටයිල් වල පාට කොහේ හරි ඉතින් පාරක ඔය දාලා තියෙන ටයිල් එකක් ගෙදර අරන් ගිහිල්ලා අල්ලලා කැතේ බෑ. ගෙදර නිකන් ඔළුව කැක්කුමයි. මම දැකලා තියෙනවා සමහරක් ගෙවල්. එහෙම නැතුව ඔබේ ගෙදරත් අර නිකන් ලස්සන නිකන් හොටෙල් එකක ඉන්නවා වගේ ෆීල් එකක් ගන්න ඔබ ආසයි නම් යන්න ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් කියලා කියන්නේ අපිට ටයිල් හඳුන්වලා දීපු කට්ටිය. ඊට පස්සේ ලංකා ටයිල්ස් කියලා කියන්නේ අදටත් අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන කට්ටිය. මම හරි ආසයි ලංකා ටයිල්ස් වලට ගියාම එතන තියෙන සර්විස් එක ඔබ ගිහිල්ලා ඇති. මොකද දැන් සමහර කාලාට දැන් හැම ටයිල් එකක්ම
ඒගොලන්ගේ අර නිකං සම්පල එකක් විදිර හදල නෑනි සමර ටයිල් නම හදල නැතු ටයිල් එක විතරක් නිකං හොම ඩිස්පලේ කරලා තියෙන. එතකොට පොඩක් අපි කියලා කිව්වොත් මේ ටයිල් කොහොමද සම්බන්ධුනාම කොයි වගේද කියලා ඇහුවම ඒ මිනිස්සු ටයිල්ස් අරගෙන බිමින් තියලා ඒක කනෙක්ට් වුණාම තියෙන හැඩය ඒව අපිට පෙන්නනවා. ඒ කියන්නේ ඒගොලන්ගේ බිස්නස් එක තමයි. හැබැයි සමහර කඩේකට ගියාම ඇඳුමක් කිල්ලුවම ඒක අරන් දෙන්න කැමති නැති කඩ අපි ඕන තරම් දකින්නවනේ නේ. අපිට එපා වෙනවනේ. හැබැයි ලංකා ටයිල්ස් ගියාම එතන තියෙන සර්විස් එක මමේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ මම අත්විඳපු දෙයක් සුපිරි. ඒකට මං මාර විදියට ආසයි. ඉතින් ඔබත් ගියොත් ඔබට හිතුනොත් මෙන්න මේ ටයිල් එක කොහොමද ඇල්ලුවම කොයි වගේ තියේද කියලා ඔබට ප්‍රශ්නයක් ආවොත් එතනදී අහන්න. ඒගොල්ලෝ ඒක ලස්සනට ඒ වෙන විදිය ඕගලන්ට කරලා පෙන්නයි. රයිට්. ඉතින් ලංකා ටයිල්ස් ගැන කතා කරද්දී ක්වොලිටි එක ගැන කතා කරන්නම වෙනවා. මොකද ටයිල්ස් හදන එක එක ක්‍රම තියෙනවා. මිනිස්සු එක එක විදියට ටයිල්ස් හදනවා. සමහරක් ටයිල්ස් ගොඩාක් ලාබයි. එහෙම වෙන්න හේතු මොනවද කියලා හොයලා බැලුවම ඒ මිනිස්සු ටයිල්ස් වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය හරිම බාල අමුද්‍රව්‍ය. බාල දන්නවනේ බාලකෙන් ගල්ලංගුරු ඒක නෑ ඒක වාදනේ. මං කියන්නේ ගල්ලංගුරු පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේ බාල ප්‍රොඩක්ට් අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. එතකොට එන ප්‍රොඩක්ට් එක ක්වොලිටි නෑ. ගාන අඩුවට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕක බේක් කරන සිස්ටම් එකක් තියෙනවනේ. කාලයක් තියෙනවා, උෂ්ණත්වයක් තියෙනවා. සමහරක් ටයිල්ස් හදද්දී ඒ කාලයේ උෂ්ණත්වය හරි විදියට ගන්නෙ නෑ. කාලය ඒ පැයක් බේක් කරන්න ඕන නම් විනාඩි 15ක් වගේ බේක් කරලා ටක් ගල් ගන්න. පැය භාගයක් බේක් කරලා ගන්න. උෂ්ණත්වය අඩු උෂ්ණත්වය පාවිච්චි කරනවා, නියමිත උෂ්ණත්වය නැතුව. ඉතින් ඔය වගේ ක්‍රම පාවිච්චි කරලා හදන ටයිල් අඩුවට දෙන්න පුළුවන්. ආයෙ ඉතින් කතා දෙකක් නැහැ. හැබැයි ලංකා ටයිල්ස් හැමදාම කරන්නේ ඒ ක්වොලිටි එක මේන්ටේන් කරන එක. ඒගොල්ලෝ ඩබල් ෆයර්ඩ් සිස්ටම් එක පාවිච්චි කරනවා, දෙපාරක් බේක් කරනවා. එතකොට ටයිල් එකේ තියෙන අර රටාව, ලස්සන කලර්ස් ඒවා කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා, තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ගෙදරනි නේ, වෙන කාගවත් ගයක් නෙමෙයි ඔබ හදන්නේ. ඒ නිසා ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දාමු, ලංකා ටයිල්ස් යමු. හරි, 8:36 දැන්.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල Majestica Lanka Tiles.
2: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Peters Motor Company Private Limited
3: hari giye hari ma tanata giye inda LOLC eken loan ek gatte
4: maath hariyanna kiyala hari tanata ma yannone
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර් සයිකල් සඳහා පහසුම ලීසින්. අමතන්න 0114
9: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්
10: CDB රන්න එක
11: ලයිට් වාටර් ෆෝන්
10: බිලට සහනය මෙන්න
12: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
14: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
15: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරුකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1,000කටත් වැඩි. අවසන් දිනුමැදීමෙන් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: මට apple මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර hash 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
4: hash 15 පිස්සුවක්ම තමයි.
6: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
3: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

අපි ජීවිතය කරපු මෝඩකං ලිස්ට එකක් හැදුවතින් ඒ ලිස්ට එකේ උඩම තියෙන මෝඩකං අතරට එකතු වෙන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි අපි බූලියෙන් පොල්තෙල් ගත්ත මහා මෝඩකම්. සීරියස්ලි අදරත් සමහර මිනිස්සු දන්නේ නැතුව ඇති ඒක මාර මෝඩකමක් කියලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ නේ මේ බූලියේ තියෙන පොල්තෙල් හදපු සිස්ටම් එක ගැන අපිට පොඩි හරි අදහසක් තියෙනවද කියන්නකෝ. අපි දන්නවද ඒ කොප්පරා කොහොමද ස්ටෝ කරලා තියෙන්නේ, ඒවා කොහොමද වේලලා, කොහොමද ඒක අඹරලා කරලා තෙල් ගත්තේ කියන එක ගැන දන්නවද? يعني ඔගලගේ කාගේ හරි අඳුරන කෙනෙක්ද ඒක හදන්නේ? අපේ මේ මුණසිංහ මාමණි හදන්නේ. එහෙම මොකක් හරි එකක් තියෙනවද? ඔබ දන්නේ නැහැ නේ ඒක හදන සිස්ටම් එක දන්නේ නැහැ නේ ඕනම දෙයකට සිස්ටම්.

පොල්තෙල් ගන්න අර තියෙන්නේ මා බැරල් එකක් අර කඩේ අස්සෙක් පිටිපස්සට ගිහිල මුදලාලි රහසි ගතව දාගෙන එන්නේ. ආ මෙන්න නෝනා අඟාල දෙන්නේ. අන්න එහෙම බැරල් එකෙන් නම් ගන්න ඔබ තාමත් පොල්තෙල්. ඔබ සෑහෙන්න හිතන්න ඕනේ ඔබේ පවුලේ සෞඛ්‍ය ගැන. හරිද? ඉතින් අපි මේ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවට වඩා හොඳම දේ තමයි මේවට විසඳුම් ගැන කතා කරන එක. අපිටත් එක තැනක වැරදුනා. මොකද්ද හේතුව? තමයි මේ RBD කතාවේදී. දැන් RBD ඒව ගන්න එපා කියලා මතයක් නිකන් සමාජගත වෙලා තියෙනවනේ. ඒ කියන්නේ හොයලා බලනකොට දැන් මේ RBD කරන ක්‍රම දෙකක් තියෙනවා, කෙමිකලි, ෆිසිකලි. දැන් ওই ෆිසිකලි RBD කරන ක්‍රමය අපිට මුලින්ම හඳුන්වලා දෙන්නේ සේන මිල්ස්, රයිට්? ඒ කතාවට අපි ඊළඟට එමු. දැන් අපි මතක තියාගමු මේ RBD කෙමිකලි කරනවා නම්, කෙමිකලි තේරෙනවනේ, එක එක දේවල් කෘත්‍රිම දේවල් එකතු කරලා RBD කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ෆිසිකලි යන්ත්‍රානුසාරෙන් මැෂින්ස් වලින් මේ RBD කරන ක්‍රමය ඉතාම හොඳයි. ඒ කියන්නේ ඒක පාවිච්චිට ඉතාම සුදුසුයි. අන්න ඒ ප්‍රශ්නේ අපි ඉස්සෙල්ලම විසඳගමු. දැන් ওই සමහරක් වෙලාවට බෝතල් වල RBD කරා කියලා ගහන්නත් ඒ මිනිස්සු බයයි. පේන්නේ නැති පොඩි අකුරෙන් තමයි ගහලවන්නේ. මොකද මිනිස්සුන්ගේ ඔළුවේ මතයක් තියෙනවා මේ RBD කරාම ප්‍රශ්නයක් කියලා. ඔව්, කෙමිකලි RBD කරොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ෆිසිකලි RBD කරන එකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ෆිසිකලි RBD කරපු තෙල් තමයි සේන මිල්ස් ඔබට හඳුන්වලා දෙන්නේ. අපි දැන් දන්නවා මාකට් එකේ තියෙනවා කොකෝ ෆ්‍රයි. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ සේන මිල්ස් වලින් හදන, ලංකාවේ අපිට කෑම වලට දාලා තෙල් දාලා බැදලා කරලා ගන්න පුළුවන් තෙල් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. සේන මිල්ස් ගත්තොත් සෑහෙන කාලයකට කලින් ඉඳන් මේගොල්ලෝ මේ පොල් තෙල් වැඩේ ඉන්නවා. 70%ක්ම පිටරට යවන මාකට් එකේ හිමිකාරීත්වය දරන්නේ සේන මිල්ස්. ඒගොල්ලෝ තමයි පිටරට ලොකු ලොකු තැන් වලට ඒගොල්ලන්ගේ පොල් තෙල් එක දෙනවා. ඊට පස්සේ ඒ තැන් වලින් ඒගොල්ලෝ ලේබල් කරලා බෝතලයට දාලා ඒගොල්ලෝ විකුණනවා. සේන මිල්ස් වල තෙල් එක තමයි ඇතුලේ තියෙන්නේ. හරිද? ඉතින් ඒ තරම් ලෝකයක් පිළිගන්න ක්වලිටි තෙල් එකක් තමයි සේන මිල්ස් හඳුන්වලා දෙන්නේ. ඉතින් අපිටත් ගන්න පුළුවන්. ඒකට පිටරට යන්න ඕනේ නැහැ. අපිට දැන් ලංකාවේම කොකෝ ෆ්‍රයි, ඒගොල්ලන්ගේ අලුත් පොල් තෙල් එක මාකට් එකට ඇවිල්ලා තිනවා කොකෝ ෆ්‍රයි. හරිද? මේක හරි විදිහට ෆිසිකලි RBD කරලා තියෙන්නේ. RBD කියලා කියන්නේ රිෆයින් කරලා, බ්ලීච් කරලා, ඩීඕඩරයිස්ඩ් කරලා ඒගොල්ලෝ මාකට් එකට දාලා තියෙන්නේ. ඉතින් ඒ තාක්ෂණය මුලින්ම හඳුන්වලා දුන්නෙත් ඒ ප්ලාන්ට්ස් මුලින්ම පටන් ගත්තෙත් සේන මිල්ස්. ඉතින් ඒ ගෞරවයත් ඒගොල්ලන්ට යනවා. ලේසි පහසු බිස්නස් එකක් නෙමෙයි, සෑහෙන ලොකුවට කරන බිස්නස් එකක්, ව්‍යාපාරයක් තමයි සේන මිල්ස්. ඒගොල්ලන්ගේ මේ පොල් තෙල් කර්මාන්තය. ඉතින් ඒගොල්ලෝ තීරණය කරා ලෝකෙටම තෙල් බෙදනවා. අපි අපේ රටේ මිනිස්සුන්ට අපි හොඳ ක්වලිටි තෙල් එකක් දෙන්න ඕනි නේද කියලා හිතලා තමයි කොකෝ ෆ්‍රයි එක මාකට් එකට හඳුන්වලා දෙන්නේ. දැන් ඔබ ඔය කියවතින් කාගිල්ස් එකට, සුපර් මාකට්ස් වලට කියවතින් ඔයගලන්ට කොකෝ ෆ්‍රයි ගන්න පුළුවන්කම තියෙනවා. කන මොන දේනි? අනිතික මේ කෑම දරුවන්ට හදලා දෙනවා නේ, වයසක ගෙදරින් අම්මා තාත්තට හදලා දෙනවා. ඔබ කනව බොනවා. ඉතින් එතකොට ක්වලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න අමතක කරන්න එපා. මොකද කොච්චරවත් අපි ලෙඩ රෝග ගැන කතා කරනවා, සමහර කාලාට ඒ ලෙඩ හැදුනේ කොහොමද කියලා අපිට හිතා ගන්නවා නේ. දෙයියනේ මේ ලෙඩේ මේ මනුස්සර හැදුනේ කොහොමද, ඇයි මාව මෙහෙම ලෙඩ උනේ කියලා අපි ඕන තරම් කල්පනා කරලා බලලා තිනවා. ඇත්තටම සමහර කාලාවට ඒවට හේතු මේවා වෙන්න පුළුවන්. ওই බූලියෙන් ගත්ත පොල් තෙල් වෙන්න පුළුවන්. ඒ නිසා අද වෙනතුරු ඔබ ඒ වැරද්ද කරන්නේ නැති. හැබැයි මම විශ්වාස කරනවා හෙට ඉඳන් ඔබ නිවැරදි වෙයි කියලා. එපා, බූලියෙන් තෙල් ගන්න එපා. බෝතල් කරපු හොඳ තෙල් එකක් ගන්න. එහම හොඳ තෙල් එකක් ඔබ හොයනවා නම් අපි ඔයගලට නමක් දෙනවා. ඒ තමයි කොකෝ ෆ්‍රයි, රයිට්? සෝ ඊළඟට අපි යන්නේ බජාජ් ප්ලැටිනා එක ගැන කතා කරන්න. ඉතින් මට කියන්නකෝ බජාජ් ප්ලැටිනා එකක් දැකලා තියෙනවද කියලා. මං හරි මේ බොළඳ ප්‍රශ්නයක් අහන්නේ. හරි, මොකද මං හරි බොළඳයිනේ. දැකලා තියෙනවද බජාජ් ප්ලැටිනා එකක්? කොහොමද ඒකේ ලස්සන? මම සාමාන්‍යයෙන් මං හරි ආසයි බයික්ස් වලට. මට පදින්න බෑ, හැබැයි මං හරි ආසයි බයික්ස් වලට. මට හොඳ ඇහක් තියෙනවා, හොඳ ලස්සන බයික්ස් තෝරා ගැනීම හොඳ ඇහක් තියෙනවා. මගේ ඇහැට වැදුණු සුපිරිම බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා. කියන්නේ ලස්සනයි බයික් එක තියෙන්න ඕනේ අමුතු පෙනුමක්. නිකන් හිතන්නකෝ, මට නම් බයික්ස් ගත්තොත් ඒව හරි පිරිමි පාටයි නේ, නිකන් බොයිස් ලගේ වාහනයක් නිති. ඒ හින්දා එක එහෙම හිතනවාද මන්ද, හොඳ නිකන් පෞරුෂයක් තියෙන, හොඳ නිකන් කොහොමද ඒක කියන්නේ, ඒක බිල්ඩ් ක්වලිටි එක දැක්කම හොඳ මසල්ස් තියෙන නේද, ජෝන් සීනා වගේ තියෙනවනේ. අන්න ඒ වගේ සුපිරි පෙනුමක් තියෙන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. ඒකනේ ඒකට හැඩකාරය කියලා කියන්නේ. ඊට පස්සේ මං හොයලා බැලුවා ඇයි මේකට වැඩකාරය කියන්නේ, මොනවද මේ බජාජ් ප්ලැටිනා කරන වැඩ, ගෙදර දොරේ වැඩ කරලා දෙනවද? ඊට පස්සේ තමයි මට තේරුනේ මේ බජාජ් ප්ලැටිනා එක හොඳට තෙල් කරනවානේ. එක
ලීටරයකින් කිලෝමීටර් 107කට වඩා වැඩියෙන් දුවන්න පුළුවන් සුපිරිම සුපිරි වන්

යක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. අනිත් එක දැන් කිලෝමීටරයක් දුවන්න තෙල් යන්නේ, තෙල් වලට යන්නේ රුපියල් 3-7 ගාණක් වගේ යන්නේ. හරිද? ඉතින් ඒ තරම් සාධාරණ විදිහට වැඩ කරන සාධාරණ බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. හොඳට තෙල් කරනවා. මොකද ගෙදර සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ, බයික් එකක් පාවිච්චි කරන කෙනෙක් එයාගේ ඔෆිස් යන වැඩ කරනවා, ළමයි ස්කෝල යන, පන්ති වලට දාන, නැත්නම් පොඩි බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් හයර් එකක් ඔය බඩු අරගෙන යනවනේ. දැන් සාමාන්‍යයෙන් එහෙමත් අරන් යන, ෆයිල් අරන් යන, කෑම අරගෙන යන. ඉතින් ඒ වැඩකට ඔබේ බයික් එක දාලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට හොඳට තෙල් කරන එක මාර වාසියක්. එහෙම බයික් එකක් ඔබ හොයනවා නම්, ලස්සනක් තියෙන්න ඕනි නම්, ඒ කියන්නේ ජොබ් එකටත් පාවිච්චි කරනවා, හදිසියේ ගෑල් ළමයා බලන්න යන්නත් බයික් එකේ තමයි යන. ඔය වැඩ දෙකටම ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. ඒකේ තියෙන ෆීචර්ස් ගැන අපි පහුගිය දවස් ටිකේම ඔබත් එක්ක කතා කරා. මට ඕනේ මේකේ තියෙන පළවෙනිම දේ ඔබට කියන්න, හොඳට තෙල් කරනවා. ඉතින් ඔබේ පළවෙනි ප්‍රශ්නෙට විසඳුම හම්බ වෙලා තියෙනවා. සමහරක් වෙලාවට මේ බයික් වල තියෙන දෙයක් තමයි මේ ඒකේ බ්‍රේක් සිස්ටම් එක ගැන. බ්‍රේක් සිස්ටම් එක ගැනත් හොඳට හිතලා හදලා තියෙන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. අපි ඒ ගැන විස්තර තව ඉස්සරහට කතා කරමු. මේකේ තව මොනවාද, මේකේ තියෙන LED lights ගැන කතා කරන්න ඕනි, anti-skid brake system එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අර ලිස්සල යන්නේ නැහැ, හොඳ ආරක්ෂාවක් තියෙනවා. හොඳට බ්‍රේක් කරලා හදිසි ඕන වෙලාවක බ්‍රේක්, හදිසියකටනේ බ්‍රේක් කරන්නේ. මන් දැන් බ්‍රේක් කරනවා කියලා මේ බයික් එක ස්ටාර්ට් කරපු වෙලාව ඉදන් හිතන්නේ නැහනේ නේද? හදිසියකට ටෝන් ගාලා බ්‍රේක් එක ගැහුවම ඒක ඒ විදිහට කිසිම අතුරු ආන්තරාවක් වෙන්නේ නැතුව විශ්වාසනීය විදිහට බ්‍රේක් එක වදිනවා නම් ඒක ආරක්ෂාව ගැන 100% හිතලා තියෙන බයික් එකක් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේක anti-skid braking system එකක් තියෙන නිසා බයික් පාවිච්චි කරන කවුරුත් කැමති මේ බජාජ් ප්ලැටිනා එකට. තව ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඕගලන්ට මාසිකව ලීස් එකක් දාලා මේක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. අපි කතා කරමු මේක පිටිපස්සෙ ඉන්න කෙනා ගැන. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි ඔබට හඳුන්වලා දෙන්නේ. මම හරි ආසයි එහෙම අපේ රටේ ව්‍යාප්ත වෙලා තියෙන තැනකින් වාහනයක් ගන්න. මොකද වාහනේ ගන්න වෙලාවේ තියෙන සතුට දීගටම තියෙන්න ඕනේ. වාහනේ අරගෙන ටික කලකින් අයියෝ දැන් ඉතින් මේකේ පොලිස් ප්‍රාපාට් එකක් ඕනේ, මොකද මම කරන්නේ, මම දැන් එහෙනම් ජපානෙට ගිහින් එන්න. එහෙමනම් තියෙන්නේ, ඒක ඔබ ගිහිල්ලා ජපානෙට ගිහිල්ලා අරගෙන එන්න ඕන නම් කෑලි, ඔබ ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා අරන් එන්න ඕන නම්, චීනෙට ගිහිල්ලා අරන් එන්න ඕන නම් කෑලි, ඔබ පාවිච්චි කරන වාහනේ මන් නම් කියන්නේ ඉතින් වැඩක් නැහැ නේ. ඊට වඩා හොඳයි මේ පයින් යන කකුල් දෙන්න. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඉන්න නිසා බජාජ් ප්ලැටිනා එකේ සර්විස් එක ගැන, ස්පෙයාර් පාර්ට්ස් ගැන ඔබට වරි වෙන්න දෙයක් නැහැ. නියෝජිතයෝ ඉන්නවා 1400ක් විතර ලංකාව පුරාම. ඒ ඕන තැනකින් ඔබේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන කතා කරද්දි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරේ නැත්තම් මං හිතනවා මම කවුද? එහෙම කරොත් මම කවුද? අපි කතා කරමු බජාජ් ත්‍රිවිල් ගැන. දැක්කද අලුත් එක? බජාජ් අලුත්ම 336cc එන්ජිම තියෙන සුපිරි ත්‍රිවිල් එක දැක්කද? හරිම ලස්සන. ඒ කියන්නේ මං ආසයි කී ඉන්ටීරියර් ඔක්කොම කළා තියෙන විදිහට. දැන් ඉස්සර ත්‍රිවිල් එකක් ගත්තොත් සෑහෙන වැඩ ටිකක් තියෙනවනේ ගෙනාවට පස්සේ කරන්න. හැබැයි මේ අජාජ් අලුත්, මේ අලුත් බජාජ් එකේ ඕගලන්ට මේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි කරගන්න තියෙන්නේ. ඒකේ අර බාර් එකට ඇවිල්ලා තියෙන එක හොඳට ස්පොන්ජ් කරලා ලස්සනට ඇවිල්ලා තියෙනවා. දොරවල් දෙකක් ඇවිල්ලා තියෙනවා, හොඳ ලස්සන සීට්ස්. ඊට පස්සේ හොඳ ඩිජිටල් පැනල් එකක් තියෙනවා. රේඩියෝ එක ෆික්ස් කරලා ඇවිල්ලා හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් කරලා එවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඔබට කරගන්න තියෙන්නේ. අරවින්ද පුතා, දිස්නා දුව, එහෙම කියලා ගහගන්න ටික විතරයි ඔබට තියෙන්නේ. හරිද? ඉතුරු වැඩ ටික ඔක්කොම වගේ බජාජ් එකෙන් කරලා එවලා තියෙන්නේ බජාජ් අලුත්ම ත්‍රිවිල් එක. ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි මේ අලුත්ම ත්‍රිවිල් එකේ සද්දේ අඩුයි කියලා. මොකද මේක 4-stroke එකක්. ඉතින් මන්නං අසනේ ඔය ගොඩක් අර සද්ද තියෙන ත්‍රිවිල් දිනව නේද? අපෝ මට නම් එපා, ඔළුව කැක්කුමයි ඒ වගේ ත්‍රිවිල් වල යනකොට. හැබැයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එකේ ඔබ යනවා නම් සද්දේ අඩුයි. ආසයි නේ? සද්ද බද්ද නැතුව හොඳ සනීපෙට. අනිත් එක තමයි මේකේ හරිම කොම්ෆෝට්. හරිද? සීට්ස් හරිම පහසු ඉඳගෙන යන හොඳ සුපිරි විදියට හදලා තියෙන බජාජ් අලුත් ත්‍රිවිල් එක. ඒ ගැන කියද්දි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන නොකිය බෑ. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ත්‍රිවිල් විකුණන ෂොප්ස් වලින්, බජාජ් ත්‍රිවිල් විකුණන තැන් වලින්, ෂෝරූම්ස් වලින් ඔගලන්ට බජාජ් අලුත්ම ත්‍රිවිල් එක ගන්න පුළුවන්, බලන්න පුළුවන්. සර්විස් එක කරන එකත්, ස්පෙයාර් පාර්ට්ස් ගන්න එකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා දන්නවනේ. ඒක හරිම ඊසි වැඩක්. මොකද නියෝජිතයෝ ලංකාව පුරාම ඉන්න නිසා වැඩේ ලේසි කරලා තියෙන්නේ බජාජ්. 8:56 දැන්.

0: අටයි විනාඩි 58යි. 56 නෙමෙයි 58යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න. මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by Sita. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112123123

දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01114 667222 අමතන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University, the place to be.
5: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක්. ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
6: චුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
7: 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: 98.2 98.4 සියත දිවයිනපුරා
1: උදේ 9:00 විනාඩි 2යි

0: theater top story
1: apanayana aadayama pahatata merata apanayana aadayama pahata gossati bawa nidahas welanda kalapa aayojakinge sangame sabhapati dammeka pranandu pavasanawa පසුගිය මාස දෙක තුළ ඇඟලුම් ඇතුළු අපනයන නිෂ්පාදනය සඳහා බලශක්ති පිරිවය ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි ඔහු පැවසුවේ.
2: ඇඟලුම් ඇතුළු ප්‍රධාන වශයෙන්ම ලංකාවෙන් පිටරට යවන ප්‍රධාන නිෂ්පාදනය කරන ආයතන වලට තියෙන 10% වගේ ප්‍රමාණයකින් සමස්තයක් වශයෙන් ගත්තොත් අපනයන ආදායම අඩු වෙලා තියෙනවා. පහුගිය මාසය දෙක තුළ බල ශක්තියට වැය කරන පිරිවැය අධික වෙලා තියෙනවා. ඉතින් මේ දෙක නිසා අපි රටක් හැටියට අපේ විදේශ ඉපැයීම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් වෙළඳ ආදායම අඩු වීම දෙවෙනි කාරණය තමයි පිරිවැය වැඩිවීම නිසා නිෂ්පාදන වියදම් වැඩිවීම.
1: දැන් ක්‍රීඩා පුවතක්. බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දිනාගේ වටේ නෝර්වේ සමග ඊයේ පැවති තරගෙන් බ්‍රසීලයා ගෝල 2-1 ලෙස පරාජයට පත් වීමත් සමගයි. මෙම තරගයේදී නෝර්වේ වෙනුවෙන් එර්ලින් හලන්ඩ් අවසන් මිනිත්තු කිහිපයේදී ගෝල 2ක් වාර්තා කරමින් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දුන්නා. නේමාර් අතිරේක කාලයේදී දනුවම් පහරකින් ගෝලයක් වාර්තා කළද එය බ්‍රසීලයේ පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැහැ. 34 හැවිරිදි නේමාර් සිය ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනු ලැබුවේ බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. ඊයේ වාර්තා කළ දනුවම් පහර නේමාර්ගේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු සහායකම ගෝලය වනවා. ඒ සමග ඔහුගේ ජාත්‍යන්තර වාර්තා වේලකේ තරඟ 130කදී ගෝල 80ක් ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2

ගිය සිකුරාද මගේ බර්ත්දේකනේ. ඉතින් මම කාටවත් ඒක කියන්න ඇතුව හොර රහසේ ගෙදරට වෙලා ඉන්නකොට එක සැරේට ලොකු සෙනගක් අපේ කසින්ස්ලා ඔක්කොම එක සැරේට දඩ බඩ ගාල ගෙදරාව මට හිතා ගන්නවත් බැරුණා මම මොකද කරන්න කියලා. හරි පොෂ්. ඉතින් අපි හරි පොෂ්. ඒක එහෙම අමුතු විදිහට අපිට කතා කරන අපි හරි පොෂ්. ඇත්තමට හිතාගන්න බැරුණා මොකද කරන්නේ දැන්. එක පාට බත්තු යනවද, ටක් ගල්මන් හරි ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරනවද, මොකද්ද කරන්න කියලා හිතාගෙන බැරි වෙලාවක මට මතක් වුණා, ආ බර්ගර් කින් එකෙන් ඕඩර් එකක් දැම්මනම් හරිනේ කියලා. යස්, මම බර්ගර් කින් එකෙන් තමයි ඕඩර් එක දැම්මේ. මම ඒ ආපු ඔක්කොටම නියම සංග්‍රහයක් දුන්නා බර්ගර්ස් වලින්. ඒක කවදාවත් හිතන්න නැතුව ඇති බර්ගර්ස් වලින් ට්‍රීට් එකක්. Yes, දැන් අපිට බර්ගර්ස් වලින් ට්‍රීට් එකක් දෙන්න පුළුවන්. හේතුව තමයි බර්ගර් කින් එකේ ඔබ දන්නවද ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක්ම රුපියල් 1450කට ගන්න පුළුවන්. මේ ඇවිල්ලා මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ස්පයිසි චිකන් පීස් එක ගැන, ක්‍රිස්පි චිකන් පීස් එක ගැන කතා කරන්න ඕනේ. එක ලොකු තයි එකක්, කටුමුකුත් නෑ හරිද, ලොකු තයි එකක් හරි ජූසි විදියට හදලා තියෙනලේ, හරි ක්‍රිස්පි ගතියට රහට හරිම රසයි හරිද. ට්‍රයි කරලා බලන්න. අනිත් එක දැන් සාමාන්‍යයෙන් බර්ගර් කින් එකේ මම බල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ දෙන, ඒ කියන්නේ බර්ගර්ස් උනත් අපි හිතමු ෆ්‍රයිස් ගත්තත් මොනවා ගත්තත් ඒක ටිකක් ලොකුයි. බර්ගර් කින් ලොකුද? ඔව් ලොකුයි, සීරියස්ලි ලොකුයි. ඒගොල්ලන් ඒ කියන්නේ අර නිකන් අත කොට කරලා කෑම බීම දෙන කට්ටියක් නෙමෙයි බර්ගර් කින් කියලා කියන්නේ. රයිස් එකක් ගත්තත් ඒගොල්ලන්ගේ ලොකු සයිස් එකෙන් හම්බ වෙනවා. ඉතින් මේ ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් ලොකුයි, ලොකු බර්ගර්ස් දෙකක් තමයි ඔබට හම්බ වෙන්නේ. හිතන්නකෝ දැන් බර්ගර් කින් එකට ගිහිල්ලා ඔබ කනවා කියලා. එතකොට ඔබට පුළුවන් මේ ස්පයිසි ක්‍රිස්පි චිකන් එකට මේ බර්ගර්ස් වලට තව තව දේවල් එකතු කර, තව චීස් එකතු කරගන්නවා, තව චිකන් පීස් එකක් ඕන නම් එහෙම එක එක දේවල් ඔබට තක්කලි ඕනි නම් දාලා, ඒ වගේ ඔබට බර්ගර් එක බිල්ඩ් කරගන්න පුළුවන් ටිකක් ලොකුවට. හරි, තව ලොකුවට. ඉතින් නැත්නම් අර සයිස් එකෙන් ගෑවා කියලා ප්‍රශ්නයක් නෑ, හොඳට බඩ පිරෙනවා. සමහරක් අයිනෝ මේ බර්ගර්ස් දෙකම කන, මට නම් එකයි කන්න පුළුවන්, කොහොමුණත් කමක් නෑ. මං හිතනවා ඔබට ට්‍රීට් එකක් දෙන්න තියෙනවා නම් මේක තමයි හොඳම විදිහ. රුපියල් 1450කට දැන් සාමාන්‍යයෙන් බර්ගර්ස් දුන්නම කවුරුත් හිතන්නේ නෑනේ මේ බර්ගර්ස් දෙකම 1450. ඒගොල්ලෝ ඉතින් රුපියල් 2000-3000ක් වියදම් කළා දිස්න අපිට කන්න නම් දීලා. ඒක වෙනම ක්‍රෙඩිට් එකක් හරිද? හැබැයි ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඉතින් බර්ගර් කින් එකට කෙලින්ම. ඉතින් තවම නද ඔගලන්ට විස්තර කියන්න තියෙන්නේ. ඔගලන්ට පුළුවන් බර්ගර් කින් එකට කෝල් කරලා ගෙදරට ගෙන්න ගන්න, එහෙම නැත්නම් ගිහිල්ලා කන්න පුළුවන් පොඩි චේන්ජ් එකකට යාළුවොත් එක්ක, නැත්නම් පොඩි මීටින් එකක් තියෙනවා යන්න බර්ගර් කින් එකට. බර්ගර්ස් කන ගමන් ඔබට කේක අලුත් අදහසෙයි, කාට හරි ට්‍රීට් එකක් දෙන්න තියෙනවා නම්, නැත්නම් තමන් දැන් ඔය සෝලෝ යනවනේද, සෝලෝ මොකක්ද ඒකට කියන්නේ, සෝලෝ විතර නිමතක ගද්ද එහෙම කන්න යන්නේ තනියෙන් අපි කනව, තනියෙන් ෆිල්ම්ස් බලන්න යන, එහෙම අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නේද? එහෙම ඔබ යන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් බර්ගර් කින් එකට යන්න. ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න ඒගොල්ල ගාව තියෙන අලුත් බර්ගර්ස් මොනවද, එක එක දේවල් තියෙනවා. කොහොමනත් මේ ඔෆර් එක නම් මරු. රුපියල් 1450කට ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් ඔගලන්ට හම් වෙනවා බර්ගර් කින් එකෙන්. හරිද? ඉතින් ඒගොල්ලන්ගේ ශාකත් තියෙනවා ලංකාවේ ගොඩක් තැන්වලට. ඩයිනින් පුළුවන්, ටේක් අවේ පුළුවන්, ඩිලිවරි පුළුවන්. කෝල් කරන්න අපි නම් එකක් දෙන්නම්. 0123 123 123 123. තව විශේෂ දෙයක් කියන්න ඕනේ, බර්ගර් කින් එකේ බර්ගර්ස් වලට කෘතිම රසකාරක දාලා නැහැ. කෘතිම කල්පවත්තන ද්‍රව්‍ය, ඒ කියන්නේ ගොඩක් කාලයක් තියාගන්න පුළුවන් එක එක ද්‍රව්‍ය දාන ඔය කෑම බීම වලට, ඒවා කිසිම දෙයක් දාලා නැහැ. කෘතිම කලරින් දාලා නැහැ. ඉතින් ඒ නිසා පොඩි ළමයෙකුට වුණත් බර්ගර් කින් එකට ගිහිලා බර්ගර්ස් කන්න පුළුවන්, ඒ විශ්වාසය තියෙනවා. ඒක ඉතින් බ්‍රෑන්ඩ් එකක්නි බර්ගර් කින් කියන්නේ නේ, ඒක අමුතෙන් කියන්න දෙයක් නෑනේ. අපි කමර්ෂල් බැංක් එක ගැනත් මතක් කරනවා. කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල අපිට ලොකු වාසියක් තියෙනවා ඩෙබිට් කාඩ්ස් වලට. මම ඉස්සරත් හිතපු දෙයක් තමයි හැමදේම ක්‍රෙඩිට් කාඩ්ස් වලටනේ, මොකද මම ක්‍රෙඩිට් කාඩ්ස් යූස් කරන්නේ නෑ. මගේ ක්‍රෙඩිට් කාඩ් එක මැනේජ් කරන විදිය මගේ අන්තිම සෞත්තුයි. මට අමතක වෙනවා සල්ලි ආයි ගෙවන්න. එතකොට ඉතින් අර බැංකුවට කරදරයිනේ. ඒ හින්දා මං ක්‍රෙඩිට් කාඩ්ස් පාවිච්චි කරන්නේ. මං ආසයි ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න. ඩෙබිට් කාඩ් කියලා කියන්නේ අපි ගාව තියෙන සල්ලි තමයි අපි වියදම් කරන්නේ. ආයි ඉතින් ඕක ගෙවන්න ඕනිද ගා හිත ඉන්න දෙයක් නැහැ. සල්ලි තිබ්බා ගෙව්වා, සල්ලි නැත්තම් ඉතින් නිකන් හිටියා. හරිද? ඉතින් කමර්ෂල් බැංකේ ඩෙබිට් කාඩ්ස් වලට මේ දවස්වල සුපිරිම සුපිරි ඔෆර් එකක් තියෙනවා.
වැඩේ මෙන්න මෙහෙමයි වෙන්නේ. කමර්ෂල් බෑන්ක් එකේ ඩෙබිට් කාඩ් එකක් ගන්න විදිහ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අකවුන්ට් එකක් ඕපන් කරනකොට ඔබට ඩෙබිට් කාඩ් එකක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඔබට මාසිකට රුපියල් 20,000ක ගෙවීම් කරන්න පුළුවන් නම් මේ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා. ග්‍රොසරිස්, මොන හරි අයිටම්ස් ගන්න, තෙල් ගහනකොට, බිල් ගෙවනකොට, ඔන්ලයින් පේමන්ට්ස් කරනකොට ඔබට පුළුවන් මේ විදිහට ඩෙබිට් කාඩ් එක යූස් කරන්න. එහෙම යූස් කළා රුපියල් 20,000යි. රුපියල් 20,000යි. අපි ඉතින් වියදම් කරනකොට කොහොමද? පඩිය 50,000යි, වියදම 105,000යි. එහෙමනේ අපේ සාමාන්‍ය අපේ රටේ වියදමත් එහෙම, අපේ වියදමත් එහෙමයිනේ. ඉතින් එන්න 20,000ක් කියන්නේ නතින්. අපි සාමාන්‍ය මාසෙකට 20,000ක්, come on, අපි කොහොමත් වියදම් කරනවා. ඉතින් ඒ වගේ ගාණක් වියදම් කරනවා නම් ඔබටත් පුළුවන් ජයග්‍රාහකෙක් වෙන්න. ජයග්‍රාහකයෝ 1,000ක් තෝරනවා කමර්ෂල් බැංක් එක. ඒ කියන්නේ හැමෝටම දිනන්න අවස්ථාවක් තියෙනවා කියන එක දැනට මතක තියාගන්න. දැන් ඒගොල්ලෝ දෙන ටැග් ටික අපි බලමු. ෆ්‍රිජ්, smart TVs, washing machines, microwaves, rice cookers, air coolers, phones, laptops, triple door fridges, front loading washing machines, big smart TVs. මෙන්න මේ තමයි ටැගි කන්දරාව. ඉතින් ඔබ ජයග්‍රාහකෙක් වෙන්න ඔබට හොඳටම අවස්ථාව තියෙනවා 20,000ක මාසිකට වියදම් කරන්න. commercial bank එකේ debit card එක පාවිච්චි කරලා ගෙවන්න ගෙවන්න දිනන්න. හරිද? 1,000ක් තෝරනෝ ජයග්‍රාහකයෝ ඒ අයට මෙන්න මේ තෑගි ටික දෙන්න. කමර්ෂල් බැංක් එක ලෑස්තිලා ඉන්නවා. ඔබ තමයි ලෑස්ති වෙන්න ඕනේ. ඔබ තමයි වැඩේ කරන්න ඕනේ. ඩෙබිට් කාඩ් එක අරගෙන ගෙවීම් ටික කරන්න. අනිත් එක කාඩ් එකක් පාවිච්චි කරන එක හරි ලේසි. සල්ලි බොරුවට පුරෝගෙන යන්න ඕනේ නැහැ. සල්ලි කියන ඒවා කොයි වෙලාවෙ වුණත් නැති වෙන්න පුළුවන්. අනිත් එක සල්ලි නැති වුණාම ඒවා හොයාගන්න එක හරි කරදරයි. හැබැයි තමන්ගේ කාඩ් එක නැති වෙලා කවුරු හරි එක යූස් කරත් අපිට ඒක හොයාගන්න විදිහක් තියෙනවා. සහ කාඩ් එකක් නැති වුණාට පස්සේ තව කෙනෙක් යූස් කරනකම් බල බල ඉන්න එපා. කවුද යූස් කරේ අල්ලගමු කියලා කෝල් කරන්න. දැන් හිතන්නකෝ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක නැති වුණා කියලා. කමර්ෂල් බැංක් එකට කෝල් කළා කාඩ් එක, ඒක නවත්තන්න කාඩ් එක. ඊට පස්සේ ඒ හොරාට ඒක වැඩක් නැහැ. හොරගම් කළා කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබේ සල්ලි ටික ඉතුරු කරගන්න තියෙන හොඳම මාර්ගයක් තමයි ඩෙබිට් කාඩ් එකක් යූස් කරන එක. ඉතින් ඒක කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එකක් වුණා තින් ඔබට වාසි ගොඩක් තියෙනවා කියලා තමයි අපි මේ මෙච්චර මේ පැය ගාණක් තිස්සේ ඉඳන් මම මේ කියන්න උත්සාහ කරන්නේ. තේරුම් ගන්නකෝ. හරි, මේ පහුගිය දවස්වල දැන් ටිකක් දවස් මේක ට්‍රෙන්ඩින් වෙලා ටික කාලයක්. ඔගලන්ට මතකද සින්දුව? පප්පා උතේ කියලා සින්දුව මතකයි නේ? මං චුටි කාලා ප්ලේ කරලා පෙන්නන්නම්කෝ. සින්දු මියුසික් නේ. මම මේ සින්දුවට මමත් වීඩියෝ එකක් කළා. හරිද? මම වීඩියෝ එකක් කරා, කරන්ට් යනවා එනවා එහෙම සීන් එකක් දැල් තමයි මම වීඩියෝ එක කරේ මේ සින්දුවට. හැබැයි පස්සේ තමයි මට මේ සින්දුවේ තේරුම හොයාගන්න පුළුවන් වුණේ. මම දැකලා තියෙන එක එක වීඩියෝස් කරනවා, එක එක කට්ටිය මේකට නිය හිනා යන ඒවා දාලා ෆන් වීඩියෝ කරනවා, නිකන් ඩාන්ස් කරලා දානවා. ගැලපෙන්නේ නැහැ, ඩාන්ස් කරලා දානවා. හැබැයි මේ සින්දුවේ තේරුම හරි අමුතු දෙයක්, හරි වෙනස් දෙයක්, හරි සංවේදී දෙයක්. මේ සින්දුව ගායනා කරන්නේ ශ්‍රෝමේ. එයාගේ අන්වර්ථ නාමය තමයි ශ්‍රෝමේ කියලා කියන්නේ. එයා පෝල් වෑන් හාව කියන බෙල්ජියානු ගායකයා. මේ එයාගේ ජීවිතේ සිද්ධීන් තමයි මේ සින්දුවේ තියෙන. 2013 අවුරුද්දේ මේ සින්දුව හැදෙන්නේ. එයාගේ ජීවිතේ අත්දැකීම් එකතු කරලා. මොකද්ද මෙයාගේ මෙච්චර මේ පුංචි කාලේ තිබ්බ දුක හිතන අත්දැකීම? එයාට චූටි කාලේ ඉඳලා එයාට තාත්තා කෙනෙක් ඉඳලා නැහැ. එයාගේ අම්මා තමයි එයාගේ තාත්තා වගේ හැමදේම එයාගේ පස්සෙන් ඉඳගෙන කරලා තියෙන්නේ. ඉතින් මේ සින්දුව එයා අහන්නේ, කියන්නේ ඌතේ පප්පා ඌතේ කියලා අහන්නේ. තාත්තේ ඔයා කොහෙද කියලා තමයි එයා මේ සින්දුව පුරාම අහන්නේ. එයාගේ දුක කතාව කියන ගමන් තාත්තේ ඔයා කොහෙද කියලා මට කියන්න අඩුම තරමේ මට එයාට කතා කරන්නවත් ඕනේ. ඇයි එයා මාව දාලා ගියේ? මොකක්ද මං එයාට කරපු වරද්ද? අනේ මගේ ආදරණීය තාත්තේ ඔයා කොහෙද හැංගිලා ඉන්නේ මට කියන්න. ඔයා දන්නවද අඩුම තරමින් 1,000 වතාවකටත් වඩා මං ඔයා එනතුරු අතේ ඇඟිලි ගණන් කරලා තියෙනවා තාත්තේ. එහෙම කතාවක් කියන්නේ. අපි ඉතින් ඩාන්ස් කරලා ටික එක එක විකාර කරලා වීඩියෝස් දැම්මා. එහෙම තමයි. අපි සමහරක් සින්දු තේරුම් ගන්නේ ගොඩාක් කාලයක් ගියාට පස්සේ. මියුසිකල් ෂෝ එකක් ඉවර වුණාට පස්සේ ජාතික ගීයටත් නටන අපි කොහොමද ඉතින් සින්දුවත් තේරුම් ගන්න නේද? හරි ලස්සන සින්දුවක්. මම ඒකේ පොඩක් අර රීමික්ස් වර්ෂන් එකක් තමයි ඔයගලන්ට දැන් ප්ලේ කරන්නේ. ඔයගොල්ලෝ මේ සින්දුව අනිවාර්යෙන් දන්නවා. 9:19

ඕකේ කාගිල්ස් ෆුඩ් සිටි වලින් ඔගලන්ට මෙගා වට්ටම් මේ දවස්වල දෙනවා කියලා දන්නවා නේද? ඉතින් ඒ හරහා මාර දේවල් වලට මාර ඉතිරියක් තියෙනවා. හරි, අපි මුලින්ම බලමු. සොසේජස් ගන්න කිව්වොත් හිතන්න රුපියල් 320ක ඉතිරියක් ඔගලන්ට ගෝල්ඩි සොසේජස් වලට හම්බ වෙනවා. රුපියල් 1000 ගානක ඒ සොසේජස් පැක් එක ග්‍රෑම් 500ක ඔගලන්ට රුපියල් 930ට ගන්න පුළුවන්. රුපියල් 320ක ඉතිරියක් කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් හම්බ වෙනවා. තව තියෙනවා ෆැට් ස්ප්‍රෙඩ් වලට රුපියල් 225ක ඉතිරියක්. ඒකනේ මෙගා වට්ටම් කියලා කියන්නේ, මෙගා ඩිස්කවුන්ට් කියලා කියන්නේ අන්න ඒ නිසා තමයි. ඔගොල්ලෝ දැන් හිතනකො ගන්න ගියා පිටිකල පොල් කිරි. රුපියල් 250ක ඉතිරියක් ඔගලන්ට හම්බ වෙනවා. තේකොළ ගන්න ගියොත් රුපියල් 310ක ඉතිරියක් තියෙනවා. ඊට පස්සේ බිස්කට් ක්‍රීම් ක්‍රැකර් ගන්න ගියොත් රුපියල් 50ක ඉතිරියක් තියෙනවා. අයිස්ක්‍රීම් ගන්න ගියොත් රුපියල් 240ක ඉතිරියක් තියෙනවා. ටූත් පේස්ට් ගන්නකොට රුපියල් 110ක ඉතිරියක් තව තියෙනවා. බේබි සබන් රුපියල් 200ක ඉතිරියකින් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ වාසි ගොඩක් අපිට කාගිල්ස් ෆුඩ් සිටි දීලා තියෙනවා. මෙතනදි විශේෂ දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ වගේ ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ අවම බිල්පත් වටිනාකමක් දෙනවනේ, මෙන්න මෙච්චර ගානකට වඩා වැඩියෙන් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ ඩිස්කවුන්ට් හම්බ වෙන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. ඒ වගේ කොන්දේසි දාලා නැහැ කාගිල්ස් ෆුඩ් සිටි. ඕගලන්ට ඉතින් මේ වාසි ටික කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් ගන්න පුළුවන්. හැමදාම මොකක් හරි ඉතිරියක් අපිට අපේ බජට් එක බැලන්ස් කරගන්න කොතනින් හරි මොකක් හරි සහනයක් දෙන කෙනෙක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි. Thank you so much. Thank you, thank you. අද ගොඩක් කට්ටිය එයි. මොකද මේ අවශ්‍යම දේවල්නේ, ආස කරන අවශ්‍ය කරන දේවල් නිසා අද ගොඩක් කට්ටිය කාගිල්ස් ගිහිල්ලා මේ වාසිය ගනී කියලා අපි විශ්වාස කරනවා. 9:23 දැන් වෙලාව. අපිට පොඩි බ්‍රේක් එකකට යන්නත් ඕනි. ඊට කලින් මතක් කරනවා පැල්වත්ත ගැන. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. Yes, definitely. ඉතින් දැන් බලන්න අපි පැල්වත්ත බටර් ගැන කතා කරමුකෝ. සාමාන්‍යයෙන් බටර් එකක ගාන බලලා තියෙනා නේද? අපි එහෙම බලලා ඕන තරම් අපි වෙන වෙලාවක ගමු කියලා තියලා ගිය අවස්ථා ඕන තරම් ඇති. මොකද බටර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ගණන් වැඩි. ඉතින් පුංචි අය හරි ආසයි බටර් ටිකක් ගාලා පාම් පෙත්තක් කන්න නේද? ෆ්‍රයිඩ් රයිස් එකක් හදනකොට බටර් චුට්ටක් එකතු කරගන්න, බිත්තරයක් පොඩ්ඩක් නිකන් ෆ්‍රයි කරලා ගන්නකොට පොඩි බටර් පොඩි කෑල්ලක් දාලා ගන්න. ඒතර ටේස්ට් එක වෙනස්නේ. ටේස්ට් එක රසයි සහ බටර් වල හොඳ ගුණයක් තියෙනවා. පොඩි අයට අන්න ඒකනේ බටර් දෙන්න කියලා කියන්නේ නේද? ඉතින් හැබැයි ඔබ ඕන තරම් බටර් ගන්න ගිහිල්ලා බටර් තියලා ආපු අවස්ථා ඇති ඒකේ ගාන නිසා. දැන් ඉස්සරහට එම වෙන්නේ. මොකද පැල්වත්ත බටර් එක තියෙනවා. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක්. අපි ඒගොල්ලන්ගේ කිරිපිටි එක ගත්තත්, ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් ගත්තත්, ඒගොල්ලන්ගේ මුදවපු කිරි එක, බටර්, ගී, මේ මොන ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ගෙන් ගත්තත් අපිට පොඩි වාසියක් තියෙනවා අපේ රටේ නිෂ්පාදනයක් නිසා. ගාන පැත්තෙන් හරිම සාධාරණ ගානට අපිට ගන්න පුළුවන්. මොකද පිටරටට යන ඒ කියන්නේ දැන් පිටරටින් දැන් මොන හරි ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවනේ. ඒව මොන ප්‍රශ්නයක්වත් මේ පැල්වත්ත වලට නෑ. පැල්වත්ත වල රට ඇතුළේ නිෂ්පාදනය කරනවා. අපේ කිරි ගොවීන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන ලොකුවට ඒගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා රට ඇතුළෙම හැම දෙයක්ම කරන නිසා අපිට හරි සාධාරණ ගානට නැවුම්ම නැවුම් අලුත්ම අලුත් නිෂ්පාදනයක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම තියෙනවා පැල්වත්ත වලට. ඉතින් ඒ නිසායි අපි හැමදාම කියන්නේ පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි කියලා. හරිද? උදේ 9:25 දැන්.

0: ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
1: Light, Water, Phone
0: විලට සහනය මෙන්න
2: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන්නය රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන
3: Siri Board සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ්සදි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වොඩ්සදි
4: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
8: Retina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited
9: City Bank වෙනු බේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති STB බැංක ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
10: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
11: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
6: Business වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris E-mobility වෙති. 011-714-700-550.
0: ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 011-114-700.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩාක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
10: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
9: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
10: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දා නීති නේද?

ගමනෙන් වැඩක් පටන් ගත්තම මේ ඒකනම් කරගෙන යන්න අමාරුකමක් ඒ ගල්ලගෙන ඉන්න අමාරුකමක් එහෙම ලයිෆ් එකේ තියෙනා නේද? ඉතින් අපි හැමදෙසෙම හිතනවා අනේ අපිට නම් ඔය වැඩ හරියන්නේ නැහැ. මේ මිනිස්සු කොහොම බිස්නස් කරනවද දන්නේ? අනේ මට නම් ඔය බිස්නස් අල්ලන්නේ නැණි. ගාලා අපි ජොබ් එකටම සීමා වෙලා ඉන්නවා. ගොඩාක් මිනිස්සු එහෙමයි. නැත්තම් ඉතින් අපි හැමෝම ව්‍යාපාරිකයෝ වෙන්න බෑ නේද? සීමිත පිරිසක් තමයි ඒක කඩාගෙන බිඳගෙන ගිහිල්ලා ව්‍යාපාරිකයෝ වෙලා තමන් සල්ලි හම්බ කරලා නේද? අපි හම්බ වෙන දෙයක් දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න සෙට් එකනේ අපි. ඒ මිනිස්සු එහෙම නෙවෙයි. ඒ මිනිස්සු සල්ලි හම්බ කරනවා. ඒ මිනිස්සු ජීවත් වෙනවා, ආයෝජනය කරනවා. ඒ මිනිස්සු අපිට වඩා ටිකක් ඉහළින් තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒව දැක්කම අපි කියනවා, "ඔය මිනිහා ඔහොමද ඉස්සර හිටියේ? ඔය මිනිහා සල්ලි හම්බ කරපු විදිහ අපිනි දන්නේ ගාලා." අපිට පුළුවන් එක එක කතා හදන්න විතරයි. හැබැයි ඒ මනුස්සයා ඒ ගමන ගියේ කොහොමද? මේ ගැන විස්තර හොයනකොට මට ලස්සනම ලස්සන පොයින්ට්ස් තුනක් හම්බ වෙනවා. මේ තුන අපේ ලයිෆ් එකට දාගන්න පුළුවන් නම් මේක වැඩ. මේක වැඩ කරන පොයින්ට්ස් තුනක්. රයිට්. පළවෙනි එක තමයි ability to start. ඕනම දෙයක් පටන් ගන්න තියෙන ශක්තිය. එක එක අදහස් ඔළුවට එනවා. ඒ දේවල් පටන් ගන්න ඕනේ. ඒක පටන් ගන්න ඒ කියන්නේ අදහස් අපිටත් එනවනේ. දැන් මට නිකන් ඉන්න ගමද ඒ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ, මොකක් හරි පටන් ගන්න ඕනේ, මිනිස්සුන්ට සපත්තු හදන බිස්නස් එකක් පටන් ගන්න. ඒකමයි දොඩම් මිරිකල ජූස් හදන බිස්නස් පටන් ගන්න ඕනේ, පෝක් සමග රොටි දෙන බිස්නස් හැමෝම කරන්නේ තමයි. ඔළුවට එන අදහස ක්‍රියාත්මක කිරීම තමයි පළවෙනි දේ. ඒක කරන්න අමාරුයි. හැබැයි ඒක කරනවා කියලා කියන්නේ ඔබ යම් තාක් දුරකට ඔබ වැඩේට ඔන්න එන්ට වෙලා තියෙන වැඩේ ස්ටාර්ට් කරලා තියෙන. ඊට පස්සේ තමයි ටිකක් අමාරු වැඩේ තියෙන්නේ. ඒක තමයි ability to continue කරගෙන යන එක. ඒක අමාරුයි. ඔබ පටන් ගත්තු වැඩේ ඒ විදිහටම continue කරන එක අමාරුයි. හැබැයි එහෙම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. තුන්වෙනි එක ඊටත් වඩා අමාරු වැඩක්. ඒ තමයි ability to මොකද්ද මම ලියාගත්ත work. නෑ Wait. ලියාගත්තේ කොහේ? පැහැදිලි නැතුව කියන්නේ කොහෙද ඉතින් බිස්නස් කරන්නේ? මොන හරි විස්තරයක් අහගෙන කොලේක ලියා ගන්නවා. කොලේක ලියාගත්තේක මට කියෝ ගන්න බෑ. අනේ මේ ගෙදරට වෙලා ඉන්න නේද? Ability to wait. ඔබ අල්ලගෙන ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. දැන් සමහරක් කට්ටියට ඕනේ බිස්නස් එකක් පටන් ගත්තු ගමන් ලාභ. රයිට්. අපි ගොඩ ගියා. එහෙම බෑ. බිස්නස් එකක් කරනකොට අල්ලගෙන ඉන්න ඕනේ. කාලයක් යනවා. ලාභ ලබන්න කාලයක් යනවා. මල් පූදින්න කාලයක් යනවා. ඒ කාලේ ඉවසගෙන ඉන්න ඕනේ. එහෙම ඉවසගෙන ඉන්න බැරි කෙනෙක් නම් ඔබට බිස්නස් හරියන්නේ නැහැ. එහෙනම් ඔබ මම වගේ මටත් බිස්නස් හරියන්නේ නැණි. මම වගේ මේ දෙන දෙයක් කාලේ වෙන දෙයක් බලන් ඉන්නවා. ඉතින් ඇත්තටම ව්‍යාපාරයක් ස්ටාර්ට් කරන්න ඕන නම් ඒ හැකියාව ඔබට තියෙන්න ඕනේ. ඒ විදිහට ඔබට යන්න පුළුවන් නම් ඔබේ ව්‍යාපාරේ සාර්ථක කරගන්න පුළුවන්. දැන් අපි මුලින්ම කතා කරා ability to start. ඒක කියනවරුනේ ability to start. ඒ කැලේදී ඔබට ඔබේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි සල්ලි. ගොඩාක් අපිට උපදෙස් දෙන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් ගිහිල්ලා සල්ලි ඉල්ලුවොත් ඒ මිනිස්සු ගාව සල්ලි නෑ. ඇත්තට මිනිස්සු ගාව සල්ලි නෑ. ඉතින් අපි තව කෙනෙක්ව මහන්සි කරන්න ඕනේ නෑ. තියෙන යාළුකම් නැති කරන්න ඕනේ නෑ. යාළුවන්ගෙන් සල්ලි ඉල්ලන්න ගිහිල්ලා ඒ මිනිස්සු අපිට ඕන තරම් උපදෙස් දෙයි. හැබැයි ඒ මිනිස්සුන්ට සල්ලි දෙන්න පුළුවන් කමක් නෑ. ඒ වගේ ශක්තියක් නෑ. අපි හොයාගන්න ඕනේ අපිට සල්ලි ටිකක් අපේ ව්‍යාපාරය ගොඩනගා ගන්න සල්ලි ටිකක් ගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන කෙනෙක්ව අපි ඉස්සලා හොයාගන්න ඕනේ. එහෙම කෙනෙක් හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා LOLC finance. එදා ඉඳලා අද වෙනකම්ම ගොඩාක් අපි දකින සමහරක් ව්‍යාපාර තියෙනවා. සෑහෙන දියුණු වෙච්ච ව්‍යාපාර. ඒ මිනිස්සුන්ගෙන් ඒ ව්‍යාපාර අයිතිකාරයාගෙන් ගිහිල්ලා ඇහුවොත් ඔයාගේ පටන් ගැනීම කොතනද, කවුද ඔයාට උදව් කරේ කියලා ඒ ගොඩක් අය කියන නමක් තමයි LOLC finance කියලා කියන්නේ. ඇත්ත, මිනිස්සුෙකුට බිස්නස් එකක් පටන් ගන්න මූලිකව මුදල් අවශ්‍යයි. ඒ අවශ්‍ය මුදල ඔබ විශ්වාස කරලා දෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. හැබැයි එහෙම තත්ත්වයක් උඩ අපිට එහෙම කෙනෙක් ගැන දැන් මේ කාලේ කතා කරන්න ලැබිලා තියෙනවා. ඒ තමයි LOLC finance. ඔබේ ව්‍යාපාර අදහසත් එක්ක යන්න ගිහිලා කතා කරන්න. මේ මිනිස්සු හරි හොඳට සවන් දෙන්න පුළුවන් මිනිස්සු. මේ මිනිස්සු ඔබේ කතාව අහගෙන ඉඳි. අහගෙන ඉඳලා මේ අපි පස්සේ කියන්නම් එහෙනම් හා බයි බයි ගිහිල්ලෙන්න කියන જાතිය මිනිස්සු නෙමෙයි. ඔබේ ප්‍රශ්නේ ඔබේ උත්තරේ ඒගොල්ලෝ ගාව ලෑස්ති කරලා තියෙන ඔබේ ප්‍රශ්නේ සල්ලි. ඒගොල්ලෝ ගාව උත්තරේ තියෙනවා සල්ලි ඔබට දෙන්න. ඔබේ ව්‍යාපාරය ගැන ඒගොල්ලන්ගේ හිතට වැදුනොත් ඔබට මේක කරගෙන යන්න පුළුවන්. ඔබට මේ දෙන සල්ලි ටික ගෙවාගෙන මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඔයාගේ ප්ලෑන් එක මරු කියලා LOLC finance වලට දැනුනොත් ඒ මොහොතේම ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය කරන සල්ලි ටික ඔබට දෙන්න ලෑස්ති. රයිට්. ඒක එකක්. අනිත් එක තමයි මේ දවස්වල අපි ගොඩක් වෙලාවට දකින ওই රට යන සිහින තියෙනවනේ ගොඩක් කට්ටියට.
ඉගෙන ගන්න ළමයින්ට ජොබ්ස් කරන අයට රට යන සිහිනය තියෙනවා. ඉතින් රට යන්නත් මූලික වශයෙන් මුදලක් අවශ්‍ය කරනවා. වීසා එක හදාගන්න තැන ඉඳලා පාස්පෝර්ට් එක හදාගන්න තැන ඉඳලා ටිකට් එක හදාගෙන ඒව ඔක්කොටම සල්ලි. ඉතින් ඔගලගේ ගෙවල් දොරවල් උකස් තියන්න අවශ්‍ය නෑ. LOLC ෆයිනෑන්ස් වෙත එන්න ඔබ අරගෙන යන්න ඕනේ ඔබේ දැන් ජොබ් එකක් සඳහා රට යන කෙනෙක් නම් තමයි මේ අවස්ථාව තියෙන. ඔබ ජොබ් එකකට රට යනවා නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අප්‍රූවල් එකත් එක්ක ලියුමක් හම්බ වෙනවනේ. මේක අපි මේ ජොබ් එක හරි අපි දන්නවා මේක අපි ඕකේ කරලා තියෙන වගේ ලෙටර් එකක් තියෙනවා. අන්න ඒ ලෙටර් එකත් එක්ක LOLC ෆයිනෑන්ස් වෙත යන්න. ඒගොල්ලෝ ලෑස්ති ඔබේ සිහිනය ගොඩ දාලා දෙන්න. හරිද? ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සමාගමෙන් ලබා දෙන ණය රක්ෂණයකුත් ඔබට හම්බ වෙනවා. ඉතින් ඒ ඔබ ගන්න මුදලට රක්ෂණාවරණයක් හම්බ වෙනවා. හදිසි හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එතනදිත් බය වෙන්න දෙයක් නැහැ. ඔබට ඒ රක්ෂණාවරණය තියෙන නිසා. පළවෙනිම කාරණාව තමයි අවම දින ගණනකින් ඔබට ණය සල්ලි ටික හම්බ වෙනවා. පොඩි දවස් කිහිපයයි ඒගොල්ලෝ ගන්නෙ. දීර්ඝ කාලන අවුරුදු දැන් රස්සාවට යනවා අවුරුදු දෙකකට අවුරුදු පහකින් නෙමේ ණය හම්බ වෙනවා. හරිද? එහෙම දැන් තියෙනවා. ඔව්. මේ යන්න තියෙනවා හෙට අනිද්දාට. හැබැයි සල්ලි අපි තව මේක ඔක්කොම ප්‍රොසෙස් වෙලා එනකොට තව අවුරුද්දක් යයි. හෑ? එහෙම නෙමෙයි. LOLC ෆයිනෑන්ස් ඒගොල්ලෝ අවම දින ගණනකින් ඔබට ඒ ණය මුදල් ලබා දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, නිලධාරියෙක් ඔබ ගාවට ඇවිල්ලා ඔබට ඒ වැඩේ කරන්න අවශ්‍ය උපදෙස් සහ ඒ සේවාව ලබා දෙන්න ලෑස්ති. ඊට පස්සේ ඔන්ලයින් ගෙවන්නත් පුළුවන්. රට ගිහිලා ඔන්ලයින් ගෙවන විදිහටත් ඒක හදාගන්න පුළුවන් LOLC ෆයිනෑන්ස් වලින්. මම හිතනවා ඔබට තියෙන මූලික දැවෙන ප්‍රශ්න දෙකකට පිළිතුරු හම්බුණා කියලා LOLC එකෙන්. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. හරිද? ව්‍යාපාරයක් ස්ටාර්ට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒකටත් යන LOLC ෆයිනෑන්ස්. ඒ වගේම රට යන ජොබ් එකකට රට යන සිහිනයක් තියෙනවා නම් ඒකට සල්ලි හොය හොය මේ දවස්වල ඉන්නවා නම් ඔබට අපි ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලන්ගේ ශාඛා ගොඩක් තියෙනවා ලංකාව පුරාම LOLC ෆයිනෑන්ස් වෙත යන්න කියලා. හරිද? ඊළඟට අපි කතා කරන්න ඕනේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන. රයිට්? ඒගොල්ලෝ හැමදාම කතා කරන්නේ ඔබේ නිින්ද ගැන නේ. දැන් මෙට්ටයක් විකුණගෙන මෙට්ටේ මේ වගේ මෙට්ටේ අර වගේ කියනවට වඩා ඔබට නිදා ගැනීමේ ගැටලු තියෙන කෙනෙක්ද ඔබ? සමහරක් මිනිස්සු ඉන්නවානේ ඕන දැනක වැටුනොත් නිින්ද යනවා. හැබැයි අර පොඩ්ඩක් ස්මාර්ට් වොච් එකක් එහෙම දාලා බලන්න ඔබට ඩීප් ස්ලීප් එකක් කොච්චර වෙලාද තියෙන්නේ කියලා. ඔය වැටුන තැන නිින්ද යන මනුස්සයට වුණත් අර ඩීප් ස්ලීප් කියන තත්ත්වයට ගිහිලා තියෙන හරිම කෙටි පොඩි වෙලාවයි. සමහරකට එහෙම ගිහිල්ලා නැති තරම් නිදාගෙන හිටියට අඩ නිින්දේ. මේ වෙන කරන ඔක්කොම දාන අපි නිදාගෙන ඉන්නේ. ආ මෙහෙමයි, තාත්තා ගෙදර ආවා, කොත්තු ගෙනාවා, ඔක්කොම ළම කෑවා, ආ වතුර බිව්වා, තාත්තා අම්මට මොකද්ද කිව්වා, අම්මා බැන්නා තාත්තට, ඔක්කොම මතකයි නිදාගෙන හිටියට. ඒ කියන්නේ හොඳ නිින්දක් නෙමෙයි ඔබ ලබලා තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඔබ හොඳට නිදා ගන්න ඕනේ. හොඳට නිදාගත්තේ නැත්තම් පහුවදාට ඔබේ වැඩ ඔක්කොම ප්ලෑන්ස් ඔක්කොම ඉවරයි. අනිත් එක කාලයක් එහෙම හොඳට නිින්ද යන්නේ නැතුව තිබ්බොත් ලෝකෙ නැති ලෙඩ ඔබට හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ ස්වභාවිකවම අපිව රිෆ්‍රෙෂ් කරන, ස්වභාවිකවම අපිව යථා තත්ත්වයට පත් කරන, අපේ ශරීරය ඇතුලේ රෙපයා කළ ඔක්කොම තියෙන ජොයින්ට්ස්ද අරවද මේවද ඇතුලේ තියෙන ඉන්ද්‍රීන් ඔක්කොම තිබ්බ විදිහට හදන, ඒ හදන්නේ කාලය තමයි නිින්ද කියලා කියන්නේ. ඉතින් ඒක ඔබ දෙන්න ඕනේ. ඔබ කොච්චර ලොක්කෙක් වුණත්, කොච්චර සල්ලි හැම කරන කෙනෙක් වුණත් ඔබ නිදාගත්තේ නැත්තම් කවදා හරි දවසක ඔබට ඒ සල්ලි පාවිච්චි කරන්න, ඒ කියන්නේ ඔබ සතුටු වෙන්න කියලා හිතන් ඉන්නවනේ. අපි කාලෙකින් මෙහෙම මෙහෙම ඉන්නවා, කාලෙකින් යනවා ටුවර්ස් යනවා, කාලෙකින් මෙහෙම ඉන්නවා කියලා ඒ කාලේ එන්නේ නැහැ. ඔබ හරියට නිදාගත්තේ නැත්තම් ඔබට ඔබ ඒ හීන දකින කාලේ එන්නේ නැහැ. ඒ නිසා හොඳ නිින්දක් දාන්න. හරිද? ඒ නිින්ද ගැන ගොඩක් මහන්සි වෙනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒගොල්ලෝ තමයි වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් අපිට හඳුන්වලා දෙන්නේ. මෙට්ටේ ගැන නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ, නිින්ද ගැන. අන්න ඒකයි වැදගත්. ඒගොල්ලෝ ගාවට ගියාම ඒගොල්ලෝ කරන දෙයක් තමයි අපෝ පොඩ්ඩක් ඒගොල්ලෝ බලනවා, පරීක්ෂා කරලා බලනවා. නිකන් උණ බලනවා, මෙහෙම නලාව තියලා බලනවා, එහෙම නෙමෙයි. ඒගොල්ලගේ ක්‍රම සහ විදි තියෙනවා. ඒගොල්ලෝ ගියාම ඔය පොඩ්ඩක් නිකන් කියයි, මිස් මෙහෙම තනි කකුලින් චුටක් වා හිටගන්න. හිටගත්තට පස්සේ කවුරු හරි කෙනෙක් අපුව තල්ලු කරොත් අපිට සමබරතාවයේ ගිලිහිලා යනවා නේද? නිකන් වැටෙන්න යනවනේ. රයිට්. ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා ජැකට් එකක්. දාගන්න මිස් මේ ජැකට් එක. ජැකට් එක දාගෙන විනාඩි 5ක් විතර ඉන්න කියනවා. එහෙම ඉඳලා ආයි අපිට කියනවා තනි කකුලෙන් හිටගෙන පොඩ්ඩක් ඉන්න කියලා. ආයි අපිම පොඩ්ඩක් තල්ලු කරනවා, අපේ සමබරතාවය නිකන් මෙහෙම නැති වෙන විදිහට තල්ලු කරනවා. හැබැයි ඔබ ජැකට් එක දාගෙන ඉන්නකොට එහෙම තල්ලු කරාට ඔබව වැටෙන්නේ නැහැ. ඔබට බැලන්ස් කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. නිකන් ඔබටත් හිතෙනවා මේක මැජික් එකක් නේ. ඩෙෆිනිට්ලි මේක මැජික් එකක්. ඔබ හිතන්න විනාඩි 5ක් දාගෙන ඉන්න ජැකට් එක නිසා එහෙම ඔබේ සමබරතාවය ආරක්ෂා වුණා නම් පැය 8ක් ඒ වගේ ජැකට් එක හදලා තියෙන ඒ වගේ ෆැබ්‍රික් එකකින් හදලා තියෙන මැට්‍රස් එකක් උඩ ඔබ පැය 8ක් නිදාගෙන හිටියොත් ඔබේ
සමබරතාවය, ඔබේ ශක්තිය, ඔබ ඒක කොයි තැන තියෙයිද? ඉතින් අන්න ඒ වගේ අමුතු විදිහේ අපි මෙච්චර කල් හිතමු නැතියේ විදිහේ මැට්‍රස් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. මම අර කියපු මැට්‍රස් එක තමයි බයෝ රිදමික් මැට්‍රස් එක. ඒගොල්ලගේ තව ග්‍රැෆීන් තියෙනවා. අර සමහරක් අය නිදාගත්තම බෙල්ලට දාඩිය දානවනේ. දාඩිය දාලා නැගිටිනවා. නිකන් ඇඟේ උෂ්ණත්වය, පිටත උෂ්ණත්වය වැඩි මිනිස්සු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගැලපෙන විදිහට කූල් මැට්‍රස් එකකුත් හඳුන්වලා දීලා තියෙනවා වැලන්ටිනෝ ඉටලි. ඔබේ තත්ත්වය පරීක්ෂා කරගන්න, නින්දේ තත්ත්වය පරීක්ෂා කරගන්න අනිවාර්යෙන් යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. එතනදී ඔබට පොඩ්ඩක් නිදා ගන්න කියලා ඔබ කැමති විදිහට ඔබේ මැට්‍රස් එක තෝරලා දෙන්න. ඒගොල්ලන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. එක දවසක් හරි යන්න වෝඩ් ප්ලේස් වල තියෙන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. මෙට්ට ගන්න යන්න හිතාගෙන යන්න එපා. නිකන් හිතාගෙන යනකොට පොඩි නිින්දක් දාන්න යනවා කියලා හිතාගෙන යන්නකෝ. ගිහිලා ට්‍රයි කරලා බලන්න. ඇත්තට නිින්ද කියන එක අපිට අවශ්‍යම දෙයක්. ගොඩක් වෙලාවට දැකලා තියෙනවා නේද හරි ස්ට්‍රෙස් මිනිස්සුන්ට බනින, එහෙම මිනිස්සුන්ව දැකලා තියෙනවා නේ පාරේ යනකොට කේන්ති යන, ඔෆිස් වල පොඩි හරි මිස්ටේක් එකක් වෙන්න බෑ යකා ඇවිස්සෙන. ඒ මිනිස්සුන්ගේ නිින්ද ප්‍රශ්නයක් තියෙනවා මට හිතෙන විදියට. ඒ ඔක්කොම යවන්න ඕනි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට. විශේෂයෙන්ම අපේ අරවින්දව යවන්න ඕනි. අපිට පොඩි වැරද්දක්වත් කරන්න බෑ මෙතන යකා ඇවිස්සෙන. 9:47

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
0: සමාගම. මොළවදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශය.
6: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

අදදේ මම ලස්සන පෝස්ටගත් දැක්ක හැබැයි එක මට ජීවිතයටවත් කරන්න බැරි එකක්. ඒක තියෙන්නේ නිශ්ශබ්දව වැඩ කරන්න සාර්ථකත්වයට ශබ්ද නැගීමට ඉඩහරින්. කොහොමද මම නිශ්ශබ්දව වැඩ කරන්න? මම නිවේදිකාවක්නේ. මං කතා කරොත්නේ මට සාර්ථක වෙන්න. සමහර දේවල් තියෙනවා කරන්නම බෑනේ. නිවේදික නිවේදිකාවන්ට, ගායක ගායිකාවන්ට, නළු නිළියන්ට නිශ්ශබ්දව වැඩ කරන්න හැ. ඒක හරියන්නේ. හරි, ඕකේ. ඒ හැම මේ තියෙන හැම පෝස්ට් එකම අපිට හරියනවා එහෙම කියලා එකක් නැහැ. හොඳේ. හරිද? එහෙමනේ අපි දැන් අම්මෝ Facebook එකේ තියෙන ඔක්කොම අර හොඳ ඒවා ඒවා ඔක්කොම කරන්න යනවා මෙතන. අනේ මේ 9යි විනාඩි 56යි දැන් වෙලාව. අද දවසේම මට අවස්ථාව ලැබුණා ලොරි ටොක්ස් දෙන්න. යේ. හැබැයි දැන් තමයි මම රියල් ලොරි ටොක් එක දෙන්නේ. ඒ තමයි අපේ ඉසුසු ලොරි එකත් එක්ක. හරිද? ඉතින් අපේ රටේ මේ තියෙන සප්ලයි චේන් එක ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමු බලන්න. අපි දන්නවද? දැන් අපි කඩේට ගිහිල්ලා බඩු ටික ගන්නවා, එළවලු ටික ගන්නවා. අපි දන්නවද මේක කොහෙන්ද ආවේ, කින්ද මන්ද? අනේ ඕවා හොයන්න අපිට වෙලාවක් නැහැනේ. හැබැයි ඕවා නැති වුණොත් අන්න අද එලෝලු ටික ඇවිල්ල නෑ. ඔන්න එතකොට තමයි එන්නේ ඇවිස්සිලානේ. රයිට්. මේක ක්‍රමානුකූලව මෙහෙම දිගටම කෙරෙන්න ප්‍රධාන හේතුවක් තමයි මිස් මේක සප්ලයි චේන් එක. මේක තැනකින් තැනකට අරගෙන යන මේ වැඩසටහන. ඔබ දන්නවද ලංකාවේ ඉසුසු ලොරි දිනව 50,000කටත් වඩා වැඩියෙන්. ඒ කියන්නේ මේ සප්ලයි චේන් එකේ ලොකුම බරක් අරගෙන, ලොකුම වගකීමක් අරගෙන වැඩ කරන ලොරි එක මොකක්ද කියලා හොයලා බැලුවොත් ඒ තමයි ඉසුසු කියලා කියන ලොරි එක. කියන ලොරි එක කියලා කියන දැන ඉසුසු ලොරි එක කිව්වම ඔබ දන්නවා. රයිට්. ඉතින් 50,000කට වඩා වැඩියෙන් රට පුරා තියෙන ඉසුසු ලොරි එක ඔබට ගෙන්වා බෙදා හරින්නේ ජපානේ ඉඳලා ගෙන්නන්න බලයලත් නියෝජිතයා වෙන්නේ සතුස මෝටර්ස්. රයිට්. ඒ කතා ටික ඔබ හොඳටම දන්නවා. දැන් මේ අපි පහුගිය දවස් ටික පුරාවටම අපි මහන්සි වුණේ මේ ඉසුසු ලොරි එකක් විකුණන්න. අනේ ගන්න ඕගලන ලොරියක් ඕනි නම් ගන්න යන්න සතුස මෝටර්ස් යන්න. ඒක නෙමෙයි අපිට කියන්න ඕනි කාරණාව. ඒගොල්ලන්ගේ වෙනම වැඩසටහනක් තියෙනවා. අපිට ඕනි අන්න ඒ වැඩසටහන ගැන ඔබව දැනුවත් කරන්න. මොකද ඉසුසු ලොරි එකක් ගන්න කියලා අමුතුවෙන් ඇන ඇන කියන්න දෙයක් නැහැ. ඔබ දන්න ඔබ ලොරි එකක් පාවිච්චි කරන මනුස්සෙන් ඔබ දන්නවා ඉසුසු ලොරියක් තමයි හරියන්නේ ඔබ කරන වැඩේට කියලා. මොකද කිලෝමීටර් 104,500ක් වදයක් නැතුව දුවන්න පුළුවන්. පොඩි හරි ප්‍රශ්නයක් එන්නේ එච්චර දිව්වට පස්සේ. හරිද? ඒ නිසා තමයි සෙකන්ඩ් හෑන්ඩ් උනත් ඉසුසු ලොරි එකකට මෙච්චර හොඳ මාකට් එකක් තියෙන්නේ. අවුරුදු 64ක් සතස මෝටර්ස් මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යතාවය ලොරි විකුණන එක නෙමෙයි, ඒ විකුණන එක කෙරෙනවනේ. ලොරි විකුණන එක තමයි ඒගොල්ලගේ වැඩේ. හරි. හැබැයි ඒක කෙරෙනවා. ඒක අමුතුවෙන් ඔබව උනන්දු කරන්න දෙයක් නෑ. ඔබ ඒ වැඩේට සෙට්. හැබැයි ඒගොල්ලන්ට ඕනි මේ අපේ රටේ තියෙන සප්ලයි චේන් එක කිසිදු ප්‍රමාදයකින් තොරව, කිසිදු ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ ලොරි එක මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ සප්ලයි චේන් එකට බාධාවක් නේ, ඒක නතර වෙනවනේ. අන්න එහෙම නොවි මේක එක දිගට ලස්සනට ක්‍රියාත්මක වෙනවා දකින්න තමයි සතුස මෝටර්ස් වලට ඕනි. ඒ නිසා ඒගොල්ලෝ ලොකු බරක් කරට අරගෙන, ලොකු වගකීමක් කරට අරගෙන අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ වැඩේ ගැන කතා කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හරිද? දැන් ඔබට තියෙනවා ඉසුසු ලොරියක්. ඔබ මොකද කරන්නේ? ඔබ සාමාන්‍ය මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් දන්න කෙනෙක්ගේ ගරාජ් එකට දානවා. අරවින්ද අයියාගේ ගරාජ් එකට දානවා. හැබැයි අරවින්ද අයියා කියලා කියන්නේ එයාට ඉසුසු ලොරි සම්බන්ධයෙන් එයාට ලොකු දැනුමක් නැහැ. ඒ ලොරි එකේ කෑලි ගලවන්න ඕන කරන පාර්ට්ස් මොනවත් එයා ඒ මනුස්සයා ගාව නැහැ. ඒ මනුස්සයා කරන්නේ ඔබ යනකම් ඉඳලා ගල් ඉන්නක් අරගෙන ඇනේට තියලා තද කරලා ඇනේ ගලවනවා. අනේ අර හම්බ කරන් කන වාහනේ ගරාජ් වලින් සලකන විදිහ එහෙම තමයි. ඉතින් මං කියන්නේ නැහැ ඉතින් මොනවා කරන්න දේ මිනිස්සු කොහොම හරි ඉතින් ඇනේ ගලවන්නත් එපා ඉතින්නේ. ඒ මිනිස්සු ගාව ඒකට ඕන කරන ටූල් එක නැත්තම් අපි කොච්චර ටූල් පාවිච්චි කරන්නේ කොට වැඩක් නැහැ නේ. මනුස්සයා ගාව ඒ ටූල් එක නැත්තම් ඒ මනුස්සයා කරන්න තියෙන ලේසිම ක්‍රමේ පාවිච්චි කරලා ගල් ඉන්නකින් ඇනලා හරි මොකක් හරි කරලා ඒ මනුස්සයා බලන්නේ ඒ වැඩේ කරලා දෙන්න. ඉතින් ඒක ඒ ගරාජ් එකේ මනුස්සයාගේ වැරද්දක් නෙමෙයි. මේ වැරද්ද ඔබේ. ඔබ දැන ඔබ වාහනේ ගිහිල්ලා දානවා කරන්න බැරි ගරාජ් එකකට. ඒ මනුස්සයා ඉතින් මොන හරි කරලා දෙනවා. හැබැයි ඔබේ වාහනේ තමයි ඩැමේජ් වෙන්නේ. ඒ නිසා අපි ඔබට මතක් කරනවා, සතුස මෝටර්ස් මතක් කරනවා, ඒගොල්ලන්ගේ තියෙනවා වාහන සර්විස් කරන, වාහන බලාගන්න, වාහන හදාගන්න තැන් ටික ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒ තැන්වලට ඔබේ වාහනේ ඉසුසු වාහනේ ගිහිල්ලා දාන්න පුළුවන් නම් ඔබේ ලස්සන්ට ඒ රිපෙයා කරන එක, සර්විස් කරන එක ලස්සනට කරගන්න පුළුවන් සතුස මෝටර්ස් වෙතින්. එතකොට ඔබේ ඔය සප්ලයි චේන් එකට බාධාවක් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ දවස් දෙකක් යනවා වාහනේ ගොඩ දාලා දෙන්න.
හැබැයි ඔබ සතුස මෝටර්සෙකට ඔබේ වාහනේ දැම්මොත් ඉසුසු ලොරිය දැම්මොතින් ඒගොල්ලෝ ඒකට තව ලොරියක් ඔබට දෙනවා ඒ දවස් ටිකේ පාවිච්චි කරන්න. එතකොට සප්ලයි චේන් එකට මුත් ප්‍රශ්නයක් වෙනවද? ඔබේ බිස්නස් එකට ප්‍රශ්නයක් වෙනවද? පොඩි ගාණක් අය කරනවා. මේ නිකම්ම දෙන්නේ නැහැ හරිද? පොඩි ගාණක් අය කරනවා. හැබැයි ඔබට වෙන පාඩුව තරං ගානක් නෙමෙයි. කියන්නේ හිතන්නකෝ ඔබට එහෙම වැඩේ කරන්න නැති විට ලොකු පාඩුවක් වෙනවනේ. එහෙම පාඩුවක් නෙමෙයි. පොඩි ගානයි දෙන්න ඕනේ. ඔබ ලාභ පිට ලාභ ලැබමින් අර ලොරියක පාවිච්චි කරන ඔබේ ලොරියක හදලා දෙනකම්. ඉතින් ඒ වගේ අමුතුම වගකීමක් කරට අරගෙන තියෙනවා සතස මෝටර්ස් මේ සප්ලයි චේන් එක දිගටම පවත්වගෙන යන්නේ. ඉතින් මේ පාරිභෝගිකයා මේ අනිත් මිනිස්සු ගැන සමහරක් ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට වඩා ඒගොල්ලෝ වැඩි යමක් කරන්න හැමතිස්සෙම උත්සාහ කරන, ට්‍රයි කරන අන්න එහෙම කට්ටියක් තමයි සතස මෝටර්ස් කියලා කියන්නේ. ඉතින් දැන් මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඔයගලන්ට කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් හරි මොනා හරි දෙන්නම්. අද නෙමෙයි වෙන දවසක දෙන්නද? නෑ අද මං ගාව තිබ්බා. මම ඔයගලන්ට දෙන්නම් සතුසු මෝටර්ස් වලට කතා කරන්න, ඉසුසු ලොරි ගැන විස්තර දැනගන්න. අරවින්ද හිටියා නම් මට මේ කොල්ල එහෙම ටක් ගාලා එකතු කරලා දෙන්න. කොහෙද නෑ නාරයි. රයිට්, ඔයගලන්ට අපි කියනවා කතා කරන්න ඕනේ නම්බර් එක තමයි 0777025225 කියන නම්බර් එකට කතා කරන්න සතුස මෝටර්ස් වලට. එතකොට ඔබට මේ ගැන වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් ඔබේ ඉසුසු ලොරි එක ගැන. හරිද? 10:01 දැන් වෙලාව. ඊළඟට මතක් කරන්න ඕනේ කලරප් ගැන. කලරප් කියලා කියන්නේ වහලට සහ සිවිලිමට අපිට ලොකු වාසියක් දෙන කට්ටිය. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සිවිලිමක් ගහනකොට අපි ආසයි ලස්සනට පේන ලී පාටට පෙනෙන සිවිලිමක් ගහගන්න. ඉතින් ඒකට අපි පාවිච්චි කරන්නෙම ලීනි. ලී පෙනුම තමයි අපිට ගන්න ඕනේ වෙලා තියෙන හින්දා අපි ලී පාවිච්චි කරනවා. ලී පාවිච්චි කරද්දි ඔබ දන්නවද ලෝකෙ නැති ප්‍රශ්න ටිකකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. අංක 1 තමයි ලී වේයෝ කනවා ගුල්ලෝ වහනවා එතන ප්‍රශ්න. ඊට පස්සේ ඒක කාලයක් පාවිච්චි කිරීමේ ගැටලුවක් එනවනේ, සවුත් වෙලා යනවා. දෙවැනි කාරණාව තමයි වතුරෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්, පෙඟෙන්න පුළුවන්, අවුෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්, ඉදිමෙන්න පුළුවන්, පැලෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ අනිතික ලී එකට හරියට සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්නේ නැති වුණාම මේකේ පෙනුමෙත් පොඩි අවුලක් තියෙනවා. හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපේ ගෙවල් වලට එන්නේ ඉතින් හොඳට ඕපදූප හොයන සෙට් එක නේද? ඒ මිනිස්සු මෙහෙම බලලා ඕ මේ අතන පොඩි මේ හිලක් තියෙනවා නේ සිවිලි මේ බලන්න කරා ආ ආ ආ කාගෙන්වත් මොකට දන්නේ වචන අහන්නේ. දාන එකේ දාන්නක හොඳම ස්ට්‍රිප් සීලින් එක. ඒක තමයි කලර් අප් කියලා කියන්නේ. ඔබ ආසයි ලී පෙනුමට ලේයි පාටට ඉතින කොස් මහෝගනි තේක බුරුම තේක පාටින් ලස්සනට ගන්න පුළුවන්. ඊළඟට අර මං කිව්ව ප්‍රශ්න ටික එහෙම් පිටින්ම නෑ. ඒ කියන්නේ ඔබේ හිත නිදහස්. මේවා ගුල්ලෝ කන්නත් බෑ, වේයෝ කන්නත් බෑ, ඒවා මුකුත් බෑ. අවුවට වැස්සට මේක හොඳට ඔරොත්තු දෙනවා. අනිත් එක මේක හෝදන්න උනත් පුළුවන්. අර පුස් ජාති දිලීර මේක හැදෙන්නේ නෑ. හොඳට ක්ලීන් එකට ලස්සනට තියාගන්න පුළුවන්. කවුරු හරි ළඟට ගිහිලා ටච් කරලා අල්ලලා පොලෝල බල්ල බැලුවොත් ඇරෙන්න මේක ලී නෙමෙයි කියලා කාටවත් කියන්නත් බෑ. ඒ නිසා ඔබ කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් දාගත්තොත් ආයි නිකන් අමුතුවෙන් කියන්න යන්න එපා මේක ලී නෙමෙයි අරගයි මේකයි කියලා. ඉන්න ඔයා මහෝගනි දාලා තියෙන්නේ නේ වහලට. එහෙම ඉන්නේ කෙනෙක් එකපාර ඌ කියන්නත් එපා. එතකොට නේ හරි නේ. colorup.lk.com සයිට් එකට ගියොත් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි කන්ටැක්ට් කරන්න නම්බර් එකකුත් දෙන්නම්. 0115 748 738 0115 748 738 තමයි නම්බර්.

රූෆ්ටොප් ගාඩන් එකේ ඉන්න ආසද, ඒවගේ තැනක ඔබ ජීවත් වෙන්න කැමතිද, 16th ෆ්ලෝ එකේ 16th ලෙවල් එකේ තියෙන අන්න ඒ වගේ ලොකුම ලොකු රූෆ්ටොප් ගාඩන් එකක්, එක සවුත් ඒෂියන් ලාර්ජස්ට් රූෆ්ටොප් ගාඩන් එක. හරිද? ආයේ තර්ක දෙකක් නෑ. මේක ඔබට හඳුනලා දෙන්නේ ප්‍රයිම් ගෲප් එකේ භූමි රියලිටි හෝල්ඩින්ස්, ඒගොල්ලන්ගේ අනුබද්ධිත තවත් ආයතනයක්. ඉතින් ඒගොල්ලන්ගේ හොඳම ප්‍රොජෙක්ට් එකක් ගැන අපි මේ දවස්වල කතා කරනවා. ඒකට අපි කියන්නේ ඕසී කියලා. ඕසී ප්‍රොඩෙක්ට් එක ප්‍රොජෙක්ට් එක ගැන අපි කතා කරමු. මේක තියෙන්නේ කඩුවැල. දැන් කඩුවැල තියෙනකොට ඔයගලන්ට පාරවල් දෙකකින් මේ ඕසී එකට යන්න පුළුවන්කම තියෙනවා. අලුත් නුවර පාරෙන් යන්නත් පුළුවන්, ලෝ ලෙවල් එකෙන් යන්නත් පුළුවන්. හරිද? ඒ වගේම කඩුවෙල තියෙන උසම ලෑන්ඩ් එක තමයි මේගොල්ලෝ මේ වැඩේට තෝරගෙන තියෙන්නේ. ෆ්ලෝස් තියෙනවා 16ක්, ඊට පස්සේ යුනිට්ස් තියෙනවා 35යි. නෑ, 35 නෙමෙයි, ඊට වඩා වැඩි ගණන් තියෙනවනේ. මොකද දැනටමත් යුනිට් 100ක් විකිණිලා ඉවරයි. යුනිට් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනෝනේ. මං හරියටම ගාන කොච්චරද කියලා. ආ, යුනිට්ස් තියෙනවා 351ක්. හරිද? යුනිට් 351ක් තියෙනවා, දැනටමත් 100ක් විකිණිලා ඉවරයි. ඉතින් ඔබටත් පුළුවන් යන්න ගිහිලා බලන්න කඩුවෙල තියෙන මේ ලස්සන ප්‍රොජෙක්ට් එක ගැන. අපි ඊට කලින් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න නම්බර්ස් දෙන්නම්, කතා කරලා වෙලාවක් දාගන්න. තව විශේෂ දේවල් ටිකක් තියෙනවා මේ ගැන කතා කරන්න. මම අර කිව්වනේ සවුත් ඒෂියන් ලාර්ජස්ට් රූෆ්ටොප් ගාඩන් එක තියෙනවා කියලා. මේකේ ඇතුලේ තියෙනවා ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා, ලොකු දිග ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ view එක ගත්තොත් කොලම්බෝ සිටි ලයින් එක ලස්සන්ට පේනවා. ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටරන්ට් තියෙනවා, බාය ඒරියා එකක් තියෙනවා, මල්ටි ෆන්ක්ෂන් හෝල් එකක් තියෙනවා. ඊට පස්සේ ජිම්ද, යෝගා ඩෙක්ද, තව තියෙනවා මොකද්ද මේ බෝලින් ඒරියා එක, නෑ නෑ, පිකල් බෝල් ඒරියා එකක් තියෙනවා, කැරකි හෝල් එකක් තියෙනවා, ගේමින් ජෝන් එකක් තියෙනවා, ටියුෂන් මොන හරි එහෙම පොඩි අයට තියෙනවා ටියුෂන් ඒරියා එකකුත් තියෙනවා, කෝවර්කින් ස්පේස් එකක් තියෙනවා, ග්‍රවුන්ඩ් එකේ තියෙනවා, කිඩ්ස් ප්ලේ ඒරියා එකක්, ජොගින් ට්‍රැක්ස් තියෙනවා, ලොන්ඩ්‍රි කලෙක්ටින් පොයින්ට්ස්. මේ වගේ ලොකුම ලොකු ආස කරන හිතන හැමදේම තියෙන ප්‍රොජෙක්ට් එකක් තමයි මේ භූමි රියලිටි හෝල්ඩින්ස් හඳුනලා දෙන ඕසී කියලා කියන්නේ. පර්චස් 400කටත් වඩා වැඩි භූමි භාගයක් එකතු කළ තමයි මේ අපාර්ට්මන්ට්ස් හදලා තියෙන්නේ. මිලියන 35 ඉඳලා මිලියන 49 වෙනකල් ඕගලන්ට අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ පේමන්ට් ප්ලෑන් එකකුත් දීලා තිනවා, මුලින් 10%ක් ගෙවලා ඊට පස්සේ 1% ගානේ ගෙවන. ඉතින් මං හිතනවා මේ කාලේ ඔබට අහන්න ලැබෙන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් තමයි මේ භූමි රියලිටි හෝල්ඩින්ස් ඔබට හඳුන්වලා දෙන කඩුවෙල තියෙන මේ සුපිරි ප්‍රොජෙක්ට් එක. මේකට අපි කියන්නේ ඕසී කියලා. ඕසී අපාර්ට්මන්ට්ස් ප්‍රයිම් ගෲප් එක තමයි. ඒ කියන්නේ මෙතන උඩම ඉන්න කෙනා ප්‍රයිම් ගෲප් එක, එයාගේ තව කෙනෙක් තමයි භූමි රියලිටි හෝල්ඩින්ස් කියලා කියන්නේ. ඉතින් ඒ විශ්වාසය ගැන අය යමුතුෙන් කියන්න දෙයක් නැහැ. අපි ප්‍රයිම් එකත් එක්ක කොච්චර කාලයක් අපි මේ දැන් ගොඩක් මිනිස්සු තමන්ගේ ගෙදර, තමන්ගේ අපාර්ට්මන්ට් එක, තමන්ගේ විලායකට වෙලා ඉන්නේ ප්‍රයිම් ගෲප් එක නිසායි සිහිනෙට යන්න පුළුවන් උනේ. ඒකට විශේෂ ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ ප්‍රයිම් ගෲප් එකට. මොකද සමහරක් මිනිස්සුන්ට ගෙයක් දොරක් හදාගන්න සිහින තිබ්බට ඒකට යන්න ඒගොල්ලන්ට විදිහක් තිබ්බේ නැහැ. සල්ලි ප්‍රශ්න අරවා මේවා හින්දා ඒගොල්ලන්ට ඒ සිහිනේ කල් දදා හිටියේ. හැබැයි ප්‍රයිම් ගෲප් එක හැමදාම ට්‍රයි කරේ මිනිස්සුන්ට අපාර්ට්මන්ට් එකක් වුණත්, ගෙයක් වුණත්, විලායකක් වුණත් ගන්න පුළුවන් ගානට ගෙනල්ලා දෙන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හැමදාම ඩවුන් පේමන්ට් කියන කතාවේදී පුදුම විදිහට සාධාරණයි. වෙන තැන්වල 50-60 ගෙවන්න ඕනි ඩවුන් පේමන්ට් එක. හැබැයි අපේ ප්‍රයිම් ගෲප් එකේ මොන ප්‍රොජෙක්ට් එකට ගියත් 10%ක් වගේ ගෙවලා ඔබට ප්‍රොජෙක්ට් එක ඔබේ කරගෙන ඊට පස්සේ ගෙවාගෙන යන්න ප්ලෑන්ස් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ගයක් දොරක් තමන්ට ඉන්න ලැබෙනවා කියන්නේ, තමන්ගෙම තැනක ඉන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ මිනිස්සුෙකුට තියෙන ලොකු සිහිනයක්. ඒක සැබෑ කරලා දෙන්න ප්‍රයිම් ගෲප් එක හැමදාම ට්‍රයි කරනවා. ඒගොල්ලන්ගේ තවත් ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි භූමි හෝල්ඩින්ස් කරන, භූමි රියලිටි හෝල්ඩින්ස් කරන ඕසී කියලා කියන්නේ. ඉතින් ඕසී එකට ගිහිල්ලා බලන්න ලස්සන ප්‍රොජෙක්ට් එකක්. මං ආසයි යන ඒගොල්ලන්ගේ අරුතින මේ කද්ද මේ ලොකුම ලොකු ටොප් ගාඩන් එක. මං ආසයි රූෆ් ටොප් ගාඩන් එක ලස්සනයි. ඒක හැදිලා ආවට පස්සේ ඉතින් කොහොමද කියලා බලාගන්න පුළන්නේ නේද? වැඩි විස්තර දැනගන්න ඉතින් ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න. අපි හෙටත් ඒගොල්ලෝ ගැන වැඩි විස්තර කියන්න. ඒක නම් ෂෝක් ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා තමයි අපි මෙච්චර මතක් කරන්නේ. මිලියන 35 ඉඳලා ඔගලන්ට ගන්න පුළුවන්කමක් තියෙනවා කඩුවෙල කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳ ඒරියා එකක් නේ ජීවත් වෙන්න. සාමාන්‍යයෙන් අපි හැමදාම කියනවා කොළඹ කියන එක දැන් ටික ඈතට යනවනේ. කොට්ටාව හෝමගමත් දැන් කොළඹ වෙලා තියෙනවා. ඊට පස්සේ අහ පැත්තෙන් කඩුවෙල ඔය පැතිත් කොළඹට ළඟයි, ටක් ගාල වැඩ ටික කරගන්න පුළුවන් හයිවේ එකට ළඟයි. ඉතින් ෂෝක් නියමයි. ඕසී ප්‍රොජෙක්ට් එක ලස්සන අපාර්ට්මන්ට්ස්.
අපි වැඩිවිස්තර හෙටත් කියන්නම් ප්‍රයිම් ගරුප් එකේ මේ අලුත් වැඩේ ගැන. ඊළඟට අපි කතා කරනවා අපේ මේ දන්න නේද ඔගොලු දැන් වහලක් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන පළවෙනිට එන නම තමයි රයිනෝ කියලා කියන්නේ. රයිනෝ ප්‍රීමියම්. ඔබ දන්නද රයිනෝ ප්‍රීමියම් හඳුන වචන කියවෙන්නේ නෑ බ්‍රෝ. ආයි පටන් ගන්නවා. උගුර ගිහිල්ලා තියෙන. අපි වහල ගැන කතා කරද්දි අපිට මුලින් කියවෙන නම තමයි රයිනෝ කියලා කියන්නේ. ඉතින් රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඉන්න කට්ටියක්. ඒකයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ සර්විස් එක ගැන ඒගොල්ලන්ගෙන් අපේ ගෙදරත් දාලා තියෙන රයිනෝ ෂීට්. ඒ නිසා ඒ විශ්වාසය අංක 1 තියලා කතා කරන්න පුළුවන්. රයිනෝ ගැන කතා කරද්දි මේගොල්ලෝ මේ අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. මේක නියම සුපිරි වැඩක්, මෙච්චරකල් කාටවත් හිතුන්නේ නැති වැඩක්. ඒගොල්ලන්ගේ රයිනෝ ෂීට් එකේ යටිපැත්තේ ඒගොල්ලෝ ස්වභාවික මැටි ආලේපනයක් එක තමයි මාකට් එකට හඳුන්වලා දෙන්නේ ඒගොල්ලන්ගේ අලුත් ප්‍රොඩක්ට් එක. ඉතින් මේ මැටි ආලේපනේ තියෙන නිසා ඕගොල්ලෝ මේ සිවිලිමක් ගැහුවේ නැතත් කිසි අවුලක් නැහැ. හොඳ ලස්සන නිමාවක්, ලස්සන ලුක් එකක් මේ වහලට ඇවිල්ලා තියෙනවා, මේ ෂීට් එකට ඇවිල්ලා තියෙනවා ස්වභාවික මැටි ආලේපණය නිසා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ දවස්වල තියෙන රස්නේ, දවල්ට තියෙන රස්නේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ රස්නේ උනත් අර මැටි ආලේපණය තියෙන නිසා ඇතුළු වෙන උෂ්ණත්වය, ඒ කියන්නේ රස්නේ යම් ප්‍රමාණයකින් අඩු කරලා දෙන්න මේක ಉಪකාරී වෙනවා. ඉතින් අලුත් ප්‍රොඩක්ට් එකක්, ෂෝක් ප්‍රොඩක්ට් එකක්. අපි මේ ප්‍රොඩක්ට් එක ගැන වැඩි විස්තර කතා කරමු ඉස්සරහට. අපිට ෆොටෝස් උත් එවලා තිනවා. වව්, ඇත්තමයි. සිවිලිමක් ගහන්න ඕනේ, හරි ලස්සන පෙනුමක් ගෙදරට ගන්න පුළුවන් මේ අලුත්ම රයිනෝ ෂීට් එකෙන්. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර කියන්න, ඕගලන්ට කන්ටැක්ට් කරගන්න. අපි මේ විස්තර කියන්නත් කලින් ඔබට කන්ටැක්ට් කරගෙන මේ ගැන දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් කතා කරන්න 1396 කියන නම්බරයකට. 1396 රයිනෝ වලට. එහෙනම් මම යමි. හෙට එමු. අද තනියෙන්නේ, අද යමි. හෙට අරවින්දත් එක්ක එමු. එමු. සුබ දවසක්. ජය වේවා.

0: यह था टॉप स्टोरी।
1: डेंगू रोगीन हेडेक तहस सिकमवाई। वसरे में दक्वा काले तुला मेरठीन वार्ता भी यह थी डेंगू रोगीन संख्या वह हेडेक तहस सिकमवाती बनवा। जनवरी पाल मुन्दा सिट ये दक्वा काले तुला मेरठीन वार्ता भी यह थी समस्त डेंगू रोगीन संख्या वह हेडेक तहस हेटक। ජූලි මාසයේ ගත වූ දින පහ තුළ පමණක් ඩෙංගු රෝගීන් 5673 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32054ක්. ඒ දිවෙනින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.5ක් බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු ආදී අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 142ක් වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ කරන 39ක්. මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 7500කට පමණ මෙවන විට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 627222 අමතන්න.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්ල
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: රාජ්‍යරිය ගොබ්බයා
7: එයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්
8: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන 01114700යි

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
1: H15 පිස්සුවක්ම තමයි.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: CDB රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන.

0: Ruti.
1: දැන් වෙලාව පෙරවරු 10යි විනාඩි 38යි. මෙන්න දැන් ලැබුණු පොතක්. මේකමුව බන්දරාගාරය ආශ්‍රිතව යළි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. එහි සිටින සියත වාර්තාකරුවන් සඳහන් කළේ බන්දනාගාර රැඳවියන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවයි. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් යොදවා ඇති නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්දනාගාරයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොදවා තිබෙනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. මේකමුව බන්දනාගාරයේ ආශ්‍රිතව යළි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. එහි සිටින සියත වාර්තාකරුවන් සඳහන් කළේ බන්දනාගාර රැඳවියන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවයි. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් යොදවා ඇති නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්දනාගාරයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොදවා තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු සියත
0: ප්‍රවෘත්තිය.

0: ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01164 667 222 අමතන්න.
1: මේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
10: බල කරන්න පුළුවන්.
9: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වවත් ඔළුව වනන. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: क्या था टॉप स्टोरी
1: මේකම බන්දරාගාරය යළි නොසන්සුන්. මේකම බන්දරාගාරය තුළ යළි හටගත් නොසන්සුන්කාරී තත්වයෙන් මෙවන විට තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මේ ගමෝරෝහලටයි. රදමයන් සහ බන්දරාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ අද පෙරවරුවේදී. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් යොදවා ඇති නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්දනාගාරයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායමෙන්ම මීගමුව මීරිකම සහ වේයන්කොට පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය ලේකම් නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ.
2: මීගමුව බන්ධනාගාරයේ ඊයේ දින ඇතිවෙච්ච ඒ කලහකාරී ගැටුම්කාරී සිද්ධිය යම් මට්ටමකට සමනය වෙලා තිබුණා. නමුත් මේ වෙනකොට නැවතත් ඒක වර්ධනය වෙලා තිනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඇතුලේ වෙඩි හඬ කීපයක් ඇසිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තුවාලකරුවන් මේ වෙනකොට ප්‍රතිකාරවලට යොමු කරලා තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් අපි දිගින් දිගටම බලධාරීන්ට කිව්වා මේකට මැදිහත් වෙන්න මේක විසඳන්න කියලා. මොකද ඇත්තටම ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් තමයි මේ වෙමින් තියෙන්නේ. බලධාරීන් මේකට මැදිහත් වෙලා වහාම මේක අවසන් කරන්න, මේක සමනය කරන්න, මේක ස්ථිර, මේකට නිමාවක් ඇති කරන්න එන්න ඕන කියන එක තමයි අපි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටු විදිහට කියා සිටින්නේ.
1: මේකම බන්දරාගාරයේ රඳවියන් දෙපිරිසක් අතර ඊයේ දහවල් කාලයේදී ගැටුමක් ඇති වුණා. එම ගැටුමෙන් තුවාල ලැබූ රඳවියන් 36 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව දෙදෙනෙකු මිය ගියා. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Theater. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52%. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.75% පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
3: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: Anna, da su duko tigena e Disney.
1: Denen Anna. Satyata wasala hawasa dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: 98.2 98.4
9: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බදන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විති

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කොබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 705 515 555 අමතන්න

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත ප්‍රවෘත්ති
1: දැන් වෙලාව උදේ 11 විනාඩි 34යි. මෙන්න දැන් ලැබුණු පොතක්. මීගමුව බන්ධනාගාරය තුළ යළි හටගත් ඔසන්සුන්කාරී තත්ත්වයෙන් 6 දිනක මිය ගොස් තිබෙනවා. තුවල් ලැබ ඇති ගණන 35කට අධිකයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත්තේ අද පෙරවරු වේදී. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් යොදව ඇති නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවල් ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්ධනාගාරයවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම මීගමුව බීරිකම සහ බේයන්ගොඩ පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබෙනවා. මෙන්නෙම පුවත නැවතත්. මීගමුව බන්ධනාගාරය තුළ යළි හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවල් ලැබ ඇති ගණන 35කට අධිකයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාවය හටගෙන ඇත්තේ අද පෙරවරු වේදී. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් යොදව ඇති නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවල් ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්ධනාගාරයවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම මීගමුව මීරිකම සහ වේයන්ගොඩ පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිතර තොරතුරු අපගේ මධ්‍යහන 12 ප්‍රධාන පුවත් විකාශය තුලින් බලාපොරොත්තු වන්න.
0: සියත ප්‍රවෘත්ති

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මේකමුව බන්ධනාගාරය යළි නොසන්සුන්.
3: ඒකේ ප්‍රතිඵලයක් විදිහට තුවාලකරුවන් මේ වෙනකොට ප්‍රතිකාරවලට යොමු කරලා තියෙනවා.
2: බස් පරීක්ෂාව ඇරඹේ. ඩෙංගු රෝගීන් 61,000ක්ම බයි. බිත්තර මිල යළි ඉහළ යන ලකුණු. බ්‍රසීල සුපිරිපා පන්දු තරුව පිටියෙන් සමුගණී.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing.

0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නීලවිකාශන
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
3: SDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: සම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
8: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මේකමුව බන්ධනාගාරයේ අදත් කැටුම් හතක් මරුට. බස් පරීක්ෂාව ඇරඹෙයි. ඩෙංගු රෝගීන් 60,000ක්ම වයි. බිත්තර මිල යළි ඉහළ යන ලකුණු. බ්‍රසීල සුපිරිපා පන්දු තරුව පිටියෙන් සමුගනේ.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරය තුළ යළි හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් 7 දෙනෙකු කුමිය ගොස් තිබෙනවා. ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකු ඇතුළත් තුවාල ලබා ඇති ගණන 40කට අධිකයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මේකමුව රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ අද පෙරවරුවේදී. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් යොදවා තිබූ නමුත් එම අවස්ථාවේදී නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායමෙන්ව මීගමුව, මීරිකම සහ බේයන්කොඩ පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් කැඳවා තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ලේකම් නිතිඥ සේනක පෙරේරා සඳහන් කළේ.
3: ඉතින් අපි දිගින් දිගටම බලධාරීන්ට කිව්වා මේකට මැදිහත් වෙන්න, මේක විසඳන්න කියලා. මොකද ඇත්තටම ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් තමයි මේ දැන් වෙමින් තියෙන්නේ. බලධාරීන් මේකට මැදිහත් වෙලා වහාම මේක අවසන් කරන්න, මේක සමනය කරන්න, මේක ස්ථිර, මේකට නිමාවක් ඇති කරන්න එන්න ඕන කියන එක තමයි අපි ආසිටින්නේ.
1: මේකමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ 10:00 කාලයේදී ගැටුමක් ඇති වුණා. ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 36 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ඒ අතරින් 2 දෙනෙකුද මියගියා. එම ගැටුම බෝරු මූනා නැමැති අපරාධකාරී සමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සුරේෂ් නැමැත්තකු විසින් මෙහෙවා ඇති බවයි පොලිසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවා දුන් බවට කියන සිද්ධියක් මීට මූලික වී තිබෙනවා. කාන්තා රැඳවියන් සිටින කොටසේද ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර උන් කිහිප දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක නිරත වුණා. පසුව එම තත්ත්වය පාලනය කළ බවත්, කිසිදු කාන්තා රැඳවියෙකු තුවාල ලබා නොමැති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. සිදුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,060ක්. ජූලි මාසයේ ගත වූ දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,673 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32,054ක්. එය දිවෙනින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.5% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දිවෙන පුරා ඩෙංගු අධිවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් 142ක් වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 39ක්. මදුරුවන් පෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 1,500කට පමණ බෙවර විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි වැඩ බලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ බස්නාහිර පළාතේ ඩෙංගු අධිවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමෙහි දෙවන දිනය වන අද දිනේත් අඛණ්ඩ පරීක්ෂා කිරීම සිදු කරන බවයි.
4: මේ විශේෂ වැඩසටහන් තුළදී මදුරුවන් බෝනු ස්ථාන පවත්වාගෙන ගිය 7,500කට ආසන්න සංඛ්‍යාවට එරෙහිව නඩු පැවරන්න කටයුතු කරලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. විශේෂයෙන්ම මේ නඩු පැවරීමෙන් මහජනතාව යම් අපහසුතාවයකට ලක් කිරීම හෝ එවැනි අරමුණකට නෙමෙයි මේ ඇත්තටම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. රටේ සමස්ත පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සහ මේ මදුරුවන් බෝනු ස්ථාන පවත්වාගෙන යන්නන්ගේ ඇතුළු අසල්වැසියන්ගේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන් ලංකා පුරා ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය පාලනය වන තුරු විශේෂයෙන්ම අපි ඉල්ලන්නේ මදුරුවන් බෝනු ස්ථාන සියල්ල ඉවත් කරන්න කටයුතු කරන්න. කෙසේ වෙතත් අපි නොසැලකිලිමත් ලෙස මදුරුවන් බෝනු ස්ථාන තවදුරටත් පවත්වාගෙන යන ස්ථාන හමු වුණොත් නැවත නිවේදන නිකුත් කිරීමක් හෝ අවවාද කිරීමකින් තොරව ඍජුවම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගැනත් අපි විශේෂයෙන්ම අනතුරු අඟවනවා.
1: මේ දිනවල ඩෙංගු රෝගය මෙන්ම තවත් රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජයසිංහ සඳහන් කළේ චිකුන්ගුන්යා රෝගීන්ද මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බවයි.
5: චිකුන්ගුන්යා රෝගය සහ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ එකම කාණ්ඩයේ මදුරුවන්ගේ. එහෙනම් චිකුන්ගුන්යා රෝගයත් මේ අතරතුරේදීම ඉහළ යමින් පවතින ආකාරයක් තමයි අපි දකින්නේ. ඊට අමතරව කුඩා දරුවෝ අතර ඉන්ෆ්ලුවන්සා රෝගයත් අපි දකිනවා. ඊට අමතරව වෛරස් ශ්වසන ආබාධ දකිනවා. වෛරස් උණ රෝග තත්ත්වයන් අපි දකිනවා. පහුගිය දිනවල අපි දැක්කා දරුවන් අතර වේගෙන් මොළේ උණ රෝග තත්ත්වයක් පැතිරී ගියා. ඒ රෝගිනුත් අපි නිරීක්ෂණ පොදුවේ ජනතාව අතර බෝවන රෝග වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආකාරයක් අපි දකින්නේ. විශේෂයෙන් මේ රෝගවලින් අතිමහත් බහුතරයක් සාමාන්‍යයෙන් බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා. ඒ කියන්නේ බිඳිති මාර්ගයේ විසුම් යාමෙන් කැස්සෙන් පරිසරයට පිටවන බිඳිති නිසා තමයි මේක බෝ වෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ මේ බෝවන රෝගවලින් වැළකී සිටීම තමයි වටින්නේ. ඔය රෝගේ වැළඳෙනවට වඩා රෝගේ නිවාරණය කියන කාරණේ වැදගත්. ඒ නිසා හැම වෙලාවෙම මුව ආවරණයක් නැත්නම් ෆේස් මාස්ක් එකක් භාවිතා කරන්න, දෑත් සෝදන්න, විශේෂයෙන් ජනතාවගේ අවශ්‍ය ස්ථානවලට ගිහිල්ලා ආවට පස්සේ ඒ ස්ථානවලට යනකොට මේ ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කරන්න.
1: ඉහළ නැංවූ බස් ගාස්තු සංශෝධිත ලේඛන පරීක්ෂාව අද සිට ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. පිටකොටුව බස්ටියන් මාවත කේන්ද්‍ර කරගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙම වසර අවසන් වීමට පෙර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ජනතාව දක්වූයේ මෙවන් අදහසක්.
6: ඒකත් අර්බුදකාරී විදිහට වැඩි කරලා තියෙන්නේ. මොකද නුගේකොට පත්තර මුල 56යි. රුගියල ඒවා කොහෙන්ද යන්නේ කියන්නකො. ඒ වගේ මිනිස්සු අපහසුතාවයට පත් වෙන විදිහම තමයි හැමදේම සිද්ධ වෙන්නේ.
1: අදී සුකෝපභෝගී බස් රථ සඳහා වන ගැටලුව පිළිබඳව ඉදිරියේදී ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කරන බවයි අන්තර් පළාත් පෞද්ගලික සංගමේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ.
7: අධිකරණයේ නඩුවක් පවතින නිසා තමයි සෙමි ගාස්තු ඉදිරියේදී සාකච්ඡා කරලා මේ බස් වලට කොහොමද ඒක ලබා දෙන්නේ නැත්නම් මේ සේවාව අහෝසි වෙනවද කියන එක. ඉතින් ඒ නඩුවේ තියෙන දුර අනුව තමයි යම් කිසි දෙයක් වෙන්නේ. දැනට ගාස්තුව පෙන්වලා තියෙනවා සාමාන්‍යයෙන් බස් ගාස්තුවයි, සෙමි ලක්ෂිරි බස් ගාස්තුවයි, ලක්ෂිරි බස් ගාස්තුවයි. එතකොට ඒකේදී අධිසුභෝගී ගාස්තුව පෙන්වලා නැහැ. මොකද ඒ සේවාව අයින් වෙලා තියෙනවා. එතකොට මේකෙදි සෙමි සේවාව ගොඩක් දුරට මේ නඩු අධිකරණයේ බිඳුවක් තියෙන නිසා තමයි මේක සාකච්ඡා කරමින් ඉන්නේ. සතිය අධ්‍යයනය කරද්දී මේකට විසඳුමක් කරා මේකෙත් වෙනසක් දකින්න පුළුවන් වෙනවා.
1: ඉහළ දෙමළ බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම උපරිම ගාස්තුව වූ රුපියල් 2422 රුපියල් 2902 දක්වා රුපියල් 480කින් ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කළේ. ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 339ක් ලෙස සටහන්ව තිබෙනවා. ඇමරිකානු ඩොලරයේ ගණුම් අනුපාතය සටහන් වැත්තේ රුපියල් 330ක් ලෙසයි. මෙරට අපනයන ආදායම පහත ගොස් ඇති බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසනවා. පසුගිය මාස දෙක තුළ ඇඟලුම් ඇතුළු අපනයන නිෂ්පාදනය සඳහා බලශක්ති පිරිවැය ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි ඔහු පැවසුවේ.
8: ඇඟලුම් ඇතුළු ප්‍රධාන වශයෙන්ම ලංකාවෙන් පිටරට යවන ප්‍රධාන නිෂ්පාදනය කරන ආයතන වලට තියෙන 10% වගේ ප්‍රමාණයකින් සමස්තයක් වශයෙන් ගත්තොත් අපනයන ආදායම අඩු වෙලා තියෙනවා. පහුගිය මාසය දෙක තුළ ගල් ශක්තියට වැය කරන පිරිවැය අධික වෙලා තියෙනවා. ඉතින් මේ දෙක නිසා අපි රටක් හැටියට අපේ විදේශයේ ඉපැයීම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් වෙළඳ ආදායම අඩු වීම දෙවෙනි කාරණය තමයි පිරිවැය වැඩි වීම නිසා නිෂ්පාදන වියදම් වැඩි වීම.
1: මෙම වසරේ මුල් මාස 5 තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක්. ඒ වෙළඳ භාණ්ඩ අපනයනය 18.25ක් සහ සේවා අපනයන 18.67ක් මූලික කරගනිමින් කැරට් 24ක රන් පවුමක මිල අද සටහන් වූයේ රුපියල් 382,000ක් ලෙසයි. සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමේ සභාපති ලලින් විජේසිංහ පැවසුවේ කැරට් 22 රන් පවුමක මිල 351,000ක් ලෙස සටහන් වැති බවයි. මේ අතර බඩිරිඟු ආනයනය සඳහා රජය මගින් ලබා දී තිබූ ටෙන්ඩර් පටිපාටිය අතේට වීමත් සමග කුකුළු මස් සහ බිත්තර මිල පාලනයකින් තොරව ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පැවසුවේ කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා බඩිරුගු ආනයනය කඩිනම් කළ යුතු බවයි.
9: ලංකාවේ බඩිරුගු ගන්නස් නැහැ. අද ලංකාවේ බඩිරුගු ගත්තාම රුපියල් 170ක 65ක් විතර යනවා කිලෝ එක. දැන් රටින් බඩිරුගු ගේන ආණ්ඩුව අපිට පොමිට් දීලා තිබ්බා. ඒකත් නවත්තලා තියෙනවා. ඒකෙන් වෙන්නේ බ්‍රොයිලර් පැත්ත ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කිකිලුගේ කිලෝ 2.5ක් විතර අදින එක 145 බඩිරුගු තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒකෙන් අන්තිමට සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් විතර වැටෙනවා මේ ලයිව් වේට් බර. ඒ වගේම විතර නිෂ්පාදනයේ 185ක් 90ක් තියෙන එකට 145ක්ම අපි තමයි බඩිරුගු තමයි පාවිච්චි කරන්නේ. ඒක අඩු වෙච්චාම ඒකෙනුත් 160ක් විතර නිෂ්පාදනයේ අඩු වෙනවා. ඊට පස්සේ අන්තිමට වෙන්නේ මස් මිල යනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් බිත්තර මිල යනවා.
1: රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙරට ස්වෛරී භාවයට සිදු කරන බලපෑම දැඩිව හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආගමික උත්සවයකට එක්වමින්.
10: කාට හරි අමතක වුණා නම් මතක් කරලා දෙන්න කැමතියි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ස්ථිරසාර වගන්තියක් බුද්ධ ශාසනය පෝෂණය කිරීම, අනිකුත් ආගම් ඒවා ආරක්ෂා කිරීම අපි ඉෂ්ට සිද්ධ කරන්නට ඕ. හැබැයි ওই වචන ටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණට මදි. ඒක මහ පොළොවේ තිබෙන්නට ඕ. අපේ රටේ ස්වෛරීත්වය නාමික ස්වෛරීත්වයක් වීම ප්‍රමාණවත් නැහැ. අපේ රටේ ස්වෛරීත්වයට දරුණු ලෙස අභියෝග එල්ල වෙනවා. ඒවා එල්ල වෙන්නේ විශේෂයෙන්ම අපේ රට මුහුණ දෙන බරපතල අවදානම් තත්ත්වය තුළ. විවිධ බලවතුන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන කිචු ලිහිණියන් වගේ බලාගෙන ඉන්නවා අපේ රට දැහැගන්න.
1: විනිසුරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම ගැටලුවක් වී ඇත්තේ අපරාධවලට සම්බන්ධ පුද්ගලින්ට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසුවේ.
11: අපි රටේ සජිත් ප්‍රේමදාස මහත්තයර නාම රාජපක්ෂ මහත්තයලට රනිල් වික්‍රමසිංහ මහත්තයලයි කට්ටියට ආරම්භවල හිටපු ඒ වගේම මේ අපරාධ කරපු අයට තමයි දැන් මේ විනිසුරුන්ගේ කාලය අවුරුදු දෙකකින් වැඩි කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දක්ෂ විනිසුරු කෙනෙක් අපට ගොඩනගෙන කාලයත් එක්ක අත්දැකීම් එක්ක ඒකත් එක උත්තරයක්. මේ අපි ගෙනියන මේ අපරාධ ක්‍රියාවලිය මර්ධනය කරන්න යුක්තිය හා සාධාරණත්වයේ පසුතැවෙන්න ඒකත් එක උදව්වක්.
1: විපක්ෂය ආණ්ඩුවේ වැරදි සොයමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය මතුරස් සෙනවිරත්න පැවසුවේ.
12: විපක්ෂය දැන් ඔන්න පුවක්වල්ලක් පොළොවේ ගැහුව ඉස්රිලා තියෙනවා. ඒ නිසා විපක්ෂයට උවමනාවක් තියෙනවා. මොකක් හරි හාහුවක් මොකක් හරි දෙයක් ආවොත් එහෙම ආණ්ඩුව දැන් කඩා වැටෙනවා විනාශයි කියලා වගේ දෙයක් එළියට ගේන. ඒ විපක්ෂයට උවමනාවක් තියෙනවා. අපි ඇත්තටම විපක්ෂය ගැන අනුකම්පා කරනවා.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වන බව එක්සත්ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසනවා. එම ඒජන්සිය සඳහන් කළේ මෙම මාසයේ සිට ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ප්‍රබල වන බවයි. ඒ හේතුවෙන් අධික උණුසුම, නියඟ සහ ගම් වතුර අවදානම ඉහළ යනු ඇති බවයි එක්සත්ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පැවසුවේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ලොව පුරා රටවලට අනතුරු අඟවා ඇත්තේ දැනටමත් ආරම්භ වී ඇති එල්නිනෝ තත්ත්වයේ බලපෑමට සූදානම් වන ලෙසයි. ලොව ප්‍රධාන දේශගුණික මධ්‍යස්ථානවල පුරෝකථනවලට අනුව මධ්‍යම සහ නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති. උතුරු අර්ධගෝලයේ සරත් ඍතුව වන විට එල්නිනෝ තවදුරටත් ශක්තිමත් වන අතර එහි බලපෑම ලොව බොහෝ ප්‍රදේශවලට පැතිරෙනු ඇතැයි අපේක්ෂිතයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී සෙලෙට්සේ සෞලෝ පැවසුවේ එල්නිනෝ තත්ත්වයෙන් මිනිස් ජීවිත සහ ආර්ථිකයට සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අනුතුරු ඇඟවීමේ පද්ධති සහ සූදානම් වීමේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් සිටින බවයි. එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය ඉහළ යාමින් ඇතිවන ස්වභාවික දේශගුණික සංසිද්ධියක්. එමගින් ලොව පුරා සුළං වායු පීඩනය සහ වර්ෂාපතන රටාවන් වෙනස් වනු ඇති. මේ අතර භාවිසු ලුකුණාටුව හේතුවෙන් ගුවම් සහ උතුරු මරියානා දූපත්වලට තද වැසි සහ තද සුළං හටගෙන තිබෙනවා. පැයට කිලෝමීටර් 350ක වේගයෙන් භාවිසු ලුකුණාටුව පැසිෆික් දූපත් හරහා හමා යන බවයි ඇමරිකානු ජාතික කාලගුණ සේවය පැවසුවේ. බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දිනාගේ වටේ නෝර්වේ සමග ඊයේ පැවති තරගෙන් බ්‍රසීලය ගෝල 2-1 ලෙස පරාජයට පත්වීමත් සමගයි. මෙම තරගයේදී නෝර්වේ වෙනුවෙන් එර්ලින් හාලන්ඩ් අවසන් මිනිත්තු කිහිපයේදී ගෝල 2ක් වාර්තා කරමින් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දුන්නා. නේමාර් අතිරේක කාලයේදී දඬුවම් පහරකින් ගෝලයක් වාර්තා කළද එය බ්‍රසීලයේ පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැහැ. තරගෙන් පසු මාධ්‍යවේදී අදහස් දක්වමින් නේමාර් පැවසුවේ තමන් සිය ගමන ආරම්භ කළ පිටියෙන්ම අවසන් කිරීමට තීරණය කළ බවයි. 34 වැනි දින නේමාර් සිය ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුකණු ලැබුවේ බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. ඊයේ වාර්තා කළ දඬුවම් පහර නේමාර්ගේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු සහායකම ගෝලය වනවා. එසමක ඔහුගේ ජාත්‍යන්තර වාර්තාව ඉහළ ගියේ තරඟ 130කදී ගෝලාසුවක් ලෙසයි. ජාත්‍යන්තර පාපන්දු දිවිය තුළ නේමාර් 2013 වසරේ ෆිෆා කන්ෆෙඩරේෂන්ස් ශූරතාව දිනා ගැනීමටත් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී බ්‍රසීලයට ඓතිහාසික පාපන්දු රන් පදක්කම හිමි කර දීමටත් දායක වුණා. යලි සිරස්තල මේකමෝ බන්ධනාගාරයේ අදත් ගැටුම් 7ක් මරුට බස් පරීක්ෂාව ආරම්භේ ඩෙංගු රෝගීන් 61,000ක්ම වයි බිත්තර මිල යලි ඉහළ යන ලකුණු බ්‍රසීල සුපිරිපා පන්දු තරුව පිටියෙන් සමුගණේ සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම සිතාරා අතකෝරල සියත බලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6යි 30ට එදක් පන්ති සිටින්න පෑන් පෑපුවත් සමග
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Talk of the town.
1: ඒක තමයි මේක. මේ කියන්නේ ඒ ගැන.
2: දැන් මේ ටික විකුණ ගන්න අපි කන්ටැක්ට් කරන්න කවුද?
3: නම් මේ ගමන යන කිසි උමනාවක් නැහැ.
4: මට නම් ආයේ කොහොමවත් ගෙදර යන්න බෑ.
5: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකේ වැඩි විස්තර අහන්න අපි කතා කළේ ජනාටයි ප්‍රියාටයි.
1: කොහොමද පළවෙනි ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් එක?
6: අපි ජනප්‍රිය විදිහට අපි දෙන රංගපාන පළවෙනි චිත්‍රපටිය. ඉතින් අතිසාර්ථකව මේ දවස්වල තිරගත වෙනවා. ඒකමව කියන්නේ මේ ඇත්තටම දැනන්ත ශේෂ්ත්‍රයක්. ඉතින් මේ ෆීල්ඩ් එකට එනකොට පොලි ජකිතයක් තිබුණා. හැබැයි අපේ ජනප්‍රියයි ලකයි සිකයි රැට්
5: හොඳ සපෝට් එකක් හම්බෙන්නේ නැති
6: මේ කන්ත්‍රාක්ෂකතුමා සුරංග ගියල්විස් මහත්තයා ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. මොකද අපේ චරිතම ඒ කියන්නේ ජනාට ජනා විදියටම ප්‍රියාට ප්‍රියා විදියටම මේකන් ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. අනිත් අයත් එක්ක ඉතින් වැඩ කරන එක ඉතාමත්ම හරිම සුන්දර චිත්‍රපටිය බැලුවා මේක තේරෙනවා කොච්චර සුන්දරදේ අත්දැකීම කියලා.
1: ජනප්‍රියයි ෆිල්ම් එකක් කරන්න අදහසක් නැද්ද?
6: කලින්චි වගේ සිනමාව කියන්නේ ඉතින් අත්දැකීම් ටිකක් වැඩිපුර අරගෙන එන්න ඕන ක්ෂේත්‍රයක්. ඉතින් ඒක නිසා ඒකට අත්දැකීම් එකතු කරමින් මූලික අභිරේ අපි පිටපත සූදානම් කරමින් ඉන්න. හැබැයි ඒකට ටික කාලයක් අපි අරගන්නවා. ජනප්‍රියයි සිනමාවට එනවට වැඩිය සමලුයි රංගයි සිනමාවට එන වැඩක් විදියට තමයි. මොකද සිනමා නිර්මාණයක් විදියට තමයි ඉන්ටාගේ නිමිති.
7: සිකා ඔයා කතා කරන්න ඕනේ. ඔයා නිදාගන්න. ඒකිට නෙවෙයි බම් මට නිින්ද යන්නේත් නැහැ. උඹ කොරෝනා සද්දේ.
0: Talk of the town.
1: ඉස්සර Wimbledon කියන්නේ ටෙනිස් චැම්පියන්ෂිප් එකක් විතරයි.
5: හැබැයි දැන් ඒක ලෝකේ ලොකුම සම ෆැෂන් රණවේක වෙලා තියෙනවා.
1: පහුගිය දා පටන් ගත්ත Wimbledon චැම්පියන්ෂිප් එකේ පළවෙනි දවසේ හැමෝගෙම අවධානය දිනාගන්න සීටින් ඒරියා එකට ඉන්වයිට් කරලා තිබ්බ සෙලබ්‍රිටීස්ලට පුළුවන් වුණා.
5: ඒක මැච් ඕපනින් සෙරමොනි එකක් විදිහට නෙවෙයි, හොලිවුඩ් ප්‍රීමියර් එකක් විදිහට තමයි එදා තිබ්බේ.
1: එදා වැඩිපුරම ටෙන්ෂන් එක ගත්තේ ඇන් හැත්වේ. එයා ඇඳන් හිටිය අවුට්ෆිට් එක ගැන මේ වෙනකොට ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් කතා කරන්න ආරම්භ තියෙනවා.
0: Talk of the town. 98.2 FM 98.4 දිව

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 118 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 832 1000. NIB in the City University. The place to be.

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටයි මෙවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛාවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්, අද මෙන්න අදම අරන් යන්න. අමතන්න 01144700.
2: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මන්නම් හිතන්නේ නැහැ සර්.
2: දකින හින පිනන මානියට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න, බලන් ඉන්න. ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍ය

0: සිටි ද ප්ලේස් ටු බී. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
4: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන්.
4: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. කිව්වවත් ඔළුව වන්න. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
6: තියෙනවා. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
8: 98.2 98.4

0: කියා තා ටොප් ස්ටෝරි
1: මේකම බන්ධනාගාර ගැටමින් මියගිය ගණන 19ක් දක්වා ඉහළට. මේකම බන්ධනාගාරය තුල යලි හටගත් නොසන්සුන්කාරී තත්වෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළත් තුවන ලබා ඇති ගණන 100කට අසටයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මේකම රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවීම සහ බන්ධනාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන තිය අද පෙරවරු වේදී. මෙවන විට බන්ධනාගාරයේ අපට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායමින්ම මීගමුව මීරිගම සහ වේයන්ගොඩ පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් යොදවා තිබෙනවා. දැන් විදේශ පොතක්. ඔපෙක් සංවිධානය අගෝස්තු මාසයේ සිට සිය තෙල් නිෂ්පාදන ඉලක්ක තවදුරටත් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග අදලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ ගොස් තිබෙනවා. හොමුස් සමුද්‍ර සංධිය හරහා ප්‍රධාන තෙල් නිෂ්පාදන රටවල අපනයන යථාත්වයට පත්වීම හේතුවෙන්ද ලෝක වෙළඳපොලේ තෙල් සැපයුම ඉහළ යනවතැයි අපේක්ෂිතයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68.46ක් ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වැත්තේ ඇමරිකානු ඩොලර් 71.76

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නෑ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටිය උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය.
5: රජයේ වීගත්කට කොටන්න මොලක් නෑ.
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරටපත් වෙලා දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටිකේ ටන්ස් එක 100ට වතුර රත් වෙනකන් කකුලව දිය කෙලි ගන්න.
7: අවමෝෂෙන් රුපියල් 110කින් වා තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: වැඩි උනත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි උනත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාළගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
12: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
15: සිත් පැදගනි, කල් පවති. අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peenawa.
4: Naa.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජ බෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Co-bank debit card challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-bank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
5: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අබ දෙකකුත් ගහලා.
6: ඈරාලහමි?
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ?
6: ඕරාලහමි? One and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
7: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ.
7: Dilakavardhan Textiles.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.

0: මාදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0115 732 1000. NIBM The City University, The Place to Be.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: TB Banquet ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න. 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනි.
12: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
15: කාජිරිය ගොබ්බයා.
16: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
17: නිලබල කරේති ඔලමුල පුරේ.
18: ජූලි 6 වෙනිදා

0: किया था टॉप स्टोरी
1: මේගමුව බන්ධනාකාරයේ මියගිය ගණන ඉහළට මේගමුව බන්ධනාකාරය තුළ යලි හටගත් නොසන්සුන්කාරී තත්වයෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුද ඇතුළත්. තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට ආසන්නයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මේගමුව රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවියන් සහ බන්ධනාකාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ අද පෙරවරුවේදී. මේ වන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම මීගමුව, මීරිගම සහ වේයන්ගොඩ පොලිස් තහනවලින්ද නිලධාරීන් යොදවා තිබෙනවා. බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා යුද හමුදාවද යොදවා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ පළමු ටර්බයින තොග ඇතුළු උපාංග දිවයිනට රැගෙන වී තිබෙනවා. බලාගාරයෙන් නිෂ්පාදිත විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇත්තේ රුපියල් 14,137කටයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක්වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය සීමා වනු ඇති. ඉන් වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ආදරේ අරන් යන්න නෙවෙයි, ආදරේ අරන් ආවේ. එකක් නෙවෙයි ඉතින් දන්නවනේ මගේ හිතේ තියෙන ආදරේ කොච්චරක්ද කියලා. ගොඩාක් ගොඩාක්.

good afternoon. සුදු කොච්චගේ දවල් ෂෝ එක පටන් අරන් තියෙන්නේ කියලා තියාමුතු එන්නේ නැහනේ. දන්නවනේ හවස දෙක පහ වෙනකොටනේ.

0: அமெரிக்கா எக்ஸாட் ஜனபதி எக்ஸாட் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ் பிளாட்டினா 100 ஸ்டைலிஷ் பெனமை மைலேஜ் கை டெகம ஏகம ரைட் டெகே டிஆர்எல் ஹெட்லைட் ஆன்டி ஸ்கிட் பிரேக்கிங் சிஸ்டம் சஹ எலக்ட்ரானிக் ஃபியூல் இன்ஜெக்ஷன் தாட்சண்ய சமகி பிளாட்டினா 100 ஹெட் ஆஃப் வெட காரியா டேவிட் பீரிஸ் மோட்டர் கம்பெனி பிரைவேட் லிமிடெட் வித் சி டு சி கிஸ் தரம் லவ் රුපියල් 1450කට අද මෙන් ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123
2: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 320යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් වර්සිටි
3: ඔබත් ඒ ලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112 732 1000 NIBM the city university the place to be
4: finishing wahala kesa color of flow wajabena sit bedagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing mahalak nam color of samai
5: iturum ginumakata 7% dakwa ikala poliyak etulu buduma hitena wasi ekka lb premier savings ituru karana buduma hata amathanna 0112 202 fitch ratings a-lka outlook stable liyapadinchi mulle samagamaki
6: amme man thamai me sare wediyenma lakunu ganne naha naha man thamai wediyenma ganne
7: hari hari api balamu ko henang siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala
8: hariyata uttara dunnot rupiyal 5000 ko thammana
9: 5 wasare indan 11 wasara wenakan igena ganna duwe putte oyalatai me avasthawa
10: danma darawage 9 kamai wasarai 0714 151 151 ta whatsapp karanna satye දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: සියත පොකට් මනි
12: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්. 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්
13: ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: 8.0

හවස 2:00 වනාඩි 22:00 වෙලාව. ගියේ සතියේ එකෙක් මගෙන් සින්දුවක් කිල්ලුවා. හැබැයි මම ඒක දැක්කේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා. එදා මට සින්දුවක් දෙන්න බැරි වුණා. හැබැයි මං අද නම් හිතුවා මිස් කරන්න නැතුව කොහොම හරි මේ කෙල්ලට සින්දුවක් දෙනවා කියලා. කෙල්ල වගේ වුණාට ඉන්නේ කොල්ල වගේ. කොණ්ඩේ කොටට කපලා බයිකේකුත් තියෙනවා. හයි දිනු. කොහමද? දැක්කෙත් නෑ කාලෙකින්. හොඳින් ඉන්නවනේ? සතුටින් සැපෙන් ජොලියෙන් ඉන්නවනේ? කට්ටියට බර උස්සන්න දීලා ඔය සතුටින් ඉන්නවා, හිනා වෙලා ඉන්නවා. ජිම්නික තමයි දිනු වැඩ කරන්නේ. අපේ ගෙවල් පැත්තේ මත්තෙගොඩ. මං හිතන්නේ මත්තෙගොඩ තියෙන එකම ලේඩිස් ජිම් එකද කොහෙද නේද? මං දන්න විදිහට ක්‍රන්චර්ස් ලේඩිස් ජිම් එක. හායි, සුදු නෝනල ගොඩක් ඇති කියලා මට හිතනවා. ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්නවා.

ජිම් වලට සෙට් වෙන්න මේ වගේ සින්දු තමයි නේ හා අදි ගැම්මට බර උස්සන්න පුළුවා මේ ඒක යෝගලෝනේ මේ සින්දු මම තෝරගත්තේ ඉන්නකෝ ගැම්ම දෙන්නම් මං හවස 5 වෙනකම් හරිද

දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: ම
1: ෂේනයා ොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොක්කුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රියක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 327 777.
3: ජීබී බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0111 511 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන.

திலகவர்தன டெக்ஸ்டைல்ஸ் அமுதன்னு

0: මගේ දත් සෙට්ට කර දෙනවාන යානේ. හැලිලා යන්නත් දන්න ඇනේද? පෙට උදේ රැගිටිත්ති ඔක්කොම දත් සෙට්ටක වැටිලා තියෙයි දන්න. හනේ මන් දන්නේ. කමන් නෑ ඉතින් දත් සෙට්ටක රිදුනයි කියලා මොකද කතාන කර ඉන්නේ? සින්දු ඉල්ලපුවා දෙන්න ඕනේ. සමහරු සින්දු නැතත් කොහොම හරි මම මෙසේජ් එක කියවනවා බලාගෙන ඉන්නවා නේද? දැන් චතුරංග එයා ඉන්නේ ඉස්රායල් වල. එයාට මේ වෙලාවේ වෙන මුකුත් වැඩක් නැහැ. එයාට ඕනේ එයාගේ නම කියලා මම සින්දුවක් ප්ලේ කරන්න නේද චතු? එක විනාඩි 5ක් 10ක්වත් ඔයාට බෑ ඉවසගෙන ඉන්න. ඈ ඔටෝනික්මනේ සින්දුවක් නේ. හරි ඒ නිසා ඔන්න මං හිතාගත්තා මේ නම් සෙට් එක කියවද්දි මුලින්ම ඔයා ගැන කියන්න. හරිද? කොහොමද ඊශ්‍රායල් වල තත්ත්වේ? විස්තර කියන්න බලන්න අලුත් විස්තර මොනවාද කියලා. හොඳ ලොකු අප්ඩේට් එකක් ඕනේ. හරිද? ඊළඟට මට මෙසේජ් එකක් දාලා දෙනවා තුෂාර, සවුත් කොරියාවල තුෂාර. මං දැන් ඔයාව හොඳට මතක තියාගෙන ඉන්නේ. හරි? අයියෝ කවුද මේ චූටි බබා? තුෂාර කියලා දෙනවා රිජේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ටෙනාදි දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කියලා කොරියාවෙන් තුෂාර අංකල්. ඔ යාළුවෙක්ගේ බබෙක්ද? අනිවාර්යෙන්නේ පොඩි කට්ටිය ලෙඩ වුණාම අම්බෝ හරි අමාරුයිනේ හිතට. ඒක මාර අමාරුයි. අපිට ලෙඩක් වෙනවා වගේ නෙමෙයිනේ චූටි එක්කෙනෙක්ට ලෙඩ වුණාම නේද? එහෙනම් අපි ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරමු කෙනාඩි දුවට. ඊළඟට මට මෙසේජ් එකක් දාලා තියෙනවා කිඹුලා. සෙට් එකක් මහගෙන ඉන්නවලු. ඔ වයසක සෙට් එකක් ඒ කියන්නේ නේද? කස්සාද බැඳලා නේ ළමයිනුත් ඉන්නා ඉති වයසකයිනේ නැතු ඉති පොඩි කොල්ලෝ. අසිත සමීර බුද්ධිම වෙන්න තිනේ බුද්ධිමා. ඕකේ ඊට පස්සේ උදේ කාන්ති. එනං ආන්ටිලා අංකල්ලා සෙට් එක මාදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නෝ. කවුද මගෙන් ඉල්ලුවේ මේ අමකර කුරවිස්සරි? ඒක දෙන්න හදන්නේ හැබැයි ඔරිජිනල් වර්ෂන් එක නෙවෙයි. ඔරිජිනල් වර්ෂන් එක පොඩ්ඩක් ක්වලිටි මදි. දැන් සමහර වෙලාවට රේඩියෝකේ ප්ලේ කරන්න බැරි වර්ෂන්ස් තියෙනවනේ. ඒ පරණ සින්දු එහෙම පොඩි කේස් එකක් තියෙනවා. එනිසා AI වලින් රණාචි හදපු අලුත් වර්ෂන් එක තමයි ප්ලේ කරන්න වෙන්නේ. මං හිතන්නේ අවුලක් නැති වෙයි නේද? කොහොම හරි ඒ පරණ සින්දු මිනිස්සු අතරට යනවනම් නේද? AI නිසා හරි ඒක වටිනවා මම නම් හිතන්නේ. ඊළඟට මේ සුපර්වයිසර් රංජි බොස්, ඒ වගේම ඩෙමෙල්, ප්‍රදීප්, සුපුන්, අජන්ත, අසංක, ජාලිය මෙයාලා සෙට් එක මේකතු කරගන්න කියලා මම මෙසේජ් එකක් කියලා දිනවා. කවුද මේ කියවලා තියෙන්නේ? ඒ ඔපු එක්කෙනාගේ නම නෑනේ. ඒගොල්ලෝ ඉල්ලලා තින්නේ රාධා ක්‍රිෂ්ණ. ඒකත් ඉතින් දෙන්න වෙන්නේ AI වර්ෂන් එක. කමක නැහිද ලක්ෂිත? ඔයා කියන්නේ සමහරු දැන් කියලාවත් ඉල්ලනවා AI වර්ෂන් එක තමයි ඕනේ කියලා. එහෙම කිව්වොත් මට තව ලේසියි. නිකමට හිතලා බලන්න දත් සෙට් එක නැතුව කතා කරනකොට කොහොමද තියෙයිද කියලා.
1: මේව තමයි කතා කරන්න වෙන්නේ. මම යාගේ සුදු කොච්චියා. ගඩක් කඩේ.

හොරන සුජා තමයි සිින්දු එල්ලුවේ දැනුයි හොයාගත්තේ. ඉස්සංකා ගීතානී කුමාරී සිතාරා මේ සෙට්ටකම එකතු කරගන්න කියලා තේරෙනවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පිය

0: තේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
0: 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ටන් සේෆස්ට් apartment experience එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holding සමතන්න.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768833444. සීත හදවත් දිනු හිතවත්කම.
4: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති TB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශය.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
10: බල කරන්න පුළුවන්.
9: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වොත් ඔළුව වනනවා. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලලා
11: තියෙනවා. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5

0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: මාරාසය නෙමේකට මගේ නමේ කෑල්ලකුත් කියවෙනවා මේ සින්දුවේ. ඒකද මන්දා
1: ගස්සවල යන්නේ හිච්චි ගොල්ලෝ වෙයිද මෙල්ල ගස්සේ නාරා වගේ ඉසි ගොණ්ඩේ බූසි කෙල්ල
0: ගස්සරයිනේ

0: किया था टॉप स्टोरी।
1: මේගමුවේ රැඳවියන් වෙනත් බන්ධනාකාර වෙත. මේගමුව බන්ධනාකාරයේ රඳවා සිටින රැඳවියන් වෙනත් බන්ධනාකාර වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාකාරය තුළ රැඳවියන් 2400ක් රඳවා සිටින බවයි. මේගමුව බන්ධනාකාරය තුළ යලි හටගත් නොසන්සුන්කාරී තත්වෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගියා. ඒ අතරට බන්ධනාකාර නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළත් තුවාල ලබා ඇති සංඛ්‍යාව 100 දෙනෙකුට ආසන්නයි. ඔවුන් ප්‍රතිකාර සඳහා මීගම රෝහලට ඇතුළත් කෙරුණා. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර මෙම නොසන්සුන්තාව හටගෙන ඇත්තේ අද පෙරවරුවේදී. පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වුණා. බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

කට්ට කළුවරේ ෆොටෝ එකක් කරන් එවල තියෙනවා එක්කෙනෙක්. මං ඇහුවා වෙන රටකද ඉන්නේ කියලා. පස්සේ ඉතින් කොල්ලා කිව්වා ඔව් කියලා. මට හිතාගන්න බැරි වුණා මේ. මං හිතුව අයියේ රෑගත්තු එකක් අද මේ දැන් එව්වත් දන්නේ නැහෙනේ නේද? මාව කන්ෆියුස් කරන්න කියලා හිතාගෙන. බැලින්නම් ඔස්සේවල ඉන්නේ. ඔස්සේ කියන්නේ එතකොට අපේ වෙලාවත් එක බැලුවාම පැය 4ක් 4 මාරක් වගේ නේද වෙනස? කොහොම හරි දැන් එහෙට වෙලාව රෑ 7:08. ඔස්සේ කියන්නේ ඔයා මොන ප්‍රාන්තෙද ඉන්නේ? මාර කළුවරයි අනේ ලයිට් නැද්ද අප්පා? ඒ ගත්ත ෆොටෝ එකේ විදියනේ ඈ. ඔයා හෙන අඳුරකට ගිහිල්ලා තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ. අවුල නැහැ ඉතින්. හැබැයි ඔයාව පැහැදිලිව පේන්නේ නැහැ සුද්දා. ඒකයි අවුල. ඒකයි මට මේ අවුල. හරිද? මෙයා. මේ දවස්වල වින්ටර් එකලු ඒ නිසා ඉක්මනට කළුවර වෙනවා. එහෙමද? ඕකේ. ආදරෙන් එකතු කරගන්නවා. මම නම කිව්වේ නැහැ නේද මේ කුළු පැංචාගේ? දීපාල්. හලෝ. ඊළඟට ඕනේ ඔයාව කියලා තියෙනවා. එකනේ සින්දුවක් නෙවෙයි ලුවෝනේ, මාවලු ඕනේ, මාවලු. මේවට මොනවක් කියන්නද කියලා හිතාගන්න බෑනේ. මට ලැජ්ජයි තගයනේ. මට කොහෙ තිබ්බ ලැජ්ජාවත් මන් දාවා. මොන මොනා හරි ටයිප් කරනවා. එවන්න එවන්න ටයිප් කරලා එවන්න. ඒ අතරේ මම ඊළඟ මෙසේජ් එකට යනවා. කොරියාවල දිල්ෂාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. කොල්ලු කෙල්ල සේරම එකතු කරන් සින්දුවක් අහමු කියලා. තව වයිෆ් රවි ඉන්නේ. ඊළඟට පුතා තියෝ සන්තිෂ්. එවගේ මම්මලා දෙන්න පවුල කැටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. කොල්ලොන්ගේ දත් ගැලෙව්වහම එහෙම වෙනවලු. මං කිව්වනේ දත් සෙට් එකට දෙනවා කියලා. එහෙනම් ඉතින් මගේ විතර නෙවෙයිනේ ආශ්චර්ය ගෙතුරු දෙන්න එපේ. ඊළඟට මම එකතු කරගන්නවා මේ වැඩ කරන තැන. කාඩත් හොරෙන් මා වහන එක්කෙනෙක් ඉන්නවා. හොරෙන් අහන්නේ කියලා මට ෆොටෝ එකකුත් දාලා තියෙනවා. සුජීවනි, ඔහෙ එච්චරට කේස්ද? වනිනවද මාට්ටු වුණොත්? මොකද්ද කම්පනි එක? ඔසාගෙන මොකද්ද? අපි ෂේප් කරගමු හා. ලොකු සුබ මාගට් එකක වැඩ කරනවා කියලා කියලා තියෙන්නේ. කැෂිය. එහෙනම් ඉතින් පොඩක් කේස් ඇති නේද? කොහොමද? කස්ටමර්ස්ලා වහමනේ ඔයා නිකම් මේ සින්දු අහගෙන ෆුල් ෂෝන් එකේ ඉන්න ගමන් නේද? ඕව කරන්න අමාරුයිනේ. ඇත්ත ඇත්ත ඉතින් සාධාරණයි. හැබැයි ඔයා හොරෙන් අහනවානේ. ඒකට නම් උම්මා එකක් දෙන්න ඕනේ. ආදරෙයා, ඔච්චර කැපවීමෙන් මා වහනවා කියන්නේ? ෆෝන් යූස් කරන්න දෙන්නෙත් නැතුව නේද හොරෙන් බ්ලූටූත් කනෙක් කරගෙන මා වහනවා කියන්නේ? මං ඔයාට මගේ ආදරේ දෙන්න මෝනි. ඊළඟට කවුද මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි අහන්න ඕනේ. කොහමද රෑ 7 විතර වෙනකොට කළුවර වෙන්නේ කියලා? අනේ එහෙම අහන්න ඕනේ නෑ. ඔයා මර දැන් පැහැදිලි කළානේ වින්ට එකයි අරකයි මේකයි කියලා. දැන් පැහැදිලි සුදු. ඔච්චර නටන්න ඕනේ නෑ අපේ හා. ඊළඟට දිනෝජ් කර්න්ස් වල දමිත්. අයියෝ, එයා දැන්නේ ඉතින් මගෙන් කවිය ඉල්ලන්නේ. ඒ කවිය කොහෙ ලිව්වද කියලා මට මතක නෑ. මං කොහමරි ලස්සන කවියක් ඔයාට ලිව්වා වගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඔයා ඔයා පින් කරලා නෑ සුදු ඒක මගේ වොයිස් එකෙන් අහන්න. දුකයි දුකයි දුකයි දුකයි. හැබැයි ඒ කවිය ලස්සනයි කියලා ගොඩාක් අය කියලා තිබ්බා. ඉන්න බලන්න මං හොයාගන්න පුළුවන් වුණා. හොයාගන්න පුළුවන් වුණොත් හොඳේ. විශ්වාස කරන්න එපා. ඒක ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. මොකද මට විශ්වාසයක් තියෙනවා මට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ අපේ ස්ටුඩියෝ එක ඇතුලේ සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය දෙයක් වුණත්, ඒ කියන්නේ මේ නිතරම අපිට ඕනෙම කරන දෙයක් වුණත්, අපි කියමු AC එකේ රිමෝට් එක කියලා, ඒක වුණත් පැය කීපයකට වඩා වැඩි වේලාවක් නිකන් හොයන්න බැරි වුණොත් සදාකාලිකවම ඒක නැති වෙලා යනවා. ඔය යස්, අපේ මේ බීම් එකේ ෆෝන් එක
චාර්ජ් කරන්න චාර්ජ එකම හොයත්ද එක ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ආය අලුතින් චාර්ජ එකක් ගේනවා පහුවදාට.

0: Prieto. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්
6: හැබැයි අද වෙද්දී Thailand කේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0.718 492 492 0.71 132 77
8: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 152 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස තුනහම් මාරයි. ඒ කියන්නේ ෂෝ එකෙන් භාගයක් ඉවරයි. හැබැයි තව භාගයක් එහෙමම තියෙනවා. ඈ තව භාගයක් එහෙමම තියෙනවා කිව්වහම නිකන් වෙන වෙන දේවල් ඔලුවට එනවනේ. මම යනවා නිගම්බ වලට. කනිෂ්ක මට මෙසේජ් එකක් දාලා තිනවා. ඔයා මට වොයිස් නෝට් එකකුත් එවලා තියෙනවා. වොයිස් නෝට්ස් නම් අහන්න වෙන්නේ නෑ සුද්දා. මොකද සාමාන්‍ය මයික් එක ඔන් කරගත්තාම කොහොමත් ඔක මිස් වෙනවා. ඔක අහන්න බෑනේ. ඕක අහනකොට අනිත් අයටත් ඇහෙනවා. ඒක එකක්. අනිතක මයික් එක ඕෆ් කළයින් පස්සේ ඕක අහන්න මට මතක් වෙන්නේ නෑ. ඒ නිසා ටයිප් කරලා එවන එක තමයි වඩාත් සුදුසු. හරිද? ඔයා මොකද්ද කියලා තියෙනවා භාගයක්. ඕ ඕ අද සඳුදා. අද ඔට්ටු නෑ. හරිද? ඊළඟට අනුවා මෙන්න ඇවිල්ලා. කොහොමද වීකෙන්ඩ් එක කියලා අහලා තියෙනවා. මේ පාර නම් වීකෙන්ඩ් එක අමෝ මරු මරේ මරු. මොකද මම ගෙදරින් අඩියක්වත් එළියට තිබ්බේ නෑ. මම ගෙවල් අස්කලා. අපේ බොසා කිව්වනේ ගිය සිකුරාද කොහෙද. මං අහගෙන හිටියා ෂෝ එකේ. එයා කියනවා ගෙදර වුණත් පොඩක් අස්වස් කරන්න. අර අහුමුළු තැන්වල වුණත් නේ මදුරුව ඉන්නවා. මදුරුව ඉන්නවා. රිංගන් ඉන්නවා. ඒ කියන්නේ ඩෙංගු. මදුරුව බෝ වෙන්නේ පිරිසිදු වතුරේ තමයි. හැබැයි මදුරුව අර හැංගිලා ඉන්නවනේ. ලයිට් ඔෆ් කළාම තමයි ඩයල් ටික නේද ඇක්ටිව් වෙන්න ගන්න. ඒ කියන්නේ රෑට එහෙම මදුරුව නිකන් ඕන්නේ නෑනේ නේ. අනවශ්‍යයිනේ. ඊට පස්සේ මං කරපු වැඩේ ඔය ඇඳ යට එහෙම මුකුත් තියන්න හොඳ නෑ කියලා ෆෙන්ෂුයි කතන්දරයක් ඔයම මං හිතන්නේ මෝර්නින් ෂෝ එක ඇහුව නම් ඔළුවට යන්න ඇති. මම ඉතින් හොඳට ගෙවල් අස්පස් කරලා ටිකක් නිදහස්සේ හිටියා. මොකද සතියක් එක දිගට වැඩ කළාම පොඩ්ඩක් නේද හැම සතියෙම රෝන්දයන් නරකයි. මං කියන්නේ වීකෙන්ඩ් එකේ හැම සතියෙම රෝන්ද ගියාම වෙන්නේ ඊට පස්සේ ඇඟට කිසි රෙස්ට් එකක් නැති වෙනවනේ. ඊට පස්සේ අමාරුයි. එනිසා මම පොඩ්ඩක් රෙස්ට් කළා. දෙයනේ කියලා මම නිකන් අදායි ඔෆිස් ආවේ. අර සඳට සමහර වෙන්නේ ඔෆිස් අපෝ ඔෆිස් යන්න ඕනි කියලා. එහෙම නෙවෙයි මම මාර ඇක්ටිව් අනේ. මං කොහොමත් එහෙම තමයි. මං ආසාවෙන්නේ ඔෆිස් එන්නේ. ඔය අනිත් අය වගේ නෙවෙයිනි මම. මම කම්මැලි නෑනේ. අනිතක මට තියෙන එකම විනෝදෙ මේකනේ. ඒ නිසා ඉතින් මං අද මාර ගැම්මට ආවා ඔෆිස්. කොහොම හරි ඔබටත් මතක් කරනවා පොඩ්ඩක් ඔය අතෑරලා දාලා තියෙන සමහර වෙලාවටනේ ගෑස් කරනවා කියලා එහෙට මෙහෙට කකුලින් පීසි කරලානේ අහුගුළුවලනේ ඇඳන්නට අනම්මනා විසි කරලා තියෙන පොඩ අස්වස් කරලා ගන්න. මේ දවස්වල විශේෂයෙන් වතුර රැඳෙන තැන් ගැන පොඩක් හොයලා බලන්න සැලකිලිමත් වෙන්න. මොකද ඩෙංගු මදුරුවා නිකන් අනවශ්‍ය විදිහට නේ රඟනවා. බලන්න දැන් මේ වෙනකොටනේ කී දෙනෙක්ට ජීවිත අහිමි වෙලා තියෙනවද කියලා. එනිසා ඔබ ගැන හිතනවා වගේම වටේ පිටේ ඉන්න අය ගැනත් හිතලා පොඩක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. අනිතක දන්නවනේ ඔබේ වත්තේ කොහේ හරි තැනක ඔන්න ඩෙංගු බෝ වෙලා තියෙනවා කියලා අහු වුණොත් මාට්ටු වුණොත් ඊට පස්සේ දන්නවනේ ප්‍රශ්න ලේසි නෑ. ඕවා නඩු. එනිසා නිකන් අතෑරලා දාලා ඉන්න එපා. තමන්ගේ ගෙවැත්ත හොඳට පිරිසිදු කරගන්න. පිරිසිදු වතුර වුණත් එක් රැස් වෙලා තියෙනවා නම් කොහේ හරි ඒ ටික ඉතින් මොනාරි කරන්න වග බලා ගන්න. අපේ කාඩ් හරි අනතුරක් වෙනකන් කරදරයක් වෙනකන් අපිට ඒක ලොකු ගාණක් නෑ නේ. නිවුස් බලනවා මෙච්චරක් මෙච්චරක් මෙච්චරක් නැති වෙලා නේද කියලා එහෙම හිතලා ඒක තව නිවුස් එකක් විතරක් කරගන්න එපා. තමන්ගේ ළඟම කෙනෙක්ට මොන හරි වුණොත් තමයි අපිට ඒක දැනෙන්නේ නේ. ඒක කොයි වෙලේ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න. අනිත් අය ගැනත් හිතන්න. තමන්ගේ ආදරණීයයන් රැකගන්න. මම පොඩ්ඩක් පණ්ඩිත වෙලා වගේද වීකෙන්ඩ් එකෙන් පස්සේ ඈ? මේ වීලුවත් අහලුවක් කරලා ඉන්න කෙල්ල සීරියස් වුණා වගේනේ. එහෙම කොටසකුත් තියෙනවා මගේ ජීවිතේ. හරිද?

0: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියෙකුට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
1: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බෑන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බෑන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලහමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඕරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 98.4 ගම්ප

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම

0: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-5411-411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්චර්ස් බයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011-2-123-123.
3: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
5: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
6: බල කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. කිව්වවත් ඔළුව වනන. අනේ මන්දම කාටද කියන්නේ කියලා බලන්න තියෙනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
8: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: යප පොකට් මනී.

0: यह था टॉप स्टोरी।
1: ඩෙංගු පාලනයට නව ක්‍රමවේද දෙකක්. ඩෙංගු මතුරු පාලනය සඳහා එන්නත් සහ වොල්බැකියා ක්‍රමවේදය භාවිතයට අවධානය යොමු ඇති බව සෞඛ්‍ය මහත්තය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවයි. ඩෙංගු මතුරු මර්ධනය සඳහා ලෝකයේ භාවිත වන සාර්ථක සහ නවීන විද්‍යාත්මක ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා ක්‍රමවේද වැඩසටහනට ඇතුළත් වීමට අදහස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවා ගියා. ජනවාරි පළමුවරදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක්. ජූලි මාසයේ ගත වූ දින 5 පමණක් ඩෙංගු රෝගීන් 5,673 දෙනෙක් වූ වාර්තා වුණා. දැන් විදෙස් පුවතක්. දකුණු ලෙබනනය වෙත ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබියදී. මෙ අතර ජනාවාස විප්ලවයක් ආරම්භ කර ඇති බවයි ඊශ්‍රායලය සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සෙට්
1: කවුරු හරි තාත්තෙකුයි දුවෙකුයි BNS ලගේ සින්දුව කෝනේ කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා ෆොටෝ එකකුත් එක්කම කෝගලෝ මට ඇත්තටම දැන් හොයාගන්න බැරුව ඉන්නේ පොඩයි ඉන්න අමීන්නේ නුවන් නුවනුයි දුව සහන්සයි හැමදාම සියතලු අහන්නේ BNS ලගේ සින්දුවක් තමයි ඉල්ලුවේ මං හිතාගත්තා මේ පැය පටන් ගනිද්දිම ඔගොල්ලෝ ගිල්ලෙම ඉෂ්ට කරනවා කියලා. සහන්සු බබා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ නේද? මට ආන්ටි කියලා දාලා. ඔන්නේ.

සහන්සා බබා කියලා තියෙනවා ආන්ටි පින්තූරයක් එවන්නකෝ කියලා. මට පොඩි සැකයක් තියෙනවා. තාත්තනේද කිව්වේ? තාත්තනේද කිව්වේ ආන්ටිගේ පින්තූරයක් ඉල්ලන්න කියලා? ඔන්න එව්වා හොඳේ. අත්තයි දුවයි දෙන්නත් එක්ක බලන්නකෝ.

ඉතාලියට නාපොලීනම් මෙසේජ් එකක් දාලා තියෙනවා. මිතුල කාලෙකින්ද මන්දා ඔයා අද මිකේලගේ තර්ඩ් බර්ත්ඩේ කලු. හයි මිකේලා, මේ ලස්සනයි ලස්සන චූට් පැටි එක මුන්නු මුන්නු මුන්නු මුන්නු කෝචි කෝචි කෝචියා. මරි චූටි වීඩියෝ එකක් මෙවල තියෙනවා. මෙතන ඉන්න අනිත් එක්කෙනා කවුද? බබාල දෙන්නෙක් ඉන්නවනේ. එයාගේ නම තෙවන්න අහගෙන නැත්ද නේද? හැපි බර්ත්ඩේ පැටියෝ, ගොඩාක් ආදරෙන් ඔන්න සුදු කොච්චි නැන්දි විශ් කරනවා. ඊළඟට මුළු පවුලේ ඔක්කොම කට්ටිය ආදරෙන් ආට විශ් කරනවා. හරිද? ලස්සන කෙල්ල කනේ ඔයා. අනිත් බබාගේ නම ලියා. හරිද නම කිව්වා? කොමාරි ළඟ යන නමක් වනේ. චුට්ටක් ඩාම්බලා ඩොම් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මං හිතන්නේ ඒක තමයි නම නේද? ඕකේ, මේ සින්දුව ඔයාලා ඔක්කොටම

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නෑ තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටිය උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපිට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැතියි.
5: රජය වී ගත්තට කොටන්න මොලක් නෑ.
0: විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටීඑ ඩාන්සක 100ට වතුර රත් වෙනකන් කකුලුව දිය ගලි ගහන
7: අවම වශයෙන් රුපියල් 110කින් වා තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, The place to be.
9: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
10: සිනිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි. වටවල තේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. රැන්ඩ බේබි රත්මල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් වර්සිටි.
11: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිසියට පරිස්සමට රතරන් තැනක් CDB රන්නය එක
12: Light, Water, Phone
11: බිලට සහනය මෙන්න
13: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011-7-388-388 CDB රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
14: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නීල විකාශය.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන.
19: වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
20: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 011-4700-550.
21: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ කොටද?
22: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
21: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
23: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
24: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
25: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
26: සියත පොකට් මනි අනුග්‍රහය.
27: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක Blanca Rating Agency BBB- Stable Outlook.
28: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
29: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
30: මන් නම් හිතන්නේ නැහැ.
28: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
31: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
32: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
28: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
33: බලන් ඉන්න බලන් ඉන්න ජූලි 6 වෙනිදා සිට සංගා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
0: 98.4 කළුතරට
1: සියත

0: ඇස්ට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

හවස 4යි වෙනාඩි 29යි වෙලාව. කවද ඈත බවේදී හමුවනේ කියලා අහලා තියෙනවා. මේ කනිෂ්ක ඔයාව මං කියන්නේ මේ සිය තහන ඔයාව පොදුවේ කිව්වේ පොදුවේ කනිෂ්ක එක පාට නිකන් නේද ඈ ගැස්සුනානේ මේ මොකාටද මේ එන්න හදන්නේ වගේ සීන් නැකවද මම පොදුවේ කිව්වේ ඔයාට කියලා කිව්වහම නිකන් දැනෙනවානේ රේඩියෝ ගැන කොහොමත් එහෙමනේ 1-1 මම කතා කරන්නේ තනි පුද්ගලයෙක්ට ඒ කියන්නේ ওই පැත්තේ ඉඳන් අහගෙන ඉන්න ඔයාට අපි හැබැයි වැඩිපුර මේ ඔයා කියලා කියන වැඩි ඔබ කියලා ගොඩක් ගෞරවණීය විදිහට තමයි අමතන්නේ ගැස්සුනා තමා කියලා එවලා විකටම වගේ ගැස්සනවා නම් කේස් හොනේ හරි හරි අපි ඊළඟ මෙසේජ් එකට යන්න මිස් අපි ඔක්කොම දැන් අහන්නේ සියතම තමා අනේ දැන් ඉස්සෙල්ලා මේ තාත්තේ දුවයි මට මෙසේජ් එකක් දැම්මේ සහන්සා සහන්සයි සහන්සගේ තාත්තේ නුවනුයි කොමහරි මල්ලි බබාව ක්ලාස් එකෙන් ගන්න යන ගමන් හිටියේ මල්ලි යනවා කරාටි ක්ලාස් දැන් කොමහරි මල්ලිත් වාහනේ ඉන්නේ තුන්දෙනාම අහගෙන යනවා ඒ නිසා තමයි ආයේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ කොයිද මල්ලි බබාගේ නම එවල නැහැනේ එයාගේ නම තෙවන්න නැත්තම් ඔයාගේ තාත්තගේ නම විතරනේ සහන්ස කිව්වේ නේද මල්ලිගේ නමත් කියමු ඔයා ටයිප් කරලා එවනකම් මම යනවා ඊළඟ මෙසේජ් එකට අපි නැද්ද කියලා අහලා තියෙනවා මේ මෙල්බන් වල අසේල ඉන්නවා ඔගොල්ලෝ ඒ පැත්තේ ඉන්නවා මේ පැත්තේ මං ඉන්නවා වයිෆ් ෂහරත් ඉන්නවානේ ලොකු දුව කියාරා පොඩි දුව මෙලිසා මට කියන්නකෝ මේ මොනවද ඔගොල්ලෝ කරන ජොබ්ස් වයිෆ් ජොබ් එකක් කරනවද කොච්චර කල් දවසේ ගිහිල්ලා අනිතක මේ ටයිම් එකට හැමදාම අහන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒ කියන්නේ මේ වෙලාවට ඔෆ් වෙලා ගෙදර ඇවිල්ලා දින්නේ ඊට පස්සේ පවුල කට්ටිය ඔක්කොමත් එක්ක දහන්නේ විස්තර කියලා එවන්න අසේල මට ආසයි දැනගන්න මෙන්න එවලා මල්ලි බබාගේ නම එවලා කවිසුරු අනේ කවියුරු අනා ලස්සනයි චෝඩි මැණිකක් අහිංසකයි නේද කරාට ක්ලාස් ගියාට මට හිතෙන්නේ කවියුරු අහිංසකයි කියලා මූණෙන් නම් එහෙමයි පේන්නේ ඒ වුණාට ෂණ්ඩියද දන්නේ නැහනේ සමහර පොඩි පොඩි බට්ටෝ ඉන්නවා මූණෙන් අම්බෝ හරි අහිංසකයි හැබැයි පොඩ්ඩක් නේ ඇවිස්සුනොත් එහෙම ඉන්න හම්බ වෙන්නේ

මං හිතෙත් තියනවා ඔයා කෙරේ ආදරයක්. ඔයාගේ හිතෙත් තියනවනේ මං ගැන ආදරයක්. මං දන්නවා ඒකනේ අහන් ඉන්නේ නේද? හරි, චූටි බ්‍රේක් එකක් අරගෙන අපි තව ටිකක් ආදරෙන් ඉමු. තව විනාඩි 20ක් 25ක් විතර තියෙනවා. හවස 4යි, විනාඩි 36යි දැන්.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරන් යන්න. අමතන්න 011 4700.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
8: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: ගානට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
3: සීඩීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
4: බින්දෙන්

සිංදුවක් වේ නම් යම් කිසිම දිනක එපා නොවුණු මේ එයින් එකකි. මට නම් ගැලපුණාද ගැලපුණාද කමන්නේ. අදහස් පැහැදිලිනේ නේද? කොච්චර හුවත් එපා වෙන්නේ හින්දි සිංදුවක්. කනානි විචී ඔයාව එකතු කරගන්නවා මේ සිංදුවට. මෙසේජ් නොකරට අහගෙන ඉන්නවා කියලා දුම්බර ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. දුආයේෂවත් එකතු කරගන්නවා. නමුල්ලේ තාදු මට එකඟ වෙලා තියෙනවා. එයාත් ආසම එකක්ලු. වර්ජීනියා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB1 රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
2: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයේ 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Peters Motor Company Private Limited
6: galin ekata ekak dan serata dekak Burger King wetin rasamanasa spicy crispy chicken burgers dekak rupiyal 1450 kata adama enna langama athi Burger King ekata delivery karaganna amathanna 011 2 123 123
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 2 123 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය David Peters e-mobility වෙති 011 4 700 550.
12: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
13: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
14: නුවන් කියන්නේ ඇස්.
13: මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
14: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
13: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවණක් ගියාදෝ චීන නුවන් යුගෙන් බලන් චීනා.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
2: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: 98.4 කලුතරට සියත FM
14: හවස 5ට විනාඩි 2යි. මේ සින්දුව ප්ලේ වෙනකන් නේද බලන් හිටියේ? අනන්

මගේ දෙනෙත්වල ඉන්න ඔයා මගේ හුස්මවල ඉන්න ඔයා එම තමයි හින්දි හින්දි වලින් කියන්න හරිද සිංහලට කියන්න ඕනේ නැනික තේරෙනවනේ හා එනම යනවා අපි හිට හම්බෙමු

0: theater top story ආගමන විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක පාලන අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ කොළඹ වංචා විවර්ෂණ කාර්යාංශයේ විසි ව්‍යාජ්‍ය විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත්තා විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී ඉන්දියාවේ චෙන්නයි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් අයෙකුගේ ජීවදත්ත ඇතුළත් කර ඇති බවයි. එම අයදුම් පත්‍රය නිසි පරීක්ෂාවකින් තොරව බහරගෙන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු මාතර පදිංචි 51 හැවිරිදී අය. දැන් තවත් දේශීය පොතක්. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා. ඒ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම යළි නවවනදා කැඳවීමට නියමිතයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට
1: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකී

0: ังHowdy Sandy
1: Howdy Makalo Howdy Charlie
2: Sunny Pai වගේ
1: දැන් ටිකක් තේනව නේද? නමුත් මට ගඳ සුවඳ එහෙම තාම දැනෙන්නේ නෑ මකලෝ.
2: ඔයා ඉතින් ඒ අති වාසනාවන්ත. ඔයාට දැනෙන්නේ නෑදී අපිට රේවි දැනෙන්නේ. අම්මා මෑ.
1: අනේ මේ. තාම හොඳට පර්ෆියුම් ගහගෙන ආවේ.
2: කවුද ඔයාගේ ගඳක් කර කිව්වේ?
1: ඒ වම් කළත දික් කරේ මටනේ.
2: මේ තව ඉන්න මෙතන තව චාලිත් ඉන්නවනේ. ඔයයි ඔයා ඔයාගේ මොකද්ද කියන්නේ කොහොමනේ?
1: ඉත ඔයා මටනේ කිව්වේ.
2: ඔයාට කියන දු මම මෙතන මෙතන ඉති වාට මන් දේවල් කියන්නේ.
1: ඒක තමයි මම මට කියලා දෙම හිතාගෙන ඉන්නවා.
2: හිතාගෙන ඉන්නවද වේ? එයා දන්නවා.
1: නෑ නෑ. ඉතින් කොහමද ආගේ වීකෙන්ඩ් එක?
2: ආ ඔය ගියා ෂොක් එකකට ගියා. වීකෙන්ඩ් එක පටන් ගත්තා.
1: ඉවරුණා?
2: වීකෙන්ඩ් එක ඉවරුණා.
1: අනේ ඔව්.
2: ඉතින් මේ ආයි ඉතින් අදාව දැන් මේ කරන්නේ
1: නැහැ. තව දවස් කීයක් කරන්නේ මේ සතියට?
2: මේ සතියේ දවස් පහක් කරන්න බෑ.
1: එහෙම හොඳ නැහැ. අපි හැමදාම පොසිටිව් ගන්න ඕනේ.
2: එහෙම හොඳ නැහැ කියන්නේ?
1: එහෙම හිතන්න ඕනේ.
2: පහක් කරන්න හොඳ නැද්ද?
1: නෑ එහෙම නෑ. අම්මෝ තව සතියේ දවස් පහක් කරන්න බෑ. මාර ආසාවක් තියෙන්නේ මේකන. අර එහෙම කියන්න ඕනේ. අයියෝ තව සතියේ දවස් පහක් කරා. එහෙම කියන්නේ පාවකල.
2: ඔහම බොරු කිව්වා කියලා අරවින්ද පඩි වැඩි කරන්නේ නැහැ. මෙහෙදි කගිද්දවා. වෙදර බොරුවට මෙහෙර සතුටින් කරනවා වගේ පෙන්නන්න
1: හදන්නේ. සතුටෙන් තමයි මේක තමයි මගේ සතුට.
2: ඔව් අපේ ඔළුව කඩේක තමයි සතුටේ. දිනපතා හැද්දෑවට ඇවිල්ලා අපේ ඔළුව කන ඕක තමයි සතුට නැද්ද චා?
1: ඉටි ඉටි
2: මේ ඔයාව රවට්ටලා දැද්දටි කවුරුවත්?
1: අම්මෝ කී දෙනෙක් මාව රවට්ටලා තියනවා.
2: ඒ කියන්නේ
1: බොයිෆ්‍රෙන්ඩ්ස් ලහැ මාව රවට්ටලා තියනවා. මම බැනලා තියන ඔයා මාව රවට්ටුවා. මේ ඇච්චර අවුරුදු ගානක් ඔයා මාව රවට්ටුවා. එහෙම කියලා මම බැනලා තියෙනවා.
2: කිව්වා එතකොට.
1: මම මේ ගැට පිස්සුද කියලා.
2: උඹට ඒකට කම්බි ඉන්න උනා ඒක තේරෙන්නේ. කවුද අප්පෝ?
1: රවට්ටනවා කියන්නේ. එහෙම නෑ නේ මොන වගේ දේවල් වලින්.
2: ලා නෙවෙයි මං කියන්නේ නිකන්. නිකන් ඔයාව නිකන් අන්දලා නැද්ද මිනිස්සු? ඔව රවට්ටලා නැද්ද බොරු කියලා.
1: නෑ එහෙම.
2: බොරු කියලා වගේ දේවල් කඩා වඩාගෙන නැද්ද?
1: නෑ නෑ.
2: නෑ.
1: එහෙම මිනිස්සුන්ට හම් වෙලා නෑ.
2: ඒක ඔයාව රවට්ටලා කියලා දඬුවත් නැතුව ඇති ඒක.
1: එහෙම දන්නේ නැහැ.
2: මම රවට්ටලා නැහැ කියලා හිතාගෙන ඉන්නවද නැතිව?
1: අනේ
2: මම රවට්ටිලා.
1: එහෙම දන්නේ කියන්නේ හොඳට උඩරිම රවට්ටිලා.
2: ඒක තමයි හොඳට හොඳම ලෙවල් එක. රවට්ටීමේ උඩරිම ලෙවල් එක. රවට්ටුවාද කියලා දඬුවත්. තමාර මිනිස්සු ඉන්න හැම. තමාර ලොකු ලොක්කෝ හෝල්සේල් මිනිස්සුන් රවට්ටනවනේ.
1: ඕ. ඉතින් මේ මිනිස්සු දන්නෙත් නැහැ රවට්ටිලා
2: කියලා.
1: මම දන්නෙත්
2: නැහැ රවට්ටපු රවටිච්ච මිනිස්සු සමහරු ඉන්නෝ. දැන් රවට්ටපු හාදයා ඉන්නේ. හ්ම්. ඒ රවට්ටපු හාදයා එන විශාල රවටීමක් කරලා තියෙන කියලා එලිදරව් වුණාට පස්සෙත් අනේ නැතු ඇති අනේ.
1: එයා එහෙම නෑ.
2: එයා එහෙම නෑ. මේ මෙයාලගේ බොරුද කොහෙද?
1: ඕ.
2: ඒ ඇඳිල්ලෙම ඇඳගෙනම ඉන්න ඩයලුත් ඉන්නෝ.
1: ආසයි.
2: සමහරු ආසයි නේද? රවටිලම ඉන්න.
1: ආ.
2: එහෙම වුණත් හොඳයි. රවට්ටන්නව තමයි.
1: අපිත් පුළුවන් රවට්ටනවා.
2: අනේ නෑ. ඔය ඔය නොන් නොන් නොන් අපි අපි කියන්නේ ඔයා තනියෙන් කරන වැඩක් නෙවෙයි.
1: මම කියා කරනවා කියලා නෙමෙයි ඉතින් පුළුවන්.
2: පුළුවන්. දැන් මේ පුළුවන් දෙයක් කරමු අපි.
1: අපිට අද කතා කරන්න තියෙනවා මගල විශේෂ කාරණාවක් ගැන මාළඹේ පුංචි කාර්නිවසේ. ඉතින් ඒ විස්තරේ අපි අද දවසේ කතා කරනවා.
2: අර කාලයකට කලින් අපි ප්ලේන් එකක් ගැන නේද?
1: ආ.
2: ඒකින් එකේ පොඩි පොඩි විස්තර ටිකක් අපි කියනවාද නේ?
1: ඒක හදාගෙන යන ගමන් ප්ලේන් එක.
2: තව තව විස්තර වගේ කතා කරන්න තියෙනවා.
1: රයිට්.
2: එහෙනම් හවසයි අමාරුවට ගින්නකො.
1: හොඳ හොඳ ලාඩ.
2: හඳ ජාමි.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
4: වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. Majestica Lanka Tiles.
3: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycles සඳහා පහසුම leasing. අමතන්න 0114700.
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8320000 NIB in the City University the place to be
6: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB Ranna Ekka
7: Light, Water, Phone
6: Vilatta Sahana Menna
8: CDB Ekka Ron Ganudenu Karana Ope Chala Viduli Durakatana Bill Patata Ron Sahanaya Dinum Medimata Athulath Wenna Langama CDB Shakawata Enna Adama Matanna 0111 7388 388 CDB Ranna Aya Ratta Ranna Aya Dina Istharamma Tana
9: Finishing Wahalak Lesa Color Up Lowa Wajabena
10: Sit Pedagani Kal Pavati අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ලැබේවි. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ලාඩ්ඩං.
1: ඔයාට කියන්න සැන්ඩි, 1998 නයිජීරියාව සිද්ධ වුණ හරිම අපූරු වැඩක්.
2: අපූරු වැඩක්.
1: ඔව්, නයිජීරියාව හිටියා මේ එමානුවෙල් එන්වුඩ් කියලා කොන් ආටිස් කෙනෙක්.
2: කොන් ආටිස් කියන්නේ?
1: කොන් ආටිස් කෙනෙක් කියලා කියන්නේ ලනු අමරණ කෙනෙක්.
2: හරි
1: ලනු අමරණ කෙනෙක්.
2: කොනකට වෙලා ඉඳගෙන ලනු අමරණ.
1: ලනු අමරණ. මිනිහ එකසරයක් 1998 බ්‍රසීලියන් බෑන්ක් එකකට ඇඹරුවා. ලනුවක් කොහොමද දන්නවද?
2: සුපිරි ලනුවක්
1: ඇඹරුවා. මිනිහ ගිහිල්ලා කොහොම හරි මේ බෑන්ක් එක කන්වින්ස් කරගත්තා. නයිජීරියාවේ අලුතෙන් එයාපෝර්ට් එකක් හදනවා. ඒ එයාපෝර්ට් එක අරන් හදන්න පුළුවන් ඔයාලට.
2: කොහොම
1: හරි බොරු ඩොකියුමෙන්ට්ස් හදලා, බොරු ඐඩෙන්ටිටි කාඩ් හදාගෙන ගිහිල්ලා, බොරු ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් හදාගෙන ගිහිල්ලා නයිජීරියාවේ හදන එයාපෝර්ට් එකක් බ්‍රසීලේ බැංකුවට වික්කා. හරි, දැන් බැංකුවෙන් ඒ අදාළ ප්‍රොසෙස් එක යද්දි කොටස් වශයෙන් මුදල් නිකුත් කරනවා. මොකටද?
2: නයිජීරියාවේ එයාපෝර්ට් එක හදන්න.
1: නයිජීරියාවේ මේ අලුතෙන් හදාගෙන යන එයාපෝර්ට් එක හදන්න. ඇමරිකන් ඩොලර් මිලියන 242ක් වරින් වර මේ බැංකුවෙන් සල්ලි වල තියනවා මේ එයාපෝර්ට් එක හදන්න.
2: තියෙන්නේ.
1: ඔයා දන්නවද එයාපෝර්ට් එක කොච්චර දුරට හදලා තියනවද කියලා සල්ලි වලින්?
2: කොච්චරද?
1: මෙච්චරක් හදලා තියනවා.
2: මෙච්චරක් ගැන හදලා නැහැ.
1: දසමයක්වත් හදලා නැහැ. කොටින් මෙහෙම එයාපෝර්ට් එකක් ගැන ව්‍යාපෘතියක් නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්, සම්පූර්ණ කතන්දරයක්. පස්සේ ඉතින් මේ කාලයක් මේ වැඩේ යනකොට ඔය විදිය ඩොලර් මිලියන 242ක් ඩිස්පැච් කළාට පස්සේ බැංකුවට අහුවෙනවා බොරු ප්‍රොජෙක්ට් එකක් මේ තියෙන්නේ, මේක ඇත්ත එකක් නෙවෙයි කියලා. මිනිහව අත්අඩංගුවට ගන්නවා.
2: අයියෝ, මං කියන්නේ එච්චරම රැවටෙන්න.
1: ඒක තමයි කියන්නේ, බැංකුවක් පිටින් රවට්ටල ගිහුවා නිකන් සෙල්ලම් වැඩක්ද?
2: ඒකනේ.
1: කොහොම හරි මිනිහ වුණා. මිනිහව අත්අඩංගුවට ගත්තට අර යවපු සල්ලි ඩොලර් මිලියන 242ම රිකව කරගන්න ලැබුණේ
2: නෑ.
1: ඉතින් සල්ලි ටිකක් රිකව කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතුරු ටිකට වෙච්ච දෙයක්
2: නෑ.
1: ඊට පස්සේ මේ එමානුවෙල් එන්වුඩ් හිරේ විලංගුවේ වැටෙන්න ඇති. හැබැයි ඔයා හිතන්නකෝ ඒ සෙල්ලමේ ලොකු නේද?
2: මං මේ කල්පනා කරේ ප්‍රොජෙක්ට් එකක්, බොරු ප්‍රොජෙක්ට් එකක් කියලා ඇත්තට ඩොකියුමෙන්ට්ස් හදනේ. ඒවත් නෑ, වෙන වැඩක් විදියට කරන්න එපා.
1: ඔව්, නැතුව ඔයා මේ රවට්ටිලා තියවද කියලා හුවම මේ කොල්ලෝ යව රවට්ටපු සමයමක් කතා කරනවා. මෙන්න රවටිලි.
2: මේට ඇගේ කොච්චර රවටිලි තියෙනවද?
1: හැබැයි දැන් අතන නම් ප්ලේන් එකක් හදනවා ඈ.
2: කොතනද?
1: අර අතන.
2: එතන හදනවනේ.
1: ප්ලේන් එකක් හදනවනේ.
2: අපි
1: කඩවත නුවර පාරයිනේ. එයා ප්ලේන් එකක් හදනවා.
2: එයා ප්ලේන් එක කඩවත පාරේ කොහොමද හදද්දී?
1: හදාගෙන යනවා. ඒකේ විස්තරේ මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ.
2: අපි විතරයි ඒක කියන්නේ.
1: හැමෝම මේක හොයනවා. කවුරුත් දන්නේ
2: නැහැ.
1: අපි දෙන්න දන්නවා
2: නේද?
1: අපි දෙන්න චුට්ටක් දන්නවා. තව ටිකක් කියන්න.
0: ලන්ඩන්.

0: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
2: අරගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
5: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා. David Peters Motor Company Private Limited within.

0: පාසල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක ඕසී නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111 387 388 අමතන්න ණය ශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 447 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
6: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
6: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයක්.

0: Dito ka sa bisipa masri SLIC Life GV Direction o Premium Time Runa. 7th bonus pati labi agaya. Rupiah kuti 1,470 ikmawai. Sri Lanka Insurance Life. Dia kumin, mawa kumin.
1: Kepuan itu double ni. Double pocket. Endang? Ini madu itu double dah lah. Kangen apa dekak udah lah.
2: Air ala kami?
1: Ehun nanti mangkia puwa.
2: Nenek, hang hitiye.
1: Mana dah hang hiti?
2: Ekam artis ge double double sindu. ඕර ආලහාමි one and only සින්දු සියත
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය

0: 98.1 98.4 සියත දිවයින පුරා ලාතන්
1: තාලි දැක්කද මේ කනවත නුවර පාර අයිනේ හදාගෙන යන ප්ලේන් එක වදකද
2: මම දැක්කේ නෑ ඉතමයි පැත්‍රික
1: ඒ පැත්තට යන්නේ නේද චාලි දැක්ක චාලි මං එතන යනවනේ
2: හා ඔව් හැදෙනවද දැන්
1: නේද හැදෙනවා හදාගෙන යනවා හදාගෙන යනවා මේක හදන්නේ මාළබේ පුංචි කාර් නිවසේ
2: අපි මේ පණවිඩේ මං හිතන්නේ ගිය අවුරුද්ද හරින මේ අවුරුද්ද මුල වගේ කිව්වනේ
1: කිව්වා කිව්වා මාළබේ පුංචි කාර් නිවසෙන් තමයි මේක හදන්නේ කියලා අපි කිව්වා දැන් ඒකේ නම කියනවාද
2: ආ දැන් මේ ඔය හදාගෙන යන වැඩේ නම
1: ඔව් ඒ ප්‍රොජෙක්ට් එකේ නම Muir Air Entertainment Terminal. Muir Air Entertainment Terminal කියලා තමයි මේ ප්‍රොජෙක්ට් එකට නම දාලා තියෙන්නේ.
2: Right.
1: එතකොට ඔයා දන්නවද සැන්ඩි මෙතන වෙන්න යන්නේ මොනවද කියලා?
2: ඒක ඇත්තටම අපි දැම්ම කියන්නේ නෑනේ.
1: නෑනේ දැම්ම කියන්නේ.
2: කියන්නේ.
1: ඒ දැම්ම කියන්නේ අපි දන්නේ නෑ. අපි දන්නේ මෙච්චර. මේ ටික තමයි කිව්වේ.
2: අපි දන්නේ දැන් ප්‍රොජෙක්ට් එකේ නම විතරයි.
1: ප්‍රොජෙක්ට් එකේ නම විතරයි දන්නේ.
2: දැන් අපි මුලින්ම දැනගත්ත මෙහෙම ප්‍රොජෙක්ට් එකක් වෙනවා කියලා.
1: වෙනවා කියලා. ඊට පස්සේ අපි දැනගත්තා ඒක පුංචි කාර් නිවසේ ප්‍රොජෙක්ට් එකක්.
2: ඊට පස්සේ අපි දැනගත්තා ඒ ප්‍රොජෙක්ට් එකේ නම
1: Muir Air Entertainment Terminal. ඒක ඒක තමයි ඒක.
2: ඒක තමයි ඒක.
1: ඒක තමයි ඒක.
2: ඒක
1: මොකද්ද කියලා අපිට කිව්වම අපි කියන්න.
2: කියන්න. ඒක කොහොම පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා.
1: පැත්තකින් තියලා මාළඹේ පුංචි කාර් නිවස පැත්තේ යනවනම්
2: අන්න වාහන තියෙන හොස්සෙට.
1: වාහන හොස්සෙට තියෙන.
2: වාහන 400ක් විතර තියෙන. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔයා කැමති වාහන එතන නැති වෙන විදිහක් නැහැලු. ඒතරම්
1: ඒගොල්ලෝ ගාද ප්ලේනුත් තියෙනවනේ. වාහන තියෙන්නේ නැහැ.
2: ඒ හින්දා හිතේ තියෙන ඔයා කැමති වාහනය ගන්න අනිවාර්යයෙන්ම මාළඹේ පුංචි කාර් නිවසට යන්න. ඉතින් එතන තියෙන රෙජිස්ටර් කරපුවා තියෙනවා නොකරපුවා තියෙනවා ඔය දෙකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි රෙජිස්ටර් කරපු වාහනයක් නම් ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක් හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා හොඳට චෙක් කරනවා. චෙක් කළා තමයි කස්ටමර් කෙනෙක් අතට වාහනේ විකුණන්න දාන්නේ. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසේ හොඳම මිල ගණන් යටතේ කියන්නේ හරිම නිවැරදි මිල ගණන් වලට තමයි මේ වාහන විකිණෙන්නේ. ඒ නිසා ඔබට සාධාරණ මිලකට වාහනයක් මිලදී ගන්න පුළුවන්. ලොකු කාර්, පොඩි කාර් ඔය හැම කාර් එකක්ම මේ පුංචි කාර් නිවසේ තියෙනවා. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
0: Mm-hmm.

0: ആടങ്.
1: දැන් අපේ තවත් රැවටුණු කතාවකට තමයි යොමුවන්නේ.
2: රැවටුණු කියන්නේ රවට්ටපු කතාවක්.
1: හරි,
2: මේ කතාව
1: දිගහැරෙන්නේ.
2: දිගහැරෙන්නේ
1: දිගහැරෙන රට කියන්නේ කොහෙද?
2: රට දෙතෙන්ද
1: කියන්නේ?
2: මේ කතාව දිගහැරෙන්නේ පිටරට. ස්පාඤ්ඤය තමයි මේ කතාව දිගහැරිලා තියෙන්නේ.
1: හරි,
2: මාර වැඩි කතාව කොයි විලද අකුලලා තිබ්බේ?
1: අකුලලා තිබිලා
2: ගාරිනෝ පැදුර. මේ පැදුර දිගහැරෙන්නේ බණ
1: මඩුවේ.
2: හරි, මේක කතාවන්නේ ස්පාඤ්ඤ හිටියා අයිඩාස් කියලා අමනුස්සෙක්. මේ සිද්ධි දාමය වෙනකොට මිනිහට අවුරුදු 50ක් විතර. මිනිහා පුරුද්දක් හැටියට යනවා මේ හොඳ ඉහළ පෙළේ රෙස්ටුරන්ට් වලට. හරි, ලොකු ලොකු ඒවාට යන්න ගිහිල්ලා කෑම ඕඩර් කරනවා. මෙනු එකේ තියෙන ගණන් සුඛෝපභෝගීම කෑම ජාති තමයි මිනිහා ඕඩර් කරන්නේ. ඕඩර් කරලා ඉතින් ඒ ටික හොඳට රස කරමින් වෙලාව අරගෙන කනවා.
1: කනවා
2: කාලා ඉවර වෙලා එකපාරටම පපුව අල්ලගෙන ගාලා හුස්ම ඇදලා පපුවේ අමාරුවක් හැදුනා කියලා මේසෙත් පෙරලගෙන බිමට වැටෙනවා.
1: ඊට පස්සේ කට්ටියව හොස්පිටල් එකට යනවා.
2: ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා.
1: හරි,
2: ඇම්බියුලන්ස් එකකට කෝල් කළාම මිනිහව ඇම්බියුලන්ස් එකෙන් හොස්පිටල් එකට අරගෙන
1: යනවා. හරි,
2: අරගෙන ගියාම දැන්
1: අවුලක් නැහැ. හොඳයි,
2: දැන් අවුලක් නැහැ කියලා ඉතින්
1: ගෙදර යවනවා.
2: එයා ගෙදර යනවා. ආයනෝ වෙන රෙස්ටුරන්ට්. ගිහ කනවා, පපුවේ අමාරුවක් හැදෙනවා වැටෙනවා, ඇම්බියුලන්ස් එකේ හොස්පිටල් එකට යනවා, හොස්පිටල් එකේ ඉඳන් ගෙදර යනවා. ආයි ටික දවසකින් හොඳ කෑමක් කන්න හිතුනහම ආයි යනවා රෙස්ටුරන්ට් එකට.
1: ආයි පපුවේ අමාරුව හදා ගන්න.
2: පස්සේ රෙස්ටුරන්ට් වලින් මිනිහගේ පින්තූරයක් අනිත් හැම රෙස්ටුරන්ට් එකකම බෙදලා දීලා තිබුණා. මේ හාදය කන්න આવොත් කඩ දෙන්න එපා.
1: මේ
2: නායක කියලා සමහර රෙස්ටුරන්ට් වලින් මිනිහා ඈත එනකොට අද වහලා කියලා මිනිහා රෙස්ටුරන්ට් වලට වද්ද ගන්න නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒත් මිනිහා කොහොම හරි මිනිහාගෙන ආරංචි ගිහිල්ලා නැත්නම් තනක් හොයාගෙන මේ සෙල්ලම කරනවා. කොහොම හරි අන්තිමේදී එක දවසක් එක රෙස්ටුරන්ට් එකක වැඩ කරන අය මෙයාට කණ්ඩ දීලා වැටියංක පපුව අල්ලගෙන වැටෙනකම් බලාගෙන ඉඳලා වැටුණාට පස්සේ ඇම්බියුලන්ස් එකට කතා කරනවා වෙනුවට පොලිසියට කෝල් එකක් දීලා
1: තියෙනවා.
2: ඊට පස්සේ මිනිහව අරගෙන ගිහිල්ලා ඒ වෙනකොට මිනිහා රෙස්ටුරන්ට් වලට කරලා තියෙන පාඩුව යුරෝ 800කට වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ. 20 දේවතාවක්, ඒ කියන්නේ රෙස්ටුරන්ට් 22කට මිනිහා ගිහිල්ලා 20 දේවතාවක් මේ විදිහට පපු අල්ලකට වැටලා තියෙනවා කියලා තමයි කියන්නේ.
1: ඔයින් ගියාම දැයි?
2: ඔය
1: තව 20කට වගේ ගියාන.
2: ඔය දැන් හිතනවනේ දැන් කවුරු පපු අල්ලන් වැටුනොත් අපි කතා කරන්න ඕනේ ඇම්බියුලන්ස් එකකටද
1: පොලිසියට?
2: පොලිසියට ගිහලා පොඩි කෂ්ටයක් ඉදිරියෙ.
1: උන්ට තියෙන කිරිබත්ගඩ කල ලයිට් එකක් ගාව.
2: අර හාල් මල් අහන.
1: හාල් මල් අහනවා. ගියාට පස්සේ ආයි හාල් ටිකක් එකතු කරගෙන ආවිලා ආයි
2: හාල්නවා. කවුරු හරි ඉතින් කවුරු හරි එකෙක් අහුවෙනවා.
1: අහුවෙනවා.
2: අල්ලක් පුරවලා බඩු ටිකක් අරන් දෙනවා. මිනිහ හෙට ඇවිල්ලා ආයි හලනවා.
1: හලනවා.
2: හලා ගන්න මුත්තද මොකද්ද කියලා මේ

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය development finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768823444 සීතා හදවත් දිනු හිතවත් කම.
6: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
7: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සයිතයි.
9: හොඳමදී අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
10: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කර ගැනීම පහසුකමත සහිතයි. පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර නිවස.
11: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112 200 200.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732. NIB in the City University, the place to be.
6: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
7: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
1: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: මේගමුව බන්ධනාකාරය සංසුන් වගකීම බහරගන්නා බවට අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශය. ආගමන විගමන නියෝජ්‍ය පාලකත්තරංගෝට ඩඩ්ලි ඇතුළු මහමෝල් හිමියන් ඇමති වසන්ත හමුවයි. ඩෙංගු මඩින්න එන්නත් ලෝක වෙළඳපළේ කනිජ තෙල් මිල පහතට.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Ladang.
1: අයත් පහු වුණ වෙලාව. ඔයා දන්නවද සැන්ඩි? මාළුව වැඩට යන්න පරක්කුනේ ඇයි කියලා.
2: මාළු වැඩට යනවද?
1: ඔව්, අපි විතරයි රස්සාව කරන්නේ. මාළුත් කරනවා ඇතිදේ තේ මොනවද?
2: ඇයි? කියන්න බලන්න.
1: කාලෙකට කලින් දවසක් මාළුවෙක් වැඩට ආවලු හොඳටම පරක්කු වෙලා. සාමාන්‍යයෙන් විනාඩි 5-10 වගේ නෙවෙයි, හොඳටම පරක්කු වෙලා වැඩට ආවලු. ආවම ඉතින් බොස් ඇහුවලු මෑට මොකද මේ තේරුම? ඈ, තමුසෙ මාළුවේ නේද පීනගෙන එන්නේ? මෙයාකාර පරක්කු වෙන්න මොකද වැඩට එන්න කියලා ඇහුවම, අරද පරක්කු වෙලා ආපු මාළුව මෙහෙම ඇස් දෙකත් ලොකු කරගෙන, බොස් කිව්වට විශ්වාස කරන එකක් නෑ බොස් කියලා කියනවා විස්තරේ. අර ඔයා අහලා තියෙනවද මෝසස් දසපනත ගේන්න යනකොට එක තැනකදී මේ මූද දෙබෑ කරන් ගියා කියලා, මූදු වතුර මෙහෙම දෙපැත්තට බෙදිලා මෝසස්ට ඇවිදගෙන යන්න ඉඩ
2: හැදුණා.
1: අර මාළුව වැඩට එනකවන් මෝසස් සරව මූද දෙබෑ කරගෙන මැදි වතුර නැතුව, ඒ ටිකේ වතුර නැතුව මාළුවට එන්න
2: බෑනේ.
1: අනිහත්ති ලව්වේ උපන්තේකට දැක්ක දෙයක් දැ මේ මූද දෙබෑ වෙලානේ. බලාගෙන ඉඳලා ආයි හා වුණාම තමයි වැඩට ඇවිල්ලා. ඒකයි මිනිහා පරක්. දැන් ඔයා දන්නවද ඇයි මං ඒ කතාව කිව්වේ කියලා?
2: කක් හරි තව කතාවක් තියෙනවා.
1: නයිජීරියාවේ
2: මිනිස්සු ටිකක් අප්සෙට්
1: නේද? නයිජීරියාවේ මිනිස්සු, මේ නයිජීරියාවේ පාස්ට කෙනෙක්, මේ වැඩි ඈතක නෙවෙයි මේ අවුරුද්දේ 2026 මැයි මාසේ, මිනිහා එනවා මෙහෙම මේ පොල්ලකුත් අරගෙන, මිනිහාගේ අනුගාමිකයෝ ටිකත් පිරිවරාගෙන,
2: හරි
1: මෝසස් කලා වගේ මට මූද දෙබෑ කරන්න පුළුවන් කියලා පොලු කෑල්ලකුත් අරගෙන මූදු වෙරළට ඇවිත් අර පොල්ලෙන් මූදට ගගහා මූද දෙබෑ කරන්න ට්‍රයි කළා. දෙබෑ කරනවා නෙවෙයි, තව පොඩ්ඩේ මිනිහා මකබෑ විලා යනවා. මූද දෙබෑ නෙවෙයි, මිනිහා මූද දෙබෑ කරන්න පොල්ලෙන් මූදට තලතල මූද දිගේ ඈතට ඇවිදගෙන ගිහිල්ලා ගහගෙන යන්න ගිහිල්ලා යන්තම් පීනන්න දන්න කවුරු කවුරු හරි එතන ඉඳලා පැනලා තමයි මේ මූද දෙබෑ කරන්න ආපු නයිජීරියන් මෝසස් බේරගෙන තියෙන්නේ.
2: අපරාධේ බේරගත්තේ.
1: ඔව්, හැබැයි එදා දැම්මේ එදා මාළු ඔක්කොම වෙලාවට වැටියද? දෙබෑ උඩේ
2: නෑ මුනේ.
1: ඉතින් මොකද මූණ දෙහැමලා එච්චරයි
2: එච්චරයිද
1: කතාවක් කියලා උරන.
2: තව ඔය වගේ එකක් කියන, ඔය වගේ එකක් මම දන්නවා.
1: ඒ මොකද්ද?
2: ඉන්දියාවේ වෙච්ච එක.
1: ඒ මොකද්ද?
2: මේ ඉන්දියාවෙත් ඔය වගේ සාමිවරයෙක් කන්දෙන් එයාට පනින්න පුළුවන්, පැනනොත් එයාට පියා මන්න පුළුවන්, එයාට පා වෙන්න පුළුවන්.
1: ඒ මේ ඉජිපරේදද වෙලා? දැන් ඔන්න සුමාන දෙකක් විතරයි.
2: මගේ
1: පුදුම අධ්‍යාත්මික සුවයක් දැනෙන්නේ ඒක දැක්කම.

0: පාර දිගේ කඩවත පහු කරගෙන යන අය අනිවාර්යෙන් දැකලා ඇති දුවර පාර අයිනේ ප්ලේන් එකක් හදන.
1: ප්ලේන් එකක් හදනවා.
0: ඔව්. මේක ගැන අපි ඉස්සල්ලත් කිව්වා.
1: ප්ලේන් තියෙන්නේ ඉතින් එයාපෝට් එකේනේ.
0: ඔව්.
1: කටනායකනේ.
0: පාර අයිනේ මොකද්ද ප්ලේන් දාගෙන කරන්න කියලා කල්පනා කළා නම් ඒක මේ පුංචි කාර් නිවසේ අලුත් ප්‍රොජෙක්ට් එකක්.
1: අලුත් වැඩක්.
0: ඒකේ නම අපි කියන්න. අද තමයි මේ නම ඇනවුස් කළේ නේ මීට කලින් කියලා තිබුණා නේ.
1: මේක ඇවිල්ලා ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ.
0: චික චික තමයි කියන්නේ නේද?
1: චික කියන්නේ.
0: මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. ඒක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම. දැන් හුඟ දෙනෙක් උනන්දු වෙනවා ඇති මොකද්ද ඉතින් මේ හරි නම තියෙනවා ප්ලේන් තමයි හදන්නේ ප්ලේන් එකක්
1: මේකෙත් එයා කියලා කෑල්ලකුත් තියෙනවා
0: ඔන්න නමත් දැන් දන්නවා ඉතින් මොනවද මෙතන වෙන්න යන්නේ රයිට් ඔගොල්ලෝ හිත හිත හිටියානම් මොනවද මෙතන වෙන්න යන්නේ කියලා අපි දැන් ඒක අපි දන්නේ ඒක දන්නේ ඒගොල්ලෝ තමයි
1: ඒකත් තව ටික දවසකින් ඔබට අපි දෙන්නගේ කටහඬින්ම දැනගන්න පුළුවන් වෙයි.
0: පුළුවන් වෙයි. බෝද නොකියම කරන්නේ නැහැ. මොකක් කරේ කාටත් හොරෙන් කරන්න ඕන ඔච්චර ලොකුවට හදාගෙන දඟලන්නේ නැහැ. ඒ ඉන්න කොයි වෙලේ හරි එයාලා අපිට ඒක කියයි. ඉතින් මාළඹේ පුංචි කාර් නිවස වැඩ ඔයාලා දන්නවනේ.
1: ඒගොල්ලන්ගේ වැඩ සුපිරිනේ.
0: ඒගොල්ලෝ ලංකාවේ විශේෂයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ ලොකු සේවයක් කරන කට්ටියක් කෙනෙකුට ගිහාම හරිම ලේසියෙන් පහසුවෙන් තමන් කැමති වාහනයක් තෝරගෙන ඒ වාහනේ ඉතා විශ්වාසදායීව මිලට ගන්න පුළුවන් තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. වාහනේ හැම පද්ධතියක්ම චෙක් කරලා ඩොකියුමෙන්ට්ස් හරියට චෙක් කරලා වාහනේ හිස්ටරි එක බලලා තමයි ඒගොල්ලෝ වාහනේ විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් හිතේ විශ්වාසෙන් වාහනයක් ගන්න යන්න මාළඹේ පුංචි කාර් නිවසට.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්නේ පුංචි කාර් පාර මාළඹේ.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමරන.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිසම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
7: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. Majestica Lanka Tiles.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB Beam the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11 732 1000. NIB Beam the City University, the place to be.
12: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
13: Theater Tele Depaya Alut kalawakata tele natya pelak balanna
14: Oya inne 10 weni olamulani eyaage taatta namawin
15: Eka wage hatak inna vikara roopi loke haten ekak unu puduma rajek
16: Rajuriya gobbya
17: Ei hata to gobbya to gobbya kiwe
18: Nilabala kareeti olamula pure
19: Juli 6 wenada sita සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට 100ට

0: විශ්වාස කලා අර
1: විශ්වාස කලා
0: මේකත් ඒ වගේ කතාවක්. මේක වෙන්නේ 1996 ඩොක්ටර් නොයෙල් ආම්ස්ට්‍රෝන් කියලා ආචාර්යවරයෙක් හිටියා.
1: නීල් ආම්ස්ට්‍රෝන් නෙවෙයිනේ.
0: නැ නොයෙල් නොයෙල් නමත් ගල්ලගරි නොයෙල් නොයෙල් ආම්ස්ට්‍රෝන් මිනි එංගලන්ත හිටි. එයා විශේෂ පර්යේෂණයක් කරගෙන ගිය අවුරුද්දක් තිස්සේ. අ මිනිස්සුන්ට පුළුවන් මේ බකමූනෙක් වගේ සද්ධ කරන්න නෑ ඔය නිකන් කතා කලාට ගැ මොකද ඔය නිකන්ගැත් බකමූනි ඉතින් මේ ඩොක්ටර් නොයෙල් ආම්ස්ට්‍රෝන් බකමූනෙක් විදිහට සද්ද කරලා ඉටස අවට පරිසර රෑට මේක කරන්න අවට පරිසරේ ඉන්න ඇත්ත බකමූනෝ ඒකට ප්‍රතිචාර දක්වන හැටි එයා රෙකෝඩ් කරගන්නවා.
1: ඊට පස්සේ
0: හරිද ඉටස එයා උත්සාහ කරනවා එක එක සද්ද කරන බකමූනගේ කටහඬින් බකමූනව අඳුරගන්න පුළුවන්ද කියලා බලන්න. හරි ඔන්න දැන් අද සද්ද කරපු බකමූණ අපිට මෙතන බකමූණ 4-5 දෙනෙක් ට්‍රේස් වෙනවා කියලා. හෙට සද්ද කරන අය අතරින් මේ ඊයේ අයමද
1: ඉන්නේ
0: කියලා එයා මැච් කරලා බලලා එයා අඳුර ගන්නවා මේ හරි බකමූණ මෙච්චරක් ඉන්නවා. ඔය අතර එක සුවිශේෂී බකමූණෙක් ඉන්නවා. ඊටාම හොඳින් පැහැදිලිව මෙයා සද්ද කරනකොට එයත් පිළිතුරු ශබ්දයක් නිකුත් කරනවා. අවුරුද්දක් තිස්සේ මේ බකමූණන්ගේ කටහඬවල් රෙකෝඩ් කිරීම සිද්ධ කළා. විශේෂයෙන් අර එක බකමූණෙක් ඉන්න හැමදාම එනවා. හැමදාම වගේ ඇවිල්ලා ඩොක්ටර් නොයෙල් එක්ක කතා කර කර ඉන්නවා. එනකෙ පේන් දෙන්නේ
1: නැහැ.
0: රෑ කළුවරේනේ.
1: කළුවරයිනේ.
0: හරි අස්සක ඉඳන් මේ සද්ද දානවා.
1: දෙන්න
0: හැම හරි.
1: අපි දෙන්න ප්‍රෝග්‍රෑම් එකක් කරමු දවසක්.
0: ඩොක්ටර් නොයෙල් මේ විදිහට අවුරුද්දක් තිස්සේ බකමූණන්ගේ සද්ද රෙකෝඩ් කරලා ඉවරලා බලනකොට දැන් මේ පර්යේෂණය මොකක් හරි එනවනේ ප්‍රතිඵලයක්
1: තියෙනවා.
0: රිපෝට් එකක් එහෙම ලියලා අහල පහල මිනිස්සුන්ටත් මේ ගැන නිකන් හම්බුනවා කතා කරන මම මේ දවස්වල මේ පර්යේෂණයක් කරන බකමූණ ගැන එහෙම කියලා බලනකොට ඔයා දන්නවද එයාට අර හැම දෑම එයාට ප්‍රතිචාර දක්වපු බකමූණා ඩොක්ටර් නොයෙල් ආම්ස්ට්‍රෝන්ගේ ගෙවල් ළඟ පදිංචි වෙලා හිටපු ෆ්‍රෙඩ් කෝනර්ස් කියලා එයාගේ යාළුවා. මිනිහාට ආරංචි වෙලා ඩොක්ටර් නොයෙල් මෙහෙම බකමූණන්ගේ සද්ද රෙකෝඩ් කරනවා කියලා හොර රෑට ගෙදර කාමරේ බැල්කනියට ඇවිල්ලා ඩොක්ටර් නොයෙල් සද්ද දානකොට පොරත් ඒ වෙනම ඩොක්ටර් නොයෙල් තනිකර කඩේ යවලා තියෙන්නේ පොර තමයි ෆ්‍රෙඩ් කෝනර්ස් ඔන්න යාළු
1: ඔන්න යාළු මම ජරා යාළු
0: ඒක ඇතරම් බකමූරෙක් එක්ක යාළුනා.
1: හැබැයි මටත් පුළුවන් එහෙම අර සත්තු එක්ක කතා කරන්න. මම මොනා හරි කිව්වහම
0: සත්තු එක්ක කතා කරනවා දොස්තරම දෙන්න
1: නෑ. සමහර වෙලාවට මමත් ඒ සතා විදිහට කෑගෙවු මටත් ප්‍රතිචාරයක් එනවා. මොකද ඒ සතා
0: ඒගෙත්
1: දැන් මම ඒ
0: සත්
1: නෑ
0: එන බව් කොහා එතකොට කොහා බයිරද පලයම් මෝඩ ගෑනිය කොහිතුවද මට මිනිහෙකුයි කොහෙකුයි අඳුර ගන්න බෑ කියලා කොහෙන් ආපු මෝඩ කොට හොල්ම නැද්ද මන් දන්නේ නැහැ. මෙතන හැමදාම ඇවිල්ලා කූ කූ ගන්නෙ
1: ඇයි වාට වෙලා නැද්ද ඒක
0: මොකද
1: කූ කාඩකට ඒ කොහත් කූ
0: කූ ගාලා බයිරවා කනවා මෝඩ කොට ගෑනි කියලා පදිනවා. යයි යයි යක්
1: යන්නේ හවස්සලා
0: හවස්සලා දෙක
1: නිවුස් අහන්න තේනවා. හෙට අපි එනවා.
0: ඕනේ අපි හෙට එනවා. අද යනවා.
1: අද යනවා.
0: මං මකල
1: මම සැන්ඩි
2: ලන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මේකමුව බන්ධනාගාරය ගැටුමින් 26ක් මරුට විමර්ශනයට කමිටුවක්. ගෝඨාභය පැවැත්වූ සාකච්ඡාවක් ගැන කරුණු හෙළිවෙයි. ආගමන විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට ඩෙංගු මඩින්න එන්නතක්. ඩඩ්ලි ඇතුළු මහමෝල් හිමියන් වසන්ත හමුවයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේගමුව බන්ධනාකාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වෙන් මියගිය සංඛ්‍යාව 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට බන්ධනාකාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළත් සෙසු 19 දෙනා බන්ධනාකාර රැඳවියන්. ගැටුමෙන් තුවාල් ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 100 දෙනෙකුට ආසන්නයි. ඉන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිටිසක් අතර ඊයේ දහවල් කාලයේදී ගැටුමක් ඇති වුණා. එම ගැටුමෙන් තුවාල් ලැබූ රැඳවියන් 39 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ඒ අතරින් 2 දෙනෙකු මිය ගියා. එම ගැටුම බූරුමූනා නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සුරේෂ් නැමැත්තකු විසින් මෙහෙවා ඇති බවයි පොලිසිය පැවසුවේ. මද්‍රව්‍ය ජාවාරමක් පාවා දුන් බවට පැවසෙන සිද්ධියක් මීට මූලික වී තිබුණා. කාන්තා රැඳවියන් සිටින කොටසේද ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඔවුන් කිහිප දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක නිරත වුණා. පසුව එම තත්ත්වය පාලනය කළ බවත් කිසිදු කාන්තා රැඳවියෙකු තුවාල් ලබා නොමැති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. අද පෙරවරුවේ යලිත් ගැටුමක් හටගෙන තිබුණේ බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිස අතරයි. බන්ධනාගාර නිලධාරීන් නොසන්සුන්තාව පාලනයට උත්සාහ දැරීමත් සමග රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ.
3: අද දින උදේවරුවේ නිලධා වන්දනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් තුළින් නැවත ආරවුලක් ඇති වුණා. ඒ අවස්ථාවේ සිටි වන්දනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට එම කණ්ඩායම් විසින් නැවත වරක් වන්දනාගාර නිලධාරීන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් වන්දනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් හමාගෙන යවි නිලධාරීන්ට පහර දීම කළා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් එතන ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ නැවත වරක් ඒ ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් මෙය අවම බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
1: රැඳවියන්ගේ ජාතීන් බන්ධනාගාරය අසලට අද පෙරවරුවේ පැමිණීමත් සමග එම ස්ථානයේද හටගත්තේ උණුසුම් තත්ත්වයක්.
4: ගැටුමක් එන්න හේතුවක් තියෙන්න බෑ. අපි හේතුවක් දන්නේ නැහැ. අපේ දරුවෝ කොහේ ඉනවද දන්නේ නැහැ. ඉස්පිරිතාලට ගියා. ඉස්පිරිතාලට බලන්න දෙන්නේ නැහැ. මෙතෙන්ට ආවා. මෙතෙන්ට බලන්න දෙන්නේ නැහැ. එක්කෝ ඉන්න කෙනෙක් කියන්න ඕනේ මේ දරුවන්ට මොකුත් වෙලා නැහැ කියලා.
5: වහන්ස ගෙනියන්නේ කියලා දැනගන්න ඕනේ.
1: පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිලධාරීන් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා කැඳවූ අතර ඔවුන් බන්ධනාගාරය තුළට ඇතුළු වුණේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුවයි. බන්ධනාකාරයෙන් පිටත ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ සඳහන් කළේ. මීගමුව බන්ධනාකාරය තුළ සිටින රැඳවියන් සංඛ්‍යාව 2400ක්. ඉන් රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාකාර වෙත මාරු කිරීම ආරම්භ කළා. මේ වන විට බන්ධනාකාරය තුළ පැවති ගැටුම සමතයකට පත් කර ඇත්තේ බන්ධනාකාර නිලධාරීන් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමේ. බන්ධනාගාර නිලධාරීන්ට වෙඩිවෙදි ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: අපි විශාල වශයෙන් කම්පණයකට ලක් වෙලා ඉන්නවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතන එකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා. ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්යමණ්ඩලය සමග නෙමෙයි ඈ. කාර්යමණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. නමුත් මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා වෙඩි වැදිලා තිබෙනවා බන්ධනාගාර නිලධාරීන්ට. එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයාට හොයන්න තියෙන්නේ. ඔව් ඉතින් මම කියන්නේ ආණ්ඩුව තමයි. ඒකනේ මම වගකීම් බාර ගත්තේ. සමස්ත ආණ්ඩුවම බාර ගන්න අවශ්‍යද කියන මා දන්නේ නැහැ. පිටිපස්ස ඉන්න කට්ටිය ගැන මම දන්නේ නැහැ. මේක ද්වේෂ සහගතව වුණාද? අනීතික ක්‍රියාවක් නිසා වුණාද? ඒව හොයා බලන්න තමයි අපි කමිටුපත් කරලා වැඩේ පටන් අරන් තියෙන්නේ. එකක් සාතික කළා කියනනම් මෙහෙම. කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා නම්, අනීතිකව වැඩ කරලා තියෙනවා නම්, ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කළා ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආත්ම ආරක්ෂාවට කටයුතු කරපු කට්ටිය, තත්ත්වය පාලනය කරන්න කටයුතු කරපු කට්ටිය. මට එන තොරතුරු අනුව 15ක් 20ක් 25ක් වගේ තියෙන්නේ. මට ෂුවර් නැහැ. මොකද පහුගිය පැය දෙකේ මම සෝෂල් මීඩියා බැලුවේ නැහැ. අනේ තොරතුරු මට හරියට ඇවිල්ලා නැහැ. දැන් ඔබතුමාලා ඔය මයික් ටික අයින් කරගත්ත ගමන් මට මීගමෝට ගිහිල්ලා තොරතුරු ටික හොයාගන්න පුළුවන්.
1: බන්ධනාගාර තුල පවතින අධික තදබදයද මෙම ගැටුම් ඇතිවීමට හේතුවක් බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ.
7: ඊයේ පස්සේ යම් මට්ටමකට ඒක සමනය වෙලා තියුණාට උදේ විසිට බලන්න යම් ඉඩකඩක් දෙන්න හදපු අවස්ථාවක ඒ විසිට බලන්න එන රැඳවියන්ට යම් හිරිහැර කිරීමක් තමයි මෙතන වාර්තා වෙන්නේ. එසේ හිරිහැර කිරීමත් එක්ක නැවත වටයකින් මේ තියෙන නොසන්සුන්තාවය ඇති වෙලා තියෙනවා. 650ක් දාන්න ඕන තැන 2600ක් දාලා ඒ කියන්නේ එක වැසි කිරියකට 100ක් විතර පොලිමේ ඉන්නවා. දැන් එහෙම පොලිමේ ඉන්නකොට අපි එළියේ පිටකොටුවේ බස් හෝල් එකේ තියෙන පොලිමේ වුණත් යම් යම් ප්‍රශ්න ඇති වෙනවනේ සමහරවිට. බන්ධනාගාරයක් වගේ සීමිත සීමාවක් ස්පේස් එකක් ඇතුළේ ඉතින් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක අපිට හිතා ගන්න පුළුවන් නේද?
1: බන්ධනාගාර තුල නිලධාරීන්ගේ හිඟයක්ද පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ කැඳවුම් කරු සුදේෂ් නන්දිමාල් සදහන් කළා.
8: අවශ්‍ය නිලධාරී ප්‍රමාණය 4න් එකක් වගේ ප්‍රමාණයක් තමයි මේ 40,000 ගානම පාලනය කරන්න ඉන්නේ බන්ධනාගාර තුල. එතකොට පොඩි ප්‍රෙෂර් එකක්ද තියෙන්නේ මෙතන? ආ නිලධාරීන් මූණ දෙන තත්වය. අද ඒක උඩ ඒ ප්‍රෙෂර් එක උඩ තමයි අද අපිට දැනගන්න ලැබෙලා තිනවා බන්ධනාගාර නිලධාරීනුත් කීප දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා තිනවා. බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එක්ක අපි පාරට බහිනවා හෙට දිනේ. මේවා තුල දේශපාලන කුමන්ත්‍රණ තියෙනවද කියලා තාණ්ඩුව කල්පනා කරමු.
1: මේ අතර මේගමුව බන්ධනාගාරය ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුයි. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් සෙසු සමාජිකයන් අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුව මුල් කරගත් විමර්ශනයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: අපි පැහැදිලිවම කියන්න කැමති පාර්ලිමේන්තුව මුල් කරගත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්නේ මේ රජයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සංඛ්‍යාත්මක බහුතරයක් ලබාගෙන තමන්ට ඕන ඕන වාර්තා හදන කමිටු නොවේ. පැහැදිලිවම මේ උද්ගත වුණු අර්බුදයේ தත්ත්වය, මේ ඛේදනීය தත්ත්වය පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක්, ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ යම්කිසි කමිටුවක් කරහා ස්වාධීන අපක්ෂපාතී විනිවිද භාවින් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වන්නට අපි යෝජනා කරනවා.
1: බන්ධනාගාර තුල පවතින අධික තදබදය හේතුවෙන් ගැටුම් හටගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ.
10: සිරකඳුරේ ධාරිතාවේ වගේ හතර ගුණයක් සිරකරුවන් ඉන්නකොට වැසිකිළියට යෑම සඳහා සිරකරුවන් අතර මාරාන්තික සටනක් ඇති වෙනවා. වැසිකිළියන්ට විතරක් නෙවෙයි, ආහාර පාන ගන්න ගියත්, ඒ වගේම නිදා ගන්න ගියත්, තමන්ගේ ඥාතීන් හමු වෙන්න ගියත් මේ අයට මේ තදබදය නිසා දැඩි පොරේකට තල්ලු වෙලා තියෙනවා.
1: මේ අතර 2020 වසරේ මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 දෙනෙක්. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැඳවියන් 27 දෙනෙක් වූ මියගියා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීඩ් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා. ඒ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ පෙත්සම්කරු අසාත් මෞලානා නැමැති පුද්ගලයා තමන් නාඳුනන බව පෙත්සමේ සඳහන් කර තිබූ බවයි. අත්අඩංගුවේ පසුවන ඉනිය භාරතී නැමැති පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබුණා. ඔහු සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙසට 2019 වසරේදී හෙන්දා විතාරණ නැමැත්තෙකු තමන්ට දෙනුම් දුන් බවයි. ඉනිය භාරතී නැමැති පුද්ගලයා මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ. එම නිවසේ අසාත් මෞලානා පිල්ලයන්ගේ පක්ෂයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් සිටි ආකාරය තමන් දුටු බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ඒ බව තහවුරු කරන ඡායාරූපද වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ. එම ඡායාරූපවල අසත් මෞලානා පෙත්සම්කරු සමග සිටින ආකාරය දක්නට ඇති බව ඇය සඳහන් කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඡායාරූප ලබාගෙන ඇත්තේ කවර ස්ථානයකදීද යන්නයි. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ පෙත්සම්කර ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී බවයි ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ. පෙත්සම්කරු අසත් මෞලානා හඳුනන්නේ නොමැති බවට පෙත්සමේ ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවත් නඩුකරය හරහා සත්‍ය කරුණු සැඟවීමක් සිදු කර ඇති බවත් ඇය පැවසුවා. පෙත්සම්කරු පෙත්සම තුළින් ඉදිරිපත් කර ඇත්තේ මූලික අයිතිවාසිකම් හා බැඳුණු කරුණු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ. මෙවැනි කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉල්ලීමක් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ වැඩිදුර දේශන ලබන නවවනදා පැවැත්වීමට නියමිතයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක පාලන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත්තා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදෙස් ගමන් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදී ඉන්දියාවේ චෙන්නායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් අයෙකුගේ ජීවදත්ත ඇතුළත් කර ඇති බවයි. එම අයදුම් පත්‍රය නිසි පරීක්ෂාවකින් තොරව බහරගෙන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු මාතර පදිංචි 51 හැවිරිදි අයෙක්. ඩෙංගු මතුරු පාලනය සඳහා එන්නත් සහ වල්බැකියා ක්‍රමවේදය භාවිතයට අවධානය යොමු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.
11: වැක්සීන් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝක රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනට වැක්සීන් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා වැඩසටහනට ඇතුල් වෙමින් පවතිනවා. නමුත් මේ සියල්ලම කළත් වැදගත්ම දේ තමයි මේ සමාජීය ප්‍රශ්නෙට මුහුණ දෙන්න නම් සමාජීය පිළිතුරක් අවශ්‍යයි.
1: වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060. ජූලි මාසයේ ගත වූ දින පහ තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,673 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 32,054. මෙම දිනවල ඩෙංගු රෝගය මෙන්ම තවත් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ චිකුන්ගුන්යා රෝගීන්ද මෙම දිනවල වැඩි වශයෙන් වාර්තා වන බවයි.
12: චිකුන්ගුන්යා රෝගය සහ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ එකම කාණ්ඩයේ මදුරුවන්ගෙන්. ඒ නිසා චිකුන්ගුන්යා රෝගයත් මේ අතරතුරේදීම ඉහළ යමින් පවතින ආකාරයක් තමයි අපි දකින්නේ. ඊට අමතරව කුඩා දරුවෝ අතර ඉන්ෆ්ලුවන්සා රෝගයත් අපි දකිනවා. ඊට අමතරව වෛරස් ශ්වසනාබාධ දකිනවා, වෛරස් උණ රෝග තත්ත්වයන් අපි දකිනවා. පහුගිය දිනවල අපි දැක්කා දරුවන් අතර වේගෙන් මොළේ උණ රෝග තත්ත්වයක් පැතිරී ගියා. ඒ රෝගිනුත් අපි නිරීක්ෂණය කරමින් ඉනවා. ඒ නිසා පොදුවේ ජනතාව අතර බෝවන රෝග වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආකාරයක් අපි දකින්නේ. විශේෂයෙන් මේ රෝගවලින් අතිමහත් බහුතරය සාමාන්‍යයෙන් බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය හරහා. ඒ කියන්නේ බිඳිති මාර්ගයේ විසුම් යාමෙන් කැස්සෙන් පරිසරයට පිටවන බිඳිති නිසා තමයි මේක බෝ වෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ මේ බෝවන රෝගවලින් වැළකී සිටීම තමයි වටින්නේ. ඔය රෝගේ වැළඳෙනවට වඩා රෝගේ නිවාරණය කියන කාරණේ වැදගත්. ඒ නිසා හැම වෙලාවෙම මුව ආවරණයක් නැත්නම් ෆේස් මාස්ක් එකක් භාවිතා කරන්න, දෑත් සෝදන්න, විශේෂයෙන් ජනතාවගේ අවශ්‍ය ස්ථානවලට ගිහිල්ලා ආවට පස්සේ සහ ඒ ස්ථානවලට යනකොට මේ ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කරන්න.
1: රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකග වූ බව වෙළඳමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
13: අද දවසේ ඒගොල්ලෝ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනා ටික සාකච්ඡා කරලා සති දෙකකින් ඒ අයත් එක්ක නැවත මීටින් එකක් ගන්නවා. ඒගොල්ලෝ සියලු දෙනා සූදානම් රජයත් එක්ක 120 මිලදී ගන්න. ඒ වගේම සහල් මිල පහළ යන එක සම්බන්ධයෙන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එකගයි මේ වැඩේ කරන්න. මොකද අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකම් VLV මණ්ඩලේ වී ගණිද්දී ඒ අයත් රුපියල් 118ට 14ට ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ මෝල් වලට 100ට 14ට අඩුවෙන් වේලිච්ච වී ටික එනවා නම් ඒගොල්ලෝ 120 ගන්න සූදානම් කියන කාරණේ නිසා සාකච්ඡාව තුළ සාර්ථක ප්‍රවේශයක් සහ ප්‍රගතියක් තියෙනවා.
1: පාර්ලිමේන්තුව මගින් වීසා සහ සහතික මිලක් නියම කළ යුතු බවයි සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ.
14: 120ක මිලක් නියම කළා මෝලට ගන්න 120 නම් මේ අපිට ගොවියන්ගේ වී අරගෙන අතරමැදි එක්ක ඉන්නවනේ. යාටත් ලොකු වියදමක් යන ඉස්තර වාගෙන මේ සේවකයට රුපියල් 3500ක් ගෙවන්න ඕනේ. ඒ වාහන වලට ලොකු ප්‍රවාහන වියදමක් දරන්න ඕනේ. එමෙන්නා ලාභයක් ගන්න ඕනේ. එමෙන්නා බදු ගෙවන්න ඕනේ. මේකට තියෙන ප්‍රශ්නේ අනිත් පැත්තෙන් හාල් මිල ප්‍රශ්නේ. මේකට මේ මීඩියා පුළුවන් නම් මම කාරණා කිල්ලීමක් කරනවා. මේ ගොවියන්ගේ ප්‍රශ්නේ වී වලට සහල් වලට මිලක් තීන්දුව කරනවා නම් මේක පාර්ලිමේන්තුවේ කතා කරලා සියලුම පක්ෂවල එකඟතාවයෙන් මිලක් නියම කරන්න. දේශපාලනයෙන් තොර මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා තමයි ගොවියන්ට මට කියන්නේ. මදාම ඉන්න විපක්ෂයෙන් කරන්නේ ඕක තමයි. ගොවිය චූන් කරලා ඡන්ද ගන්නවා. ඊට පස්සේ දිනුවාට පස්සේ නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ.
1: රජයේ සහතික මිලට මිලදී ගත හැක්කේ වියලි වී බවයි සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වර පැවසුවේ.
15: හැම ගොවි මහතෙක්ම අමු වී අලු වී කරන්න උත්සාහ කරොත් අපි එතනදි හිර වෙනවා. අනික තමයි දැන් අමු වී කියන එක දැන් වේලිච්චිවි 120ක් වාගේ වෙනකොට අමු වී කියල එක රුපියල් 90ක් 95ක් වාගේ තමයි සාමාන්‍යයෙන් අපේ ආයතන වලට අරගත්තොත් අපි එක වේලනකොට 120ක් අපිට ඒක කොස්ට් එක යනවා. 120 අපි ඕලා ගන්නවා. ඒ කියන්නේ දැන් නැවත මේ කන්නේ ගොයන් කපන වී. මොකද අපිට පරණ වී ගන්න හැකියාවක් නැහැ. මේ කන්නේ අලුත් වී වේලලා 14ට වේලන වී අපි 120ට ගන්න මේ තීරණ කරා. අපේ මේ සීලු
1: මේ ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමේ සභාපති යුකේ සේමසිංහ.
16: සම්බා වී කිලෝවක් මිලදී ගැනීම රුපියල් 130ක් සහ කීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනීම මිල රුපියල් 140ක් ආදී වශයෙන් තමා කෘෂිකර්ම අමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා, මහා පරිමාණ වීමෝල් හිමියන් සහ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් එකඟ වූ මිල බවට පත් වුණේ.
1: ඔපෙක් සංවිධානය අගෝස්තු මාසයේ සිට සිය තෙල් නිෂ්පාදන ඉලක්ක තවදුරටත් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග අද ලෝක වෙළඳපළේ ඉන්ධන මිල පහත ගොස් තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ප්‍රධාන තෙල් නිෂ්පාදන රටවල අපනයන යථා තත්ත්වයට පත්වීම හේතුවෙන්ද ලෝක වෙළඳපළේ තෙල් සැපයුම ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව මේ වන විට බොරතෙල් බැරලියක මිල ඇමරිකා ඩොලර් 68.46 ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලියක මිල සටහන් වැත්තේ ඇමරිකා ඩොලර් 71.81 ලෙසයි. මේ අතර දකුණු ලෙබනනය වෙත ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා. ඒ සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබියදී. මේ අතර ඊශ්‍රායලය ජනාවාස විප්ලවයක් ආරම්භ කර තිබෙනවා.
17: Rita Sieta. Sieta Sports Highlights.
1: පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට අපේක්ෂා කරන බව හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
18: ග්ලාස්ගෝ වල කොමන්වෙල්ත් ගේම්ස් තියෙනවා. ඒකේ පළවෙනි රන් පදක්කම ගේන්න තමයි එකම බලාපොරොත්තුව. තව වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් තියෙනවා හංගේරියාවල බුඩාපෙස්ට් වල. ඒක දැනට ලෝකයේ තියෙන ඔලිම්පික් වලින් පස්සේ ඇත්ලටික් වලින් තියෙන ඊළඟ හොඳම කම්පිටිෂන් එක. ඒක පළවෙනි වතාවට පැවැත්වෙන්නේ හංගේරියාවල. ඒෂියන් ගේම් තියෙනවා, ඩයමන්ඩ් ලීග් ෆයිනල් තියෙනවා. ඉතින් ওই තරගාවලිය වල රන් පදක්කම් හතරම ගේන්න තමයි බලාපොරොත්තුව.
1: යලි සිරස්තල මේගමුව බන්ධනාකාරයේ ගැටුමින් 26ක් මරුට විමර්ශනයට කමිටුවක්. ගෝඨාභය පැවැත්වූ සාකච්ඡාවක් ගැන කරුණු හෙළිවේ. ආගමන විගමන නියෝජ්‍ය පාලක අත්අඩංගුවට ඩෙංගු මඩින්න එන්නතක්. ඩඩ්ලි ඇතුළු මහමෝල් හිමියන් වසන්ත හමුවේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
0: ලොව ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ඒක තමයි මේක. මේ කියන්නේ ඒ ගැන.
2: දැන් මේ ටික විකුණ ගන්න අපි කන්ටැක්ට් කරන්න කවුද?
3: නම් මේ ගමන යන කිසි උමනාවක් නැහැ.
4: මට නම් ආයේ කොහොමවත් ගෙදර යන්න බෑ.
5: මේ දවස්වල ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන මූවි එකේ වැඩි විස්තර අහන්න අපි කතා කළේ ජනාටයි ප්‍රියාටයි.
1: කොහොමද පළවෙනි ෆිල්ම් එකේ එක්ස්පීරියන්ස් එක?
6: අපි ජනාය ප්‍රිය විදිහට අපි දෙන රංගපාන පළවෙනි චිත්‍රපටිය. ඉතින් අතිශාර්ථකව මේ දවස්වල තිරගත වෙනවා. ඒකම ආව කියන්නේ මේ ඇත්තම දැනන්ත ශේෂ්ත්‍රයක්. ඉතින් මේ ෆීල්ඩ් එකට එනකොට පොඩි ජකිතයක් තිබුණා. හැබැයි අපි ජනාය ප්‍රියයි ලකයි සිකයි රැඩ් ලෝචි සිරිල්ලයි එකන මේ කට්ටේ මම හිතන්නේ YouTube වීඩියෝ එකවත් අපි එකට රංගන ඊදිලා නැහැ. ඉතින් ඒක අලුත්ම අත්දැකීමක් වුණා වගේ.
5: මැට්ට වාගේ ආදරේ කළේ. ක්‍රූ එකෙන් හොඳ සපෝට් එකක් හම්බෙන්නේ නැති.
6: මේක අධ්‍යක්ෂකතුමා සුරංග ගියල්විස් මහත්තයා ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. මොකද අපේ චරිතම ඒ කියන්නේ ජනාට ජනා විදියටම ප්‍රියාට ප්‍රියා විදියටම මේකන් ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. අනිත් පැයත් එක්කත් ඉතින් වැඩ කරන එක ඉතාමත්ම හරිම සුන්දර චිත්‍රපටිය බැලුවා මේක තේරෙනවා.
1: ජනප්‍රියයි ෆිල්ම් එකක් කරන්න අදහසක් නැද්ද?
6: කලින්සි වගේ සිනමාව කියන්නේ ඉතින් අත්දැකීම් ටිකක් වැඩිපුර අරගෙන එන්න ඕන ක්ෂේත්‍රයක්. ඉතින් ඒක නිසා ඒකට අත්දැකීම් එකතු කරමින් මූලික අදියරේ අපි පිටපත සූදානම් කරමින් ඉන්න. හැබැයි ඒකට ටික කාලයක් අපි අරගන්නවා. ජනප්‍රියයි සිනමාවට එනවාට වැඩිය සමලුයි රංගයි සිනමාවට එන වැඩක් විදියට තමයි. මොකද සිනමා නිර්මාණයක් විදියට තමයි ඉන්ටාගේ නිමිති.
7: සිකා ඔයා කතා කරන්න ඕනේ. ඔයා නිදාගන්න. ඒකිට නෙවෙයි බම් මට නිින්ද යන්නේත් නැහැ. උඹ කොරෝනා සද්දේ.
0: Talk of the town.
1: ඉස්සර Wimbledon කියන්නේ ටෙනිස් චැම්පියන්ෂිප් එකක් විතරයි.
5: හැබැයි දැන් ඒක ලෝකෙ ලොකුම සමර් ෆැෂන් රණවේ එක වෙලා තියෙනවා.
1: පහුගියද පටන් ගත්ත Wimbledon චැම්පියන්ෂිප් එකේ පළවෙනි දවසේ හැමෝගෙම අවධානය දිනා ගන්න සීටින් ඒරියා එකට ඉන්වයිට් කරලා තිබ්බ සෙලබ්‍රිටීස්ලට පුළුවන් වුණා.
5: ඒක මැච් ඕපනින්ග් සෙරමොනි එකක් විදිහට නෙවෙයි, හොලිවුඩ් ප්‍රීමියර් එකක් විදිහට තමයි එදා තිබ්බේ.
1: එදා වැඩිපුරම ටෙන්ෂන් එක ගත්තේ ඇන් හැත්වේ. එයා ඇඳන් හිටිය අවුට්ෆිට් එක ගැන මේ වෙනකොට ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් කතා කරන්න ආරම්භ කරනවා.
0: Talk of the town.

0: పూర్వ దేవడియా వెను కుమద్ద
1: జ్యేష్ఠ వైద్య నిలతారే రవీంద్ర ఉడకమకే సమగ
0: పూర్వ దేవడియా తత్వే ఏమ నెత్నం ప్రీ డయాబెటిక్ కిన తత్వే గన ఒబ దనగత యుతు కరుణు కేపయక్మ తీనవ మే తత్వే సరళవమ హందున్ననవనం ఒబగే రుధిరగత గ్లూకోస్ ప్రమాణే ఒబ దేవడియా రోగ్యక్ విదిర నం కరన్న తరం వెడి నోనన్ హబై ఒబగే గ్లూకోస్ మట్టమ సామాన్య అగేట వడా వెడి అగేక తమై పవతిన్నే ఉదాహరణయక్ విదిర ఒబ నిరాహారవ సిట బలన రుధిర గ్లూకోస్ ప్రమాణే 100త్ 125త్ అతరనం ఒబ ఐతి వెన్నే ప్రీ డయాబెటిక్ సేమ నెత్నం పూర్వ దేవడియా కిన కాండేట ఏ వగేమ ఒబగే పసగే మాస 3 තුල තියෙන රුධිරගත සීනි ප්‍රමාණය බලන HbA1c කියන පරීක්ෂාව 105.7ත් 106.4ත් අතර තිබේ නම් ඔබ අයිතිවන්නේ ප්‍රී ඩයබටික් කියන කාණ්ඩයට. මෙහි තියෙන අවධානම තමයි මේ තත්ත්වය දිගටම පැවතුනොත් ඔබට අනාගතයේදී ටයිප් 2 ඩයබටික්ස් එහෙම නැත්නම් දෙවැනි ආකාරයේ දියවැඩියාව, හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අධික තරබාරු බව, ස්ථුලභාවය, අධික සුවපහසු ජීවන රටාව, ඒ වගේම වයස 45ට වැඩිවීම දියවැඩියාව තියෙන පවුලේ සමාජික සිතීම අධිරුධිර පීඩනය වගේම රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තිබීමත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Panacea Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Panacea බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 672 අමතන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන Majestica Lanka Tiles
4: Asset Line Finance within best buy ticket best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 144 700.

රාත්‍රී 7යි විනාඩි 8යි. වෙලාව කියලා සද්ද නැතු ඉඳී කියලා හිතුවද? නෑ නෑ නෑ, එහෙම වෙන්නේ නැහැ. මං ඇවිත් ඉන්නේ 7ේ ඉඳන්. මං බැලුවේ කට්ටිය මොකද කියන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට මං කතා කරලා කතා කරලා චූටි වෙලාවකට සයිලන්ට් වුණාම මැසේජස් එන්න පටන් ගන්නවා. අක්කේ අවුලකද, ඇයි අපිත් එක්ක තරහයිද, ඔය වගේ චූටි චූටි මැසේජස් එන හොයලා බලන. ආදරේදීත් අනිවාර්යයෙන්ම ඔයා කෙනෙක්ට ආදරය කරනවා නම් එයා ගැන හොයලා බලන්න. සතිය පටන් ගනිද්දිම, ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම මට කියන්න හිතුනේ අන්න ඒ දේ. මොකද අපි දන්නේ අපේ ළඟින් ඉන්න අය මොන මොන වගේ සිටුේෂන්ස් වල ඉන්නවද කියලා. ඒත් ඔයා හොයලා බලන එක එයාට බලෙන් කියන්න ඕනේ නැහැ. එක මැසේජ් එකකින්, නැත්නම් පොඩි කෝල් එකකින්, එහෙමත් නැත්නම් මූණට හම්බෙලා හරි, ඔයාගේ දවස කොහොමද, ඔයා හොඳින් නේද, ඔයාට මහන්සි නේද, ඔය වගේ චූටි දෙයක් ඇහුවට එයාට කේන්තියන්නෙත් නැහැ, වැරදි විදියට හිතන්නෙත් නැහැ. පුළුවන් හැම වෙලාවෙම අපි බලන්න ඕනේ අපි ආදරය කරන අයව සතුටින් තියන්න. ඒ වගේම තමයි ඔයත් සතුටින් ඉන්න ඕනේ, සැහැල්ලුවෙන් ආදරය කරන්න ඕනේ, ආදරේ රසතැන් හොයාගෙන යන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම කතා කරන ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් ආදරණීය පැය දෙක මේ විදිහට විශ්මිත් එක්කම පටන් ගන්නවා. එන්න රෑ 9 වෙනකන් ඔයාටයි මටයි ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. 0711 982 4 අපේ WhatsApp නම්බර් එකටත් message එකක් දාන්න.

0: සියත දෙවයිනපුරා ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගොවියෝ හිතන්න හොඳ නෑ, තනියම තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා දෙන පච
2: ගොවියන්ගේ අර ඇඳුමත් අන්දලා කොටුවේ උද්ඝෝෂණ කරේ කවුද?
3: විරුද්ධ පක්ෂයේ ගොවියන්ගේ ප්‍රශ්නයක් තමයි අපට පේරන විදියට.
4: ඊ කිලෝ එක ගන්නේ නැති අය
5: රජය වී ගත්තට කොටන්න මොලක් නෑ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: ප්‍රශ්න වලට පලා යන දරට පත් වෙලා දැන් අද දෙයියන්ගේ හාල් කැහිච්ච කට්ටිය බවට පත් වෙලා තියෙන්නේ.
6: ටිකේ ටන්සක 100ට වතුර රත් වෙනකන් කකුලව දිය ගලි ගහනවා.
7: අවම වශයෙන් රුපියල් 110කින් වත් තෙල් මිල අඩු කරන්නට ඕන.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.718 327 777. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: අයියා, මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා, මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
16: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
17: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
18: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
21: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකි. Lanka Rating Agency BBB- Stable Outlook.

0: Anna, da sugu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇතේ, සම්මත හමුව ඇතේ, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ?
7: ජූලි 6 වෙනිදා සිට එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියක TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 29යි. මන් දන්නවා සීත ආදරය කහන ගොඩක් දෙනෙක් හැම වෙලාවෙම ඉවසීමෙන් වැඩ කරන අය. ගොඩක් තැන්වලදී ඉවසනවා. ජීවිතේ හිතන් නැති ප්‍රශ්නවලට මුහුණ දෙද්දී, එතකොට කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දී, තව කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව වැඩ කරද්දී, ඒ හැම තැනකදීම එය ඉවසනවා. හැබැයි කරන්න දෙයක් නැතිම වෙද්දී, ඉවසීමත් නැත්තටම නැති වෙද්දී, එයයි මොනා දන්නවද කරන්නේ? සද්දහටම අත්හරින එක. ඔයත් ඔයාගේ ජීවිතේ ගොඩක් තැන්වලදී විශේෂයෙන් ආදරය කරද්දී බලාපොරොත්තු වෙලා දේවල් හිතලා දේවල් කැප කරලා හැමදාම ඉවසලා ඉවසලා බැරිම තැන ඔබ නිහඬ වෙනවා. ඒ නිහඬ වීම තුළ තේරෙන්නේ ඔබ අත්හරිනවා කියන එක. කෙනෙක්ට මෙහෙම වෙන්නත් පුළුවන්. හැමදාම මට ඉවසන්න බැහැනේ. මේ ජීවිතය ඇති. මේ දේවල් හැමදේම ඇති. ඉතින් එයාගේ ඔළුවේ තියෙන හැම නෙගටිව් දෙයක්ම එයා ආයුධයක් කරගෙන ජීවිතේ වුණත් අත්හරින්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද? ඒ තීරණයට යන්නේ නැතිව අපිට අත්හරින්න පුළුවන් කියලා. මොකද ඔබට තියෙන්නේ හිතන්නේවත් නැති විදිහේ ශක්තිමත් හිතක්. ඔබ සංවේදී කියන්නේ තව කෙනෙක්ට ඔබ ෆේල් කියලා පෙන්වන එක නෙවෙයි. තව කෙනෙක්ට ඔබ වැටිලා ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි ඇයි ඔබ ඔබේ ජීවිතේ හානි කරගන්නේ? කරන්නම දෙයක් නැත්නම් අඬලා අඬලා හරි අත්හැරලම දාන්න. මොකද ඒ අය අපේ ජීවිතේට අවශ්‍යම නැහැ. ඉතින් මේ ගැන ලියන්න අද පෝස්ට් එකේ අපි කතා කරන්නේ ඔන්න ඔය දේ. 0711982947 අපේ වට්ස්ඇප් නම්බරකට හරි ආදර් රේකවුන් CFM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් කරන්න දෙයක් නැතිම තැන ඔබත් අත්හරින කෙනෙක්ද? පය දෙකක් තියෙනවා. ඔය පය දෙකේ ඔබට හිතට දැනෙන දේ වචන කරලා මට වට්ස්ඇප් කරන්න.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: Naa.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිල්ට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජ බෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
19: හිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාම අපේ කිරිසන් නාමය
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LOLC finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
7: ඈරාලහමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
10: Tilakavardhan Textile

0: කරන්න දෙයක් නැතිම වෙද්දී ආදරණීය හිත කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන අත්හරින එක. ඒ අත්හැරීම කොච්චර ප්‍රබලයිද කියනවනම් ආයි මූණක් දැක්කත් ආයි වචනයක් ඇහුණත් හිනා වෙලා උත්තර දෙන්න පුළුවන් තැනට පත්වෙන්න පුළුවන් නම් අන්න එතනදී ඔයාගේ හිත ගොඩක් ශක්තිමත් වෙනවා. ඉතින් අද මං කිව්වේ කරන්න දෙයක් නැතිනම් අත්හරින්න කියලානේ. එහෙම කියද්දී ඉසුරු මංචනායක මෙන්න මේ විදිහට ලියනවා. පනටත් වඩා හුස්මටත් වඩා නොසෑහෙන්න මදි නොකියන්න ආදරේ දීලත් ඔයාට මදි නම් මං අමාරුවෙන් හරි හිත හදාගත්තා. ඒත් ඒ පුරුද්දට දැන් මගේ හිත නිකමටත් පෑරෙනවා. ඔව් ඒ දේ එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔබට කොහොමද කෙනෙක්ව ඕ දෙයක් අත්හැරියොත් දැනෙන විදිහ වචන කරලා මට ලියන්නේ. 0711 98294 අපේ වට්සප් නම්බරකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට આવીත් ඒ අත්හැරීම ඔබට දැනෙන විදිහ මට ලියන්න.
1: ඔබ මම මෙහෙර හඳ යට කොතැනක සිටියත්

0: සියත දෙවයිනපුරා සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
7: ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර

0: මහතයි පහක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0155411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
2: නුවන් කියන්නේ ඇස්.
1: ඇස් මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
2: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
1: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවණක් ගැදොර චීන නුවන් යුගෙන් බලන් චීනා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.

අලුත් පැයක් අලුත් විදිහට හිතන අලුත් විදිහට ආදරය කරන ආදරණීය අන්තිම පැය රාත්‍රී 8යි විනාඩි 8යි කරන දෙයක් නැතිම තැන ඔබත් අත්හරින කෙනෙක්ද අද අපි කතා කරන්නේ ඒ ගැනනේ හැබැයි අත්හැරියට ඔබට පුළුවන්ද ආදරණීය මතක අමතක කරන්න සමහරක් අය ඉන්න ඕන තරම් අත්හැරියට තාමත් ඒ පරණ මතක වෙත් ඒ පරණ දේවල් ඒ හැම දෙයක් හින්දා විතරක් ජීවිතේ හුස්ම ගන්න පුංචි දේවල් ටිකක් කළොත් ලොකු ලොකු දේවල් ලැබෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයා කෙනෙක් ගැන හොයන විදිහ හිතන විදිහ ඒ දේවල් වෙනස් කරන්න එපා ඔයාගේ ක්වොලිටිස් නැති කරගන්න එපා මොකද පුංචිම දෙයක් ඇති කෙනෙක්ට සතුටින් හුස්ම ගන්න අත්හරිනෝ නම් අත්හරින්න ඕනේ ආයමත් ඔයාව වැටෙන තැනකට ගිහින් නෙවෙයි අත්හරින්න ඕනේ කවමදාකවත් ඔයා හිටිය තැන වෙනස් නොවෙන ඔයාව පිළිගන්න ඔයාගේ වටිනාකම දැනෙන අන්න ඒ වගේ තැනකට ගිහින් තමයි ඔයා

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් තුළින් ආරවුලක් ඇති වුණා. ඊයේ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් මෙය අවම බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
2: ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි ඈ. කාර්ය මණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. නමුත් වෙඩි වැදිලා තිබෙනවා බන්ධනාගාර නිලධාරීන්ට. එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි හොයන්න තියෙන්නේ. කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා අනීතිකව වැඩ කරලා තියෙනවා නම් ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කළා. ඒවට අපි ක්‍රියාමාර්ග ගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia යන විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112800 NIB in the City University, the place to be.
5: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
15: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත ටීවී තුලින්.

රාත්‍රී 8යි විනාඩි 28යි. කරන්න දෙයක් නැතිම තැන ඔයත් අත්හරින කෙනෙක්ද? කරන්න දෙයක් නැතිම තැන ඔයත් අමතක කරන කෙනෙක්ද? අද විශ්මී හැවේ ගැන. එතකොට කඳුර උල්පත මෙන්න මේ විදිහට කමෙන්ට් කරලා තියනවා. කඳුළු වලින් නොසේදුණු මතක රිද්දවති සමතුන්නා මම අපේ අතීතට. නුවන්ත පැතුම් කියනවා හුස්මත් එක්ක අතහැරෙන්න ඔයාව ජීවිතේ බරයි ඔයා නැතිව. ගොඩක් වෙලාවට එහෙම තමයි. ආදරණීය හිත් හරික්මනට තුවාල වෙනවා. හැබැයි ඒ තුවාල ඉක්මනට සනීප වෙන්න ඒ ආදරය කරන කෙනාගේ එක වචනයක් එක බැල්මක් හොඳටම ඇති කියලා තමයි ඒ රිදුණු හිත හිතන්නේ. හැබැයි ඔයාට වචනෙන් ආදරේ කියලා ඔයාට ආදරේ කරන්නේ නැත්නම් ඔයා විතරක් දැනෙන ආදරයක් දෙනවා නම් එතන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාව ඒ කෙනාට සුදුසුයිද කියලා. ඇයි ඔයා අඬන්නේ? ඇයි ඔයා තවත් ඔයාටම රිද්දගෙන තව කෙනෙක් වෙනුවෙන් ඔච්චරම ඔයාගේ ශක්තිය නැති කරගන්නේ? මේ විදිහට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. හැමදේම අමතක කරන්න. ඒත් ඔයාව මේ සද්දෙට අඬවන්න පුළුවන් වුණු එකම හේතුව කවදාවත් අමතක කරන්න එපා කියලා. ඇත්ත තමයි. Thank you දිමංකාගේ මැසේජ් එකට. ඒත් එක්කම තව කමෙන්ට් එකක් තියෙනවා මෙන්න මෙහෙම කියලා. ඒ හේතුවට මං ආදරෙයි. හැබැයි ඒ මතකෙට මං සාප කරනවා කියලා. එහෙම දේවලුත් කෙනෙක් අතහැරියොත් ඒ අයට හිතෙන්න පුළුවන් නේද? ඉතින් ඔබට හිතෙන්නේ, ඔබට දැනෙන්නේ මොනවාද? කරන්න දෙයක් නැතිම තැන ඔබ අත්හැරියොත් ඒ අත්හරින විදිහ තව කෙනෙක්ට ඇහෙන්න ඉගෙන ගන්න මට මැසේජ් එකක් එවන්න ඕනේ. 0711982947 අපේ WhatsApp නම්බර් එකට හරි ආදර රේකවුන්සියට FM අපේ Facebook page එකට આવીත් කමෙන්ට් එකක් තියන්න. ග්‍රෑනෝවේට කලින් ගයි ගයි මහල්ලා.

මං මේ සින්දුවටම හැමදාමත් ආදරේකා අහන අපේ ඇන්ජිව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කොච්චර වැඩ තිබ්බත්, කොච්චර දේවල් වල හිටියත්, මේ වෙලාව මං හිතන විදිහට, මට දැනෙන විදිහට ඇන්ජි කවදාවත් මිස් කරන්නේ නැහැ. ඉතින් ඇන්ජි, හැමදාමත් සේත ආදරේකා අහනවට ස්තුතියි.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 5 6 7 8
4: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 0.1 1 4 7 8 0.

කාලයත් එක්ක සමහර දේවල්, සමහර තැන්, සමහර මිනිස්සුන්ව අපේ හිත්වලට ගැළපෙන්නේ නැති වුණාම ඒ දේවල් අපේ හිත්වලින් ටිකෙන් ටික ගිලිහිලා යන්න පටන් ගන්නවා. හැබැයි එහෙම දෙයක් එපා වුණාට පස්සෙත් හිතට තියෙන ලොකුම ගැටලුව තමයි ඒ දේවල් අපි කොහොමද හිතින් අත්හැරගන්නේ කියන එක. මොකක් හරි සාධාරණ හෝ අසාධාරණ හේතුවක් හින්දා තමන්ට ගැළපෙන්නේ නැහැ, තමන්ට හරියන්නේ නැහැ කියලා හිතෙන එකම දෙයක එල්ලිලා ඉන්නවා කියන්නේ මනුස්සෙක්, ආදරණීය හිතක් සැරින් සැරයට මැරි මැරි ඉපදෙනවා වගේ හැඟීමකට. හැබැයි එහෙම වුණාම හිතේ සැනසීම බිඳුවට වට්ටගෙනත් හිනා වෙලා ඉන්න සිද්ධ වෙනවා. ආදරය නැත්තටම නැති වෙලා තියෙද්දීත් ආදරය කියලා පෙන්නගෙන ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. තමන් අයිති වෙන්න සුදුසු නෑ කියලා හිතන කෙනෙක්ට අයිති වෙලා ජීවත් වෙන්න සමහරක් විට සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට අත්හැරීමත් මගහැරියාමත් පරාජයක් විදිහට බාර ගන්න ඕන දේවල් නම් නෙමෙයි. නොදැන, ඔයා නොදැනෙන තැනක නොදැනුණා වගේ ඉන්න සිද්ධ වෙන එක තරම් පරාජයක්, අසරණකමක් මං හිතන්නේ තවත් නැහැ නේද? හිතට, හැඟීම් වලට ජීවයක් දෙන්නේ නැති තැනක එකට ඉන්නවට වඩා හිත දුකින් බර වුණත් එහෙම තැනකින් ඉවත් වෙලා යන එක තමයි ඔයා ඔයා වෙනුවෙන් අනිත් කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. කරන්න දෙයක් නැතිම තැන ඔබ අතාරින්න. ඒ වගේ තැනක ඔබ ඉන්න එපා. මොකද ඒ තීරණය තරම් ධෛර්යවන්ත තීරණයක් මං හිතන්නේ ජීවත් වෙද්දී ආදරේදී නැතිම තරම්. ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබ දැන දැන රැවටි රැවටි ආදරය කරන, ඔබේ ආදරේ දැනෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ වෙනුවෙන් ඔබ අත්හරින්න. මොකද ඔබ ගොඩාක් ශක්තිමත්. හෙට රෑ 7 වෙද්දි විශ්ම යනවා ආදරේ රස තැන් ගැන, ඔබේ හිතේ තියෙන දේවල් ගැන කතා කරන්න වගේම ඕනම දෙයක් විදා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හරිද? විශ්මී, ඔබ හිතනවටත් වඩා ඔබට කොටක් ආදරෙයි. සුබ රාත්‍රියක්.

0: සියත දෙවයිනපුරා
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් බයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
2: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
7: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
8: නුවන් කියන්නේ ඇස්.
7: මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
8: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
7: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවරක් ගියාදෝර චීන නුවන් යුගෙන් බලන් චීනා.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මං නම් හිතන්නේ නැහැ.
1: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න. ජූලි 6 වනදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: අභිවෘද්ධිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් තුළින් ආරවුලක් ඇති වුණා. ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් මෙය අවම බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
2: ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි ඈ. කාර්ය මණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුව විසඳන්න මැදිහත් වීමේදී. නමුත් වෙඩි වැදිලා තිබෙනවා බන්ධනාගාර නිලධාරීන්ට. එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි වෙන්න තියෙන්නේ. කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා අනීතිකව වැඩ කරලා තියෙනවා නම් ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කළා. ඒවට අපි ක්‍රියාමාර්ග ගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132277.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
8: 98.2 98.1

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
3: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 705 515 අමතන්න

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමුණා දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: අරිගේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
3: ඔයා අහලා තියෙනවද මීන නුවන් යුගෙන් බලන් මීනා කියලා සින්දුව? මීන කියන්නේ මාළු.
4: නුවන් කියන්නේ ඇස්.
3: මාළු ඇස් දෙකෙන් මන් දිහා බලන්න. මාළු ඇස් කියලා කියන්නේ මේ
4: මෙහෙම ඇදිලා තියෙන මෙහෙම ඇස්. මෙහෙම ඇදිලා තියෙන
3: ඒ චීන ඇස්. ඒ මාළු ඇස් දෙකෙන් හේවණක් ගැදොර චීන නුවන් යුගෙන් බලන් චීනා.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
6: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
7: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත pocket money. 98.4න් හම්බන්තොටට.
10: See you tomorrow.

අයිබුවන් සුභ සැන්දෑවක්. අද සියත FM ගීතෝරණ මම. එතන මීට අවුරුදු 50 ගානකට උඩදී 1968 නවවැනි මාසේ 28 වෙනිදා කුරුණෑගල මහරවලේදී මෙනිකේ අතපත්තු සහ නවරත්න බණ්ඩාර කියන දෙදෙනාට දාව උපත ලැබුවා. ඒ උපත ලැබලා කුඩාම අවධියේදී පුතුවර කනිෂ්ඨ විද්‍යාලයෙන් පළවෙනි සහ දෙවැනි වසර දක්වා ඉගෙන ලැබලා එතනින් පස්සේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලැබුවා. ගණිත අංශයෙන් ඉගෙන ගන්නට තමයි මගේ කැමැත්ත තිබ්බේ. නමුත් අවසානයේදී පාලනය කරගත නොහැකි හේතුවක් නිසා විද්‍යාංශයෙන් තමයි මට ඉගෙන ගන්නට සිද්ධ වුණේ. ඒක හම්බයකින් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අවසානයේදී විද්‍යාංශයෙන් ඉගෙනුම ලැබලා කොහොම හරි උසස් පෙළට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තරම් ලකුණු ලැබලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණු කෙනෙක් තමයි මම. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තට මොකද වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරාට මොකද මම ගීත රචනා ක්ෂේත්‍රය කාව්‍ය රචනා ක්ෂේත්‍රයටත් යොමු වෙලා හිටපු කෙනෙක්. ඒ රෙන්ඩ කලාවේ තවත් වෙනස් භාවිතාවන් මගේ තිබෙනවා. විශේෂයෙන් වනජීවි ඡායාරූපකරණේ මේ වගේ කලාවට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා වැඩ කරන්න උත්සාහ කරනවා. හැබැයි සියල්ලටම වඩා මම හොඳ රසිකයෙක්. මගේ නම යසනාත් ධම්මික බණ්ඩාර. මම තෝරාගන්න 10 වෙනි ගීතය මේක මගේ සරසවි ජීවිතයේ මතකත් එක්ක සඳහන් වෙන ගීතයක්. හැබැයි ප්‍රේමය පිළිබඳව නෙමෙයි, වෙනත් දෙයක් පිළිබඳව. අපි දන්නවා අපේ සරසවිවල අපිත් එක්ක එකට වැඩ කරපු ඕනතරම් කට්ටිය හිටියා. බොහොම රැඩිකල්, බොහොම දැඩි මතධාරී සහ මේ ලෝකේ පෙරලලා වෙනත් ලෝකයක් ගොඩනගන්නට උත්සාහ කරපු, ඒ වගේ ගමනක් කරපු අය ඕනතරම් හිටියා. ඒ වගේම ඒ කිසිම දෙයකට සම්බන්ධ නැති පැත්තකටලා ඉන්න පිරිසකුත් හිටියා. ඉතින් මම හිතනවා ලංකාවේ ඒ ශිෂ්‍යයින්ගේ සමහර හැසිරීම් අපි හරියටම විග්‍රහ කරගෙන නැහැ. අපිට තියෙන්නේ පොඩි අතිශයෝක්තියක් සහ අධිතක්සේරුවක් කියලත් මට හිතෙනවා. ඉතින් මේ මම අපි දැකලා තියෙනවා ඕනතරම් මේක වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා. වෙනස් කරන්න දත කාලා වලි කාලා ගහ මරාගෙන උද්ඝෝෂණය කරලා හැම කරපු කට්ටිය කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන්, ශිෂ්‍යයන්ගේ අයිතිය වෙනුවෙන්, අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සහ අපේ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් හැම කතා කරපු කට්ටිය ඊට පස්සේ තමන් උපාධිය හදාරලා රැකියාවක් කරගෙන ඒ උසස් රැකියාවකට උසස් තැනකට තනතුරකට ගියාට පස්සේ තමන්ගේ යටතේ සිටින සියලු දෙනාම මර්ධනය කරමින් තමන්ගේ තනතුර රැක ගන්න, තමන්ගේ කම්පැනි රැක ගන්න, තමන්ගේ ආර්ථිකය රැක ගන්න දඟලන. ඉතින් මට මේ නිසා

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පද රචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා.
2: නවවෙනි ගීතය වශයෙන් තෝරගත්තේ එක්තරා ඛේදවාචකයක් සම්බන්ධ ගීතයක්. ඇතරම මේ අපේ රටේ විවිධ ඛේදවාචකයන් විවිධ කාලවල ඇවිල්ලා තියෙනවා. මේ ඛේදවාචකයන් හරියට කළමනාකරණය කරගත්තා නම් සමහරවිට අපේ රට මීට පෙර නොදියුණු මට්ටමින් එහෙම නැත්නම් හැමදාමත් තුන්වෙනි ලෝකයේ රටක් විදිහට ඉන්න මට්ටමින් මිදිලා අපිට හොඳ තැනකට යන්න තිබුණු අවස්ථාව තිබුණා කියලා මට හිතෙන අවස්ථාවල් කීපයක් නැත්නම් ඛේදවාචක කීපයක් හම් වෙනවා. එක්තර කාලයක විශාල සුලිසුලඟක් ඇවිල්ලා මුළු රටම වගේ කර්මන්නේ වෙලා විශාල විනාශයක් ඇති වෙලා ඇවිල්ලා ඊට පස්සේ අපි යන්තම් එකෙන් ගොඩ ආවා. 71 වගේ කාලයක විශාල කැරල්ලක් ඇති වෙලා රට ඒ වගේම තත්ත්වයකට පත් වෙලා එයින් අපි යන්තම් ගොඩ ආවා. බුදු යන්තම් ගොඩ ආවා මිසක් හොඳින් ගොඩ ආවේ නැහැ. ඊට පස්සේ 83 කලබල ඔස්සේ ඇති වෙච්ච ප්‍රශ්න. ඊට පස්සේ 87 88 89 කලබල ඔස්සේ ඇති වෙච්ච ප්‍රශ්න. ඊට පස්සේ සුනාමි ඛේදවාචකය නිසා ඇති වුණු ප්‍රශ්න. කෝවිඩ් දුවදුර නිසා ඇති වුණු ප්‍රශ්න. මම හිතන්නේ මේ වගේ ඛේදවාචකයන් දිහා බලපුවාම අපිට තිබ්බ මේවා හරියට කළමනාකරණය කරගෙන ඒ කාලේ තිබුණු එකමුතුභාවයේ දැක්කනම් ඒ කාලේ තිබුණු එකමුතුභාවයේ පාවිච්චි කරා නම් මේ රට කොහොම හරි ගොඩ යන්න. හැබැයි එහෙම සිද්ධ වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් ඊළඟ ගීතය මම තෝරගන්නේ ඒ නිසා නෙමෙයි. මට මේකේ සමහර සංවේදී සිද්ධි මතක් වෙනවා. මේ යුවතියක් අතින් අල්ලගෙන වතුරේ උඩට අරගෙන බේරාගෙන යුවතියගේ ගෙලේ බැඳපු රන් මාලය දැකලා ඒක කඩාගෙන ආයෙත් වතුරට අතාරපු සිද්ධි මට මතක් වෙනවා. ඒ වගේම තමයි ඒ උදම්රල ආපහු ගියාට පස්සේ තමන්ගේ නැති වෙච්ච අත දරුව හොයාගෙන වැළපෙන අම්මලා තාත්තලා අපි දැක්කා. අපිට ඒක මතක් වෙනවා. අමතක කරන්න බැරි ආකාරයේ දහස් ගණනක් සිය දහස් ගණනක් සිද්ධි අපිට මතක් වෙනවා. මෙන්න මේ මතකය ඔස්සේ මේ ගීතය ගැන කල්පනා කරනකොට අතුල ජයදේව කියන කවියා ලියනවා මුහුදුරළ වියරුවෙන් නැගිට්ටා ගොඩමිමේ මහදොරක් ඇවිද්දා. මම ගීතේ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මගේ මතකය ඔබට කිව්වා. ඔබ ගීතයේ ඇතුළාන්තයට කිමිදිලා ඒ ගීතය සහ මේ මතකය සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්න.
1: අංක 9.

0: ගුණකැසීම ප්‍රවීණකේ පතරචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාර.
1: දැන් ප්‍රේමය පිළිබඳ අත්දැකීම් අපි කාටත් තියෙනවා. ප්‍රේමයත් එක්ක එකට යනකොට ඊළඟට බලාපොරොත්තු විය යුතු දේ තමයි එක්කෝ ජයග්‍රහණය එක්කෝ විරහව. ඉතින් ගොඩක් දෙනෙක් ජය ගන්න අයත් ඉන්නවා, ගොඩක් දෙනෙක් විරහ වේදනාවට ලක් වෙන අයත් ඉන්නවා. කොහොමත් මන් දන්න හේතුවක් නිසා වැඩිම ගීත රචනා ප්‍රමාණයක් ලෝකයේ අපි හොයලා බැලුවොත් රචනා වෙලා තියෙන්නේ ප්‍රේමයේ ජයග්‍රහණය සම්බන්ධයෙන්, උදම් මැනීම් හෝ ඒ සතුට සම්බන්ධයෙන් නෙමේ, ප්‍රේමයේ විරහව ගැන තමයි ගීත රචනා වෙලා තියෙන්නේ. මේකට හේතුව සමහරට ප්‍රේමයේ ජයග්‍රහණ වෙනුවෙන් එක ගීතයක් රචනා වෙනවා නම් එකම සිද්ධිය මත ඇති වෙන ප්‍රේමයේ විරහ වෙනුවෙන් ගීත 10ක් සමහරට නිර්මාණය වෙන්නට පුළුවන්. එකම ගීත රචකයා අතින් සිය ප්‍රේමය යම් කිසි දඩක ජයගත්ත නම් එක ගීතයක් වෙන්න පුළුවන් නිර්මාණය වෙන්නේ. හැබැයි පෙරදිච්ච ප්‍රේම වෙනුවෙන් ඔහොම සින්දු ගීත නැත්තම් සින්දු 10ක් 12ක් ලියලා වෙන්න පුළුවන්. මේ නිසා හැම වෙලෙම විරහව පැත්තට ඇති වෙන ගීත රචනා සංඛ්‍යාව අතිශයින්ම වැඩි. විරහව සම්බන්ධයෙන් අපිටත් යම් කිසි අත්දැකීම් නැතුව නෙමෙයි, එකක් නෙමෙයි සමහරවිට දෙක තුනක් වුණත් එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් එහෙම විරහව සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන අතරේ, එහෙම නැත්නම් එහෙම මතකයන් තියෙන අතරේ, මේ උයන්තරේ මේ තුරු සෙවනේ ඔබේ සිනාමට තව මැසේ, මේ නදී තිරේ මේ අඩිපාරේ ඔබේ කතාමට තව මැසේ. මං හිතන්නේ කෙනෙක් අපි හැරගියාට සියල්ල මතකේ සම්පූර්ණයෙන්ම ෂණිකව මැකිලා ගිහිල්ලා ඒ සියල්ල අපිට අමතක වෙන්නේ නැහැ. සමහරවිට අපි යන එන පාරේ පෙනෙන්නේ ඔහු හොය. අපි යන යන පාරේ කෙනෙකුගේ හිනහඬ වුණාම අපිට ඒක දැනෙන්නේ ඇය ගිහේ ඔහුගේ සිනහඬ වගේ. ඇත්තටම මේ දැන් ගොඩක් වෙලාවට මේ මට මතකයි නිකන් අපි වැඩියේ ප්‍රේමය සම්බන්ධව ලොකු අදහසක් නැති. නමුත් යන්තම් මේ ප්‍රේමය කියන අදහස මෝදු වෙලා යන කාලේ සමහරවිට අපිට විවිධ අයට මේ විවිධ අය කෙරෙහි ප්‍රේමණීය හැඟීම් ඇති වෙනවා. එහෙම ඇති වෙන කාලයක මේ කෙනෙක් සම්බන්ධයෙන් අතරම මේ අදහසක් තිබ්බා. මේ කාලේ අපිට ලොකු පන්තිවල නෙමෙයි අපි හිටියේ, අතරම පොඩි පන්තිවල ඕලෙවලත් කරලා තිබෙන්නේ. ඊටත් වඩා පහළ පන්තියක ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් යම් කිසි අදහසක් පළවෙනි වතාවට මෝදු වෙලා මේක සමහර ක්‍රෂක කියලා කියන්නේ මේක වෙන සම්බන්ධයක් ඇතිලා නැහැ. නමුත් එහෙම හිතගත් සිද්ගත් යුවතියක් ඉන්නවා. මේ සිද්ගත් යුවතිය ගැන ටිකක් උනන්දුවෙන් දින කීපයක් කටයුතු කරනකොට සිද්ගත් යුවතිය හදිස්සියේ පොතක් දෙනවා මේ වෙනත් මිතුරෙකුට. ඒ පොත ඇතුලේ තිබිලා මේ පොඩි ලියුමක් බිමට වැටෙනවා. ඊට පස්සේ මිතුරා ආපහු ඒ ලියුම අරගෙන පොත අස්සට දාගන්නවා. පළවෙනියටම ඇතිවෙච්චි ඒ ප්‍රේමය පිළිබඳ අදහස නිසා වෙන්න ඇති. ඒතරම් මේක ලොකු බිඳ වැටීමක් බවට පත් වෙනවා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පද රචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාරා.
2: පොඩි කාලේ ජීවිතයේ හරිම ලස්සන මතකයක් තියෙන දවසක් තමයි මේ අපේ ගෙදරට කැසට් පටයක් කැසට් යන්ත්‍රයක් ගෙනීම දවස. ඒ දවස්වල මේ කැසට් යන්ත්‍රයක් ගෙනේනවා කියන එක හරියට දැන් අද කාලේ නම් අපිට වාහනයක් ලැබෙනවා වගේ මේ සතුටුදායක දෙයක්. මොකද එහෙම හිතන්නේවත් නැති දවසක අපේ ගෙදරට කැසට් යන්ත්‍රයක් රැගෙන එනවා අපේ අප්පච්චි. එතකොට අහල පහල කිසිම ගෙදරක කැසට් යන්ත්‍රයක් නැහැ. අපේ ඉතින් හරි සිහිනයක්. ස්පීකර් එකේ කැසට් තියෙනවා, ස්පීකර් එකයි ට්විටර් එකයි තියෙන කැසට් තියෙනවා, ස්පීකර් දෙකේ කැසට් තියෙනවා, ස්පීකර් දෙකයි ට්විටර් දෙකයි තියෙන කැසට් තියෙනවා. මෙහෙම ඉතින් එක එක කෙනාගේ මට්ටම අනුව මේ කැසට් යන්ත්‍රය ලොකු වෙනවා. පොඩිමත් නැති ලොකුමත් නැති කැසට් යන්ත්‍රයක් අපේ ගෙදරට ගෙනාවාම මට මතකයි පළවෙනි කැසට් පටේ විදිහට අපේ ගෙදරට ගේන්නේ අමරදේව කියලා ඉන්න අමරදේව ශූරින්ගේ වයලින් එකක් වාදනය කරන පින්තූරයක් සහිත කැසට් එකක් ගෙනා. මේ කැසට් එකේ ගොඩක් ගීත තිබ්බා. මං හිතන්නේ හන්තානේ කඳු මුදුන සිසාරා තියෙන ගීතය තියෙන බොල් වී හවුරු කියපු ගීත රෑ දුර්රට මේ. ඉතින් මේ මේක හරි සුන්දර මතකයක් වුණා සහ පසුකාලීනව මගේ ජීවිතයේ ඒ කියන්නේ ගීතයේ පිළිබඳ රසයෙන් පුරවලා ගීත රචකයෙක් බවට පත් වෙනකොට ඒ පත් වීමට මේක ලොකු හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ සිද්ධිය ඒ මතකයේ මුල් කරගෙන මම රෑ දුර්රට මේ හිමවරුසගෙන ගීතය අහන්නට

0: සියත දෙවයින පුරා රැඳායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණකේ පද රචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා
2: මම තෝරගත්තු හයවෙනි ගීතය ඒත් අතුල ජයදේව මහත්මය අතුල ජයදේව කවියා විසින් රචනා කරපු ගීතයක්. ඇත්තටම මේකත් විරහවට සම්බන්ධ ගීතයක්. ඇත්තටම මේ මුල් සිද්ධිය නෙමේ යම්කිසි කාලයක ඊට පස්සේ ප්‍රේමයක් ඇති වෙලා ඒ ප්‍රේමයේ වසර කීපයක් ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ එක්තරා තැනකින් කෙලවර වෙනවා නොයෙක් විය හැකි හේතුව නිසා කෙලවරෙලා ගියාට පස්සේ දැන් අපි යම්කිසි කාලයක එක අමතක කරන්න උත්සාහ කරනවා අමතක කරලා ඉන්නවා අපි විවාහපත් වෙනවා දරුවන් හදනවා මේ මොනවා වුණත් සමහරලට අර මතකය ඉවරින් වර මත වෙනවා යළි යටපත් වෙනවා එහෙම තියෙන අතරේ හරි ලස්සන ගීතයක් මේක මල කොතැන පිපුණම මොකද මල පිපෙන බව මම දන්නවා ගඟ ගතන ගැලුවම මොකද ගඟ ගලන බව මම දන්නවා සඳ කොතන දිලුණම මොකද සඳ දිලන බව මම දන්නවා නුඹ කොතන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා මට ඔයා මතකයි වගේම ඔයාටත් පාව මතකන ඒක තමයි ඔයාගේ ලස්සන කියලා ලස්සන ගීතයක් මං හිතන්නේ හරිම සංවේදී ගීතයක් මේ වගේ ගීතයක් මට ලියා ගන්නට බැරි වීම සම්බන්ධයෙන් මම ලෝභ වෙන ගීතයක්
1: අංක 6 මල

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ප්‍රවීණගේ පද රචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාර.
2: පස්වෙනි ගීතය වශයෙන් මම තෝරගත්තේ මගේ බිරිඳ ගෙනම නිමාය යසරත්න. ඇයි මයි ප්‍රේමයෙන් බැඳලා ඉන්න කාලේ යම්කිසි හේතුවක් හින්දා මේ තරහ වෙනවා. තරහ වුණාට පස්සේ ටිකක් යාළු කරගන්න හරි අමාරුයි. දවස් ගානක් ඕක කොහොම හරි අදගෙන යනවා. ඉතින් එහෙම මේ සිද්ධියක් වෙච්ච දවසක මේ මට මේ මගෙත් ගීතයක් ඇතුළත් වෙච්ච රොඩ්නි වර්ණකොළ මහත්මයාගේ මේ තාහාලඳේ කියන කැසට් පටිය නැත්තම් සීඩී තටිය හම් වෙනවා. මේ සීඩී තටිය මට කියන්න ඕන ඒ දවස්වල මේ එයාගේ නමට සම්බන්ධයක් නැහැ. නමුත් මම එයාට මුලදි රෝසි කියලා කිව්වා. ඊට පස්සේ ඒක නිකන් පොඩි මොඩර්නයිස් කළා රොෂ්නි කියලා කිව්වා. ඉතින් දැන් එයා දන්නවා රෝසි කියලා කියනවා කියලා. මේකේ තියෙනවා බලපුවාම රෝසි රෝසි කියලා ගීතයක්. රෝස මලනම් රෝස මලමයි, වරද නම් මේ වරදමයි, ආදරේ නීතියද එයමයි රෝසි රෝසි. ඉතින් අර සිද්ධියේ මතකයයි මේ ගීතයයි හැමදාම එකට බැඳිලා යනවා. සහ අදට වුණත් තරහ වෙච්ච වෙලාවක සමහරවිට මගේ මතකය සහ මේ ගීතය ගැන කියපුවාම පොඩි සමාවක් තියෙනවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණගේ පද රචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා.
2: කාලයක් තිබ්බා මේ ඇත්තරම මේ ජාතිවාදී හේතුන් මස අපේ රටේ යම් යම් ගැටුම් උත්සන්න වෙච්ච කාලයක් තිබ්බා. එතකොට ඒ කාලයේ ගැටුමට කවුරුත් පක්ෂපාතී වුණාට, මේ ගැටුමට කවුරුත් විරුද්ධ වුණාට, මේ සාමාන්‍ය මිනිස්සු අතරේ, එහෙ සාමාන්‍ය මිනිස්සු සහ මෙහෙ සාමාන්‍ය මිනිස්සු, ඒ ජාතියේ සාමාන්‍ය මිනිස්සු සහ මේ ජාතියේ සාමාන්‍ය මිනිස්සු, ඒ ජාතියේ තරුණයෝ සහ මේ ජාතියේ තරුණයෝ, මේ ජාතියේ තරුණයෝ සහ ඒ ජාතියේ තරුණයෝ, මේගොල්ලෝ අතරේ හිතේ ලෙන්ගතුකමක් තිබ්බා. මට ඒ කාලේ ඇත්තටම මේ හරි කැමැත්තක් තිබ්බා. මේ මට මේ දෙමළ පෙම්වතියක් හිටියනම් හොඳයි කියලා. එම උත්සාහ කරලා නැහැ, හම්බෙලත් නැහැ. නමුත් 아무තු කැමැත්තක්. ඉතින් ඒ කැමැත්තට කවදාවත් අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් දැන් ඒක නිකන් හරියට මගේ හිතේ හරියටම මතකේ රැඳිලා මේ කාලයක් තිස්සේ තිබුණු දෙයක්. මේ ඉතින් ඒ නිසාම මේ එවැනි නිර්මාණවලටත් මම හරියට කැමැත්තෙන් හිටියා. මෙහෙම ඉන්න කාලේ ඔය මතකේ හිතේ තියෙන අතරේ තමයි මේ සිරණායක වීරලියද්ද මහත්මයාගේ නළල වියලවා විගසින් තිලකයක් තියා අලුත්ින් දරකරට ඇවිත් හිටගෙන හිනා වෙන්න නම් තවම කෙහෙරලින් දිය වැහෙනවා රාජිනී කියලා ගීතේ ඇහෙන්න පටන් ගත්තේ. මොකද්ද වන්දනේ විස්තර කරන්න හැකි 아무තු අදහසක් නැත්නම් 아무තු සිතුවිල්ලක් තමයි ඇති උනේ. ඉතින් ඒ නිසා මම මේ හතරවෙනි ගීතේ වශයෙන් මාතෘකා ගන්න නළල වියලවා විගසින්ගෙන් ගීතය.

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ප්‍රවීණ කේපත රචක වෛද්‍ය යසන ධම්මික පණ්ඩාර.
2: මා තෝරාගන්න තුන්වෙනි ගීතය ඇත්තටම මමම ලියපු ගීතයක්. අතරින් පතර කතා කරපු අර ටිකක් දිගු ආශ්‍රයක් තිබුණු පෙම්වතියක් ගැන මම මේක සඳහනක් කරා. ඉතින් එයාට මේ පෙම් කරන කාලේ මම ඒ තරම් හොඳට කවි ලියන්නේ නැහැ. නමුත් කවි ලියන්න උත්සාහ කරන කාලේ මම කවියක් ලිව්වා. කවිය මගේ ළඟ නැහැ. කවිය මට මතකත් නැහැ. නමුත් මේකේ පොදු අර්ථය, කියන්නේ ඒකේ සවස්ත, ඒකේ අර්ථය මට ටිකක් මතකයි. ඒකේ කියවුනේ නුඹේනේ තරු වගේ, නුඹේ වත මලක් වගේ, නුඹේ සිත හරි මෙලෙක් කියන අදහස තමයි ඒක තිබුණේ. ඒ ප්‍රේම කරන කාලේ අවුරුදු 4කට 5කට පස්සේ ප්‍රේමය විය කියලා ගිහිල්ලා ඊට පස්සේ ඒක අපිට වරින් වර මතක් වෙනවා, වරින් වර මතක් වෙනවා. අපි වෙනත් ජීවිතත් එක්ක බෙදෙනවා, අපි වෙනත් වගකීම් බාර ගන්නවා, අපි ඒ වගකීම් තුළ ඉන්නවා. එහෙම ඉන්නතර ගීත රචකයෙක් වශයෙන් ඒ කාලේ මම කිසිම ප්‍රේම ගීතයක් හෝ විරහ ගීතයක් ලිව්වේ නැහැ. අවුරුදු ගාණකට පස්සෙ තමයි යම් කිසි ආකාරයකට විරහ ගීතයක් ලියන්න උත්සාහ කරේ. ඒ නිසාම මම හිතන්නේ හුදු අඳෝනාවකට වඩා වෙනස් ආකාරයකට දැකලා ගීතයක් නිර්මාණය කරන්නට අවස්ථාව ලැබුණා කියලා මම හිතනවා. ඉතින් මම මේ කොළ කෑල්ල පස්සේ කාලෙක මට හම්බුනහම ඇති වෙන සිතුවිල්ල විදිහට තමයි ගීතේ ලියන්නේ. නුඹේ නෙත් තරුවේයි වුවම් කොට මා එදා ලියු කවිපද අද මගෙන් විමසාවි. එදා මම ලියපු ඇගේ නෙත් තරු වගේ කියලා ලියපු කවිපද අද මගෙන් විමසනවා. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා තමයි මේ ගීතය ගායනා කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට.

0: දශම හතරෙන් පනතුරට රැදායයි ගීතායයි
1: අද සුදුරුමුණ ගැසීම ප්‍රවීණගේ පදරචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාරා.
2: මහතෝරගතු දෙවනි ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියනවා. අහස සේව බණන්තයි, පොළොව සේව බණන්තයි, මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි, ඔබ අනන්තයි කියලා. එතකොට මේ ගීතය මගේ මතකය තුළ කොච්චර එහෙට මෙහෙට රැව් දෙනවද, රැව් පිළිරැව් දෙනවද කියනවා නම්, ඉතාම ඉහළ මටසිලුට භාෂාවකින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු ගීතය මට ගීතයක් ලියන්නට හේතුවක් බවට පත් වෙනවා, හේතුවක් බවට, නිමිත්තක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම ලියනවා මේක ඊට වඩා සරල භාෂාවෙන්. සුවඳ මල් රේණු පිසෙන, ආදු දෙන සීල් මද නැල නුඹට සමාන, කුරුළු තුඩුවකින් ගිලිහෙන මීරි මියුරු ගී පදවැල නුඹේ සිනාව. එතනින් නවතින්නෙත් නැහැ. ඒ ගීතය එහෙම ලියන අතරේ දයන් විතර එක ඉමන් පෙර ගායනා කරේ, දයන් විතර මහත්මයා ගායනා කරන ගීතයක් තියෙනවා. ප්‍රේමයේ පුරපස තුටු ගීතයට කමටහන් දුන්නුඹ, ප්‍රේමයේ යවපස දුක් ගීතයට දුක් වදන් දෙනු කෙලෙසද කියලා. ඒකේ තියෙන තුඟු ගංගුලකට නිල් වර්ල රුවදවට, මල් කැකුලකට මුදුවතී සිරිදවට, රස ගීතයට රස තෙපුල් වැල්ලමුණා, හරි මිහිරිතම පෙම් සිසිල සිත දවට. එතකොට මේ පරිසරයේ තියෙන්නේ කුමන ලස්සන නැත්තම් කුමන අලංකාරයේද, ඒ අලංකාරය ඇයිගේ තියෙනවා කියන එක මට මේ මගේ නිර්මාණකරණයට භාවිත කරන්න හේතු වෙච්ච එක පළමුවීමක් තමයි අර ගීතේ මතකය. ඒ කියන්නේ හස සේව බණන්තයි කියන ගීතේ මතකය.

0: සුඳුරුමුණ ගැසීම ප්‍රවීණගේ පදරචක වෛද්‍ය යසනා ධම්මික පණ්ඩාර.
1: තෝරගත්තු පළවෙනි සහ අවසාන ගීතය මේක ඇතරම මේ ප්‍රේමයට ඍජුවම සම්බන්ධ. නමුත් මේක මේ ක්‍රියාත්මක නොවුණු එහෙම ක්‍රියාත්මක කරන උත්සාහ නොකළ ප්‍රේමයක් සම්බන්ධ ගීතයක්. කුඩා කාලේ ඉඳන් එක්තරා ගැහැණු ළමෙක් අපි ආශ්‍රය කරන මේ යාළු සමාජයේ ගැහැණු ළමෙක් හිටියා. මේ ගැහැණු ළමයා මේ අපි දෙකකට වැඩුණා. සමහරට කිසිම ඇඳුමක් අඳින්න නැති කාලයේ ඉඳලා යටට විතරක් අඳින කාලයේ ඉඳලා ඊට පස්සේ සම්පූර්ණ ඇඳුම් ඉඳලා හොඳට වහගෙන ඉන්න කාලය දක්වා අපිට ආශ්‍රය කරන්නට ආශ්‍රය කරලා සමීපව හිටපු මිතුරියක්. අපි පිරිමි ළමයි විදියට ඉස්සල්ලා අපි ලොකුවට හිටියා. ටික දවසක් යන මේ අවුරුදු 10ක් 12ක් යනකොට පිරිමි ළමයෙක් වුණාට අපිට වඩා ගැහැණු ළමයා වර්ධනය වෙන්න පටන් ගන්න වෙන එක කාලයක දවස් ගාණක් නිවස එකට වෙලා ඉර කරලා කාමර අඩස්සියේ තියලා තියෙනවා. ඉතින් මේක ගැන කසුකුසු යනවා. අර ළමයා වැඩිවිය පැමිණිලා මේ ළමයා මෙහෙම වෙලා පිට වෙලා කියන නොයෙකුත් දේවල් කියනවා. බලපුවාම මේ දෙරිවිය එකගේ වැඩිවිය පැමිණීම නිසා තමයි දැන් මේ දෙරිවිය මගේ මිතුරියගේ දෙරිවිය වැඩිවිය පැමිණීම නිසා තමයි දැන් එයා මේ විදිහට කාමරයේ ඒ දිල් තියලා තියෙන්නේ. මට මතක් වුණා දැන් එයා මම අවසානට දැකපු කාලේ විශේෂ වෙනසක් නැහැ. හැබැයි දින ගණනාවක් ගත වෙලා ඇය අලුත් ඇඳුමක් ඇඳගෙන අලුත් කරාඹු අරත් මාල අලුත් වලලු එහෙම දාගෙන ඇය මේ දොරට වඩින දවසේ අරිට වඩා අමුතු වෙනසක් සහ අමුතු චමත්කාරයක් ඇගේ තියෙනවා කියලා මට හිතුණා. ඉතින් ඒ මතකේ එහෙම හිතේ තියාගෙන ඉන්නකොට වික්ටත් නෑගෑන්ගේ ගීතයක් තියෙනවා, නැවුම් සුවඳින් නොබේ රුවදුට රත්තරන් දවසේ කියලා ගීතයක්. ඉතින් මට මේ අර කාලේ කියන්නේ කිසිම එතනින් පස්සේ ප්‍රියාත්මක ප්‍රේමයක් හෝ එහෙම හැඟීමක්වත් නැතුව, නමුත් ඒ පොඩි සිද්ධියක් ඒ මතකයක් ඇති වෙලා නැති වෙලා ගිය ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ වගේ දෙයක් නේද මේ ගීතේ තියෙන්නේ කියලා මට හැම වෙලේම හිතෙන දෙයක් තියෙනවා. ඒ නිසා මම මේ නැවුම් සුවඳින් නුඹේ රුවදුට රත්තරන් දවසේ කියන ගීතය තෝරගන්නට කැමතියි.

0: නු නගසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: කාජිරිය ගොබ්බයා
7: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: ජූලි 6 වෙනිදා සිට සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
1: සියත ජීවී තුලින්
3: 98.2 98.4

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා ප්‍රදේශයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
2: ඈරාලහමි?
1: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
1: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
1: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
3: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: ජූලි 6 වෙනිදා සිට එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයිනපුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

صدهم سيرتا බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ඔයා අහලා තියෙනවද තෝමස් අල්වා එඩිසන් ගැන?
1: ඔව් අහලා තියෙනවා.
0: තෝමස් අල්වා එඩිසන්ට විදුලි බල්බය හොයාගන්න 999 වතාවක් උත්සාහ කරනවා. බැරි වෙලාවත් එයාට හිතුණා නම් අයියෝ 999 වතාවක් try කරන්න ඕනේ. බල්බෙ ගෝන්නේ කියලා.
1: එහෙනම් අද අපි කලවරේ.
0: හරිම හරි. ඉතින් උත්සාහය තමයි ජීවිතේ දිනන්න වැදගත්ම වෙන්නේ. ඉතින් මේ පාන්දරම අපි පොඩ්ඩු ලෑස්ති වෙන්න නැදත් උත්සාහ කරලා තමන්ගේ දැනුමෙන් පොකට් මනී හොයාගන්න. ඉතින් අතාරින්න එපා. දවසක ඔයාගේ උත්සාහය තමයි ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයාව එක් කරගෙන යන්නේ. හරියට ඒක හිවණැල්ල වගේ මාෂි.
1: ඔව්. අනිවාර්යෙන් ඉතින් උත්සාහය තියෙන තැන අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඉතින් අද දවසෙත් ඔන උත්සාහ කරොත් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න නංගිලා මලීලාට අවස්ථාව තියෙනවා.
0: මේ වෙලාවේ අපි වහගෙන ඇති පොඩ්ඩෝ. ඉතින් අපි ඉක්මනට කියමු එයාට කොහොමද පොකට් මනී හොයාගන්න. තරඟ කරන්න එකතු වෙන්න පුළුවන් වෙන්නේ කියලා.
1: හරිම පුංචි වැඩක් කරන්න තියෙන්නේ අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන මැසේජ් එකක් එවන්න 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට නමගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. එහෙම වෙන විස්තර ටික බලලා අපි ලෑස්තිලා ඉන්න මේ පැත්තෙන් පොකට් මනී දෙන්න.
0: ඒ වගේම හරියට අපිට ශක්තිය දෙන්න එකතු වෙලා ඉන්නවා. මූල්‍ය අත්වැල ඔබේ අනාගතේ ජයග්‍රහණය කරන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් ඒ මූල්‍ය හයියෙන් දායකත්වයක් එක්ක අපි යමු පොකට් මනී පටන් ගන්න. මම නිශාන්.
1: මම ආශි.